පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මේ පින්බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක වෙසක්
3: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: වෙසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සැදැහැගී
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
3: ඇති බරදායකත්වය
4: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මමත් ඔයාල වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
4: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
6: සතිය දවස්වල උදේ 6ට NetFM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
7: NetFM Alpha Studio with Kasani and Lehansa.
2: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
2: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
2: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෞතම හිමි
3: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
3: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
2: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
0: මේ පින්බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
0: කවදත් අලුත් කාක

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත්, උන්වහන්සේ කලේ කුමක්දැයි අපට ජ්වාම්තුමා උන්වහන්සේගේ සුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිගවාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායැයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් against God. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම එ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයානන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝතින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය. මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිධානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුර දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාසය ලබා දෙනු මැනව.
0: මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: Let FM Alpha Studio with Kasani and Lehansa.
1: තතිව සිත පුරෝගෙන අද තුන්න සිකරාත දවස් සෙල්ෆ ස්ටඩිය අරගෙන ඇවිතින්නේ ගුඩ් මෝනිං ලෙහන්සා. ගුඩ් මෝනිං.
2: ගුඩ් මෝනිං. ගුඩ් මෝනිං. අපේ හිත සතුටින් පුරෝගන්න ඕනේ අපිමයි නේ දක්කි.
1: ඒකනේ ඒකනේ, අපි හැමෝම සතුටින් පුරෝගමු. ඉතින් අදත් උදේනකොට වැස්ස තිබුණ ගොඩක් එක පාරිටම. හැබැයි තැන් මගකට එනකොට තමයි මම්බල මුකත්තේ සද්දේ එක පාරිටම කියලා බලද්දි මෙන්න වහිනවා මෙන්න මොලේ වැස්. ඉතිං එහෙම තමයි. දැන් ඊයෙත් එහෙමයි, මේ දවස් කිහිපේම කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙනුත් කියනවා අධික වැස්ස තියෙනවා, කඩින් කඩ වැස්ස තියෙනවා, ගොඩක් ප්‍රදේශවලට ඇත්තටම නායාමේ අවධානම තියෙනවා, දැන් ගොඩක් ඉස්කෝල මේ දවස්වල වහල තියෙනවා. ඒ වගේම මම අර ඊය කිව්වා වගේ ලෙහන්සා, ගොඩක් ඉස්කෝලවලට උණ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි මේ හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න ඕන, විමසිල්ලෙන් ඉන්න ඕන. එතකොට අපිට අපේ පරිස්සම හදාගන්න පුළුවන් අනිවාර්යෙන්ම නේද?
2: ඔව් පුළුවන්. දැන් මාව කටියට පේන්නේ නැහනේ, දැක්කොත් හිනායයිනේ මං ඉන්න විදිහට.
1: ඕ ඉතින් ජර්සි එකක් දාලා නේද සීතලේ? එහෙම තමයි. දැන් අර වටපිටාව ටිකක් කූල් වෙනකොට අපිවත් ටිකක් කූල් වෙනවනේ. දැන් අනිත් එක තමයි ඇල්ෆා ස්ටුඩියෝ එක කොහොමත් ඒසී එක ගොඩක් වැඩි තැනක්නේ. ඉතින් එතකොට අපිට ඒ සීතල තවත් දැනෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ලෙහන්සා, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය උපදෙස් දීලා තියෙනවා මේ අධික වර්ෂාව නිසා හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද වසා දමන්න කියලා. ඒ කියන්නේ අද හැටන් කලාපයේ හැම ඉස්කෝලකටම නිවාඩු දිනයක්. ඉතින් ඒ වගේම මේ දැන් එක එක අවශ්‍යතා තියෙනවනේ නේ, ස්කූලවල සැලසුම් කරලා තියෙනවා, සමහර ස්කූලවල විභාග සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් හින්දා ගුරුවරුන්ට ස්කූලේ ශිෂ්‍යාවන්ට ශිෂ්‍යයන්ට ස්කූලෙට එන්න කියලා හෙටවත් කියන්න එපා කියලා එතුමිය කියනවා. මොකද මේ හැමදේම ගැන හිතන්න අපි ආරක්ෂාව ගැන මුලින්ම හිතලා තියෙන්න ඕන. ඉතින් අයහපත් කාලගුණික තත්ත්වය නිසා අපි අපේ යහපත ගැන හිතලා වැඩ කරන්න ඕන.
2: අනේ අනේ.
1: ඉතින් ඒ ගැන තමයි විශේෂයෙන්ම මට ඔයාලට මුලින්ම අද කියන්න තියෙන්නේ. ඉතින් අපි අපේ වැඩ ටික අදත් කරගෙන යමු. කොළඹට වැස්සී, ඔයාගේ නගරයටත් වැස්සී. ඉතින් ඒ වැස්සී එක තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ජය වේවා, සුභ වේවා,
2: සුභම වේවා.

0: Hot FM Alpha Studio with Cosmi and Lehansa.
1: ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ අපි දරුවන්ව පරිස්සම් කරන්න ඕනේ ඒ නිසා තමයි අපි ප්‍රායෝගිකව සමහර කාරණා වෙනස් කරන්නේ ජීවිතේ එහෙම තමයි
2: එහෙම තමයි මොකද අර මං එදත් කිව්වේ controllables තියෙනවා control කරන්න බැරි දේවල් තියෙනවා ඉතින් මේකත් ඒ වගේ තමයි
1: ඔව් දැන් ඔහොම කියද්දී ලෙහන්සා දැන් මේ දවස්වල මේ වැස්සත් එක්කනේ අපි හැමදේම කරගෙන යන්නේ දැන් මම දැක්කා ඊයේත් මම ඇත්තටම මේ 11 වෙනි තට්ටුවේ ඉඳලා බලාගෙන හිටනකොට කෝචි ඇවිල්ලා ටග්ගාලේට මෙහෙට දුවලා කුඩේ ඉහලගෙන සමහරු අර මේ ගෙනියන බෑග් එක ඔලුවට අල්ලගෙන වැස්සෙන් බේරිලා යනවා තැනකට කොහෙටද යන්නේ මං කල්පනා කරා යන්නේ ඉතින් තමන් වැඩ කරන තැනටනේ නේද එක එකනා එක එක තැන්වලට හැබැයි හැමෝම යන්නේ එකම අරමුණකට හොඳට හම්බ කරගන්න වැඩ ටික ඉවර කරගන්න තමන්ගේ රාජකාරියට නේ ඉතින් කෝච්චිවල බස්වල පයින් තමන්ගේ වාහනය වෙන්න පුළුවන් දැන් අපි උදේ එනකොට දැන් මේ අපිට ප්‍රවාහන පහසුකම් තියෙනවනේ එතකොට ඇත්තටම අපිට වැහි බින්දුවක්වත් වැටෙන්නේ නැහැනේ ඉතින් අපිව එහෙම පරිස්සම් කරන රියදුරු මහත්තුරු ඉතාම ආදරෙන් අපි මතක් කරනවා ඒත් එක්කම මම කල්පනා කරා දැන් මේගොල්ලන්ට මේ හැමදේම කරන්න අපිට මේ හැමදේම කරන්න කොච්චර ලොකු පුහුණුවක් අපි ළඟ තියෙන්න ඕනේද
2: ඒකනේනේ දැන් කසුනියකි කමර්ෂල්ස් කරනවනේ මට දැන් ඔය පුහුණුව කියද්දි ඒක මතක් වුනේ දැන් කසුනියකි ඇල්ෆා ස්ටුඩියෝ එකේ ඉන්නේ විදියට නෙවෙයි එක එක කමර්ෂල්ස් වල දැන් අපි ගත්තොත් ඔය ආගමික වැඩසටහන් වල ඒ කමර්ෂල්ස් වල කසුනියකියේ කටහඬ වෙනස් කරන විදිහ ඒ වේරියේෂන්ස් ගන්න විදිහ ඒකත් මට හිතෙනවා ඒක පුහුණුව නේද
1: ඔව් අනිවාර්යයෙන්ම දැන් ඒක අපේ රාජකාරී මට්ටම අනුව ඒකත් හොඳ පුහුණුවක් තියෙන්න ඕන ඉතින් වැස්ස කියන්නේත් ලෙහන්ස පුහුණුවක් නෙවෙයිද?
2: පුහුණුවක් තමයි.
1: වැස්සට කලින් කූඹි තව එක එක සත්තු කොහොමද ඒගොල්ලන්ගේ රාජකාරී ටික කරගෙන තියාගන්නේ? කෑම බීම ටික හොයාගෙන තියාගන්න අපි ඒ කාලේ ඒ සුරංගනා කතාවල ඒව කියවලා තියෙනවනේ. හැබැයි ඒව සුරංගනා කතාවම නෙමෙයි. එයාලා සැලසුම් කරගන්න ආ දැන් මේ ඉස්සරහට එන්නේ වැහි කාලේ. මං කෑම ටික එකතු කරගෙන තියාගන්න ඕන. පවුලට ඇති වෙන විදියට ගෘහමූලික එහෙම හිතලා වැඩ ටික කරගන්නවා. ඒ වගේ වැස්ස කියන්නේ මාර පොහුණුවක්. වැස්ස තමයි ඔයාට ඔයාගේ ජීවිතේ පුහුණු කරන්න තියෙන හොඳම වෙලාව. පොතක් කියවන්න පුළුවන් හොඳම වෙලාව. හොඳට හිත දිග ඇරලා සින්දුවක් අහන්න පුළුවන් හොඳම වෙලාව.
2: ඔයා අසුමකක් හරි කේ ඩ්‍රාම එකක් හරි ඒ වගේ ඩ්‍රාම සීරීස් එකක් මොනා හරි හපන ගමන් කන්න තියෙන හොඳම වෙලාව.
1: ඒක තමයි එයාට මතක් වුණ හොඳම වෙලාව. ඉතින් ඒ නිසා වැස්ස කියලා කියන්නේ පුහුණුවක් හිතවතුනේ. ඉතින් ඒ පුහුණුව මග හරින්න එපා හිතවතුනේ. මන් දන්න ඔයා මේ වෙලාවේ ලෑස්ති වෙනවනේ ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ නැති අය දැන් පොඩි නිවාඩුවක් ගත කරනවා. ඉතින් රාජකාරී වලට යන ගමන් නේද මේ වෙලාවේ? බස් එකේ, කෝච්චි, අපි වාහන ගමන් නේද හෙඩ්සෙට් එක එහෙම දාගෙන? හරි පරිස්සමින් යන්නකෝ. වැඩ ටික කරගන්නකෝ. වැස්ස හොඳ පුහුණුවක් හොඳේ.

0: එහෙමගෙන යනකොට නිකන් වැස්සත් එක්ක කෝපි වේදුරුව අතට ගත්තාම පා වෙනවා වගේ හැඟීමක් එනවනේ.
1: වෙනමම වෙනම හීන ලෝකෙක ඉන්නවා වගේ.
0: මරුනේ ඒ වයිබ් එක. හා උදේ 6 විනාඩි 18යි. නැත ෆෙම් වෙල්ෆා ස්ටුඩියෝ වෙනව. අම්මා ඔයා කුස්සිය වෙන ගමන් නේද සීතලේ? හැබැයි ඉතින් මේ අද වගේ දවසක ඊයේ වගේ දවසක මේ දවස්වල ලිප ළඟට ගිහාම මාර සනීපයි. ඉතින් ගෑස් ලිප ළඟට හරි දර ලිප ළඟට හරි ගිහාම මාර මේ සනීපයක් දැනෙනවා. හොඳ රස්නෙට තේකක් කෝපි එකක් බිව්වාම ඒ උගුර ආහාර ජීර්ණ පද්ධතිය යනකොට ඒක හොඳට රස්නෙට දැනෙනවා. ඉතින් ඒක විඳින්න මේ දවස් තමයි ඒකට හොඳම දවස්. ඔයාගේ වයිෆ් මේ වෙනකොට කුස්සියේ හොඳ රස කෑමක් හදනවා. ටිකක් මේ දවස්වල වෙන්දට වැඩිය සැරට ඒක හදන්නේ. ඒ දේවල් එක්ක තමයි මේ දවස්වල අපිට යන්න පුළුවන්. මම ඒකයි කිව්වේ මේක හොඳ ප්‍රැක්ටිස් එකක්. මේක හොඳ වයිබ් එකක්.
1: ඔව්, දැන් එහෙම කියද්දී එකපාරට වැස්ස කිව්වම අපිට ඔය දේවල් වගේම හොඳට පොරෝගෙන නිදාගන්න එකත් මතක් වෙනවනේ. ඉතින් මට හිතුණා කසුණියක් කි මේ දේ කියන්න ඕනේ කියලා. දැන් A levels එහෙම ළඟ එනවනේ. එතකොට A levels වලට පාඩම් කරන අක්කලා අයියලා එහෙම ඉන්නවා. ඉතින් එයාලටත් හිතෙනවා ඇති අපිට වගේම මේ වගේ පොරෝගෙන ගොලි වෙලා නිදාගන්න. හැබැයි එයාලා හීන වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. ඉතින් මට කියන්න ඕනේ ඔයා දොය කරන කැප කිරීම නිදි නැතුව ඔයා ඔය වෙන මහන්සිය අනිවාර්යෙන්ම අපි කියන්නේ hard work pays off කියලා ඔයාට දස දහස් ගුණයකින් රිසල්ට් එද්දී ඒ සතට ලැබෙනවාමයි. ඉතින් අර කතාවකුත් තියෙනවනේ, මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වෙලා ඉන්න ගියොත් හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න වෙයි කියලා. ඉතින් ඔයා ඔයාගේ අනාගතේ වෙනුවෙන් කරන ලොකුම ලොකු ආයෝජනයක් ඒක. ඉතින් අපිට ඕනුනේ ඔයාව appreciate කරන්න, ඔයාට ඕක කරන්න පුළුවන් සහ අපි දෙන්නම ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි.
0: හරිම ආඩම්බරයි, පුදුම ආඩම්බරයක් දැනෙනවා. ඉතින් ඒ නිසා මන් දන්නවා කුස්සිය වැඩ කරන ඔයා ඒ කුස්සිය වැඩ කරන අතරේ වැඩටත් යන්න ලෑස්ති වෙන ඔයා සමහර වෙලාවට උදේ 4ට 5ට නැගිටලා ඒ ඔක්කොම ටික කරලා මේ වෙනකොට වැඩට පිටත් වුණ ඔයා රටට ගෞරවයක්, අපිට ගෞරවයක්, ඔයාට ගෞරවයක් මරුවා ඒක. ඉතින් ඒක අනිවාර්යෙන්ම කියාගෙන තමයි අපි අද මේ විදිහට අපේ දවස ලස්සන කරගන්නේ. ටිකක් වැඩිපුර වැඩ කරන්න වෙයි මේ දවස්වල. ටිකක් එහෙ මෙහෙ වෙයි වැඩ ටික. එහෙම කියලා හිත පාළු කරගන්න එපා වන්න හොඳේ. අපි ඉන්නවනේ මේ පැත්තේ FM 95.4. ඔයාගේ හැකියාව අපිට කියන්න. ඒ හැකියාව රටට කියන්නේ නැත් FM Alpha Studio එකෙන්.
2: Kendang

0: Hot FM Alpha Studio with Cosmi and Lehansa.
1: නැත ෆම් අල්ෆා ස්ටඩියෝ වෙලාව දෙහයයි විනාඩි විසි හතරයි. එවන්න එවන්න ඔයාගේ බර්දය විශ්ෂක අපේ වත්සම් නම්බක බිඳුවයි හත්සිය එකොළහයි අනුපහයි අනුපහයි අනුපහට ඉක්මන්ට එවන්න
2: අනුපහාම් අනු හතරයි දශම අට නැත්ම්
3: ඇසීම පරික්ෂ කර ඊවි බයික එකක් දිනාගන්න වැඩිවිස්තර සඳහා විෂන්කයා හීරින් සලූෂන්ස් අමතන්න බිඳුවයි හත්සිය හැත්ත හතයි හැත්ත හයයි හැත්ත හයයි දහය.
4: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336.
5: අක්මා විතෙල් ෆැටි ලිව බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
7: මාරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පලවාහරණ විශේෂඥයා.
8: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටියක් ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනාගන්න.
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: මගේ නම සුකුමාර. හම්බන්තොට තමයි ගම. අටයි කකුල් ඔක්කොම හිරි වැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්වම මේ සේවන කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ. එකල කිව්ව බෙහෙත් මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14ක එන්නේ කියලා. තව දවස් 14ක බෙහෙත් තුන දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ. ගොඩක් ස්තුති සිං වෙද මහත්මයාට.
9: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940. තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
11: නේත්‍රාලෝක වෙසක්
9: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
11: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
9: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
11: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
9: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
11: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
9: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
11: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
9: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
2: FM 95 94.8 Net FM දිවයින පුරා.
0: FM Alpha Studio with Cosmi and Lehansa.
1: සෙත් අරගෙන සතුට පුරෝගෙන එන ඔයාලා දෙන්නගේ හිනාව කටහඬ ඇහෙන්නකන් තමයි අනේ අපි බලාගෙන ඉන්නේ. එහෙම කියලා තියෙනවා අම්පාරෙන්. අනේ බොහොම ස්තුතියි, අපිත් බලාගෙන ඉන්නේ. පිරුණු සෙත් ඇති වාදරය පුරෝගෙන ඔයාගේ ළඟට වෙන්න. නේ ලෙහන්සා?
12: ඔව්. කියලා තියෙනවා දැන් ඉතින් දවස් දෙකක් ඉන්න පැයි ඔයාලා දෙන්නව අහන්න කියලා.
1: හැබැයි කමක් නෑ, හෙලෝ හෙලෝ සත්‍යන්තේ තියෙනවනේ ඔයාගේ ළඟට එන්න නේද? තව ඒ වගේ ලස්සන ගොඩාක් කවි අපිට ලැබෙනවා ඇල්ෆා ස්ටුඩියෝ එකට. ඉතින් කියන්නකෝ ලෙහන්සා.
12: කලසුදු හීනස්සේ බ්‍රයිට්නස් වැඩි කරපු ස්ටෝරි එකක් වගේ. අලස හිමිදිරියට ස්කිප් බටන් එක ඔබලා අලුත් දවසකට ලොගින් වෙන්න. නුඹේ කටහඬ ස්ටුඩියෝ එකේ පාළුව මකන හොඳම නොටිෆිකේෂන් එක වේවි. සුබ දවසක් අසුනි.
1: තව තියෙනවා හරි ලස්සනයි. හැමෝම කැප්ෂන් හොයන ලෝකෙක තේරුමක් තියෙන පොතක් වගේ. සීතල උදෑසනක ලොකුම බූස්ටරය නුඹයි. හැම තත්පරයකම බෆ නොවි හිනාවෙන් ලෝඩ් කරගන්න නුඹේ ගැම්ම නෙත ෆිම් එකේ ඇහෙන හොඳම වයිබ් එක වේවි. සුබ දවසක් ලෙහන්සා. ජය වේවා ඔයාටත් හැමෝටම. එය එසේම වේවා.

0: ඇල්ෆා ස්ටුඩියෝ වෙලාවත හය විනාඩි 32යි. අර අපි ලස්සන නිසදස් කියවනේ. තව ගොඩාක් කෙවල තියෙනවා. ඉතින් අපිට වෙලාවත් එක්ක හැම එකම කියවන්න අමාරුයිනේ. ජනිත් තමයි ඒවල තියෙන හැමදාම අපිට උදේම WhatsApp එක ඕපන් කරනකොට මේ වගේ නිසදස් ගොඩාක් කියවනවා. බොහොම ස්තුතියි. හරිම ලස්සනයි ඒ වචන. නේද?
1: ඔව් අපේ මුළු දවසම ඒක මත ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ අර සතුටු මැසේජ් එකක්නේ. මම ඉතින් ගෙදර ගිහලා ඔකේ ෆොටෝස් ගහගෙන ගිහිල්ලත් කියෝනා. ඉතින් මට හරිම සතුටුයි.
0: හරි. දැන් ඔය ඔක්කොම අතර ලෙහන්ස් අපි කියවනේ මේ වැස්ස කියන්නේ හොඳ ප්‍රැක්ටිස් එකක්. මේක හොඳ වයිබ් එකක්. මේක තමයි තමන්ට තමන්ව පුහුණු කරන්න තියෙන හොඳම වෙලාව කියලා. ඒ ඔක්කොම අතර ලෙහන්ස් එක පැත්තකින් නායෑමේ අවධානම තියෙනවා. එහෙම සමහර තැන්වලට කියලා තියෙනවා අයින් වෙන්න හැම කියලා. හරි, ගස් කඩන් වැටෙනවා. එතකොට ගම් වතුර අවධානම තියෙනවා ගොඩක් පැතිවලට. රත්නපුර කොත්මලේට එහෙම හොඳටම වැස්ස. හරි, ඉතින් මේ හැම දෙයක් එක්කම තමයි අපිට මේ වැඩ කරගෙන යන්න වෙන්නේ. ඉතින් අපි කවදටත් හැම තැනකදීම ඉන්නවා. ඒ නිසා මේ පාරත් එන ඕනම අභියෝගයකට අපි මුහුණ දීගෙන ඉදිරියට යමු. ඔයෝම ඔහොම ඔක්කොම විස්තර කියනකොට මම මෙන්න මෙහෙම කතාවක් ඔයාට කියනවා. අවුරුදු 5 තාත්තා නැති වෙනවා. හරි, පස්සේ ඔහොම ටික කාලයක් ගියාම එයාගේ අම්මත් නැති වෙනවා. මෙයාට කාලය ගත කරන්න වෙන්නේ මේ චූටි දරුවව බලාගන්නේ එයාගේ ආච්චි සීයයි. සීයා ටිකක් ඇත්තටම නපුරුයි. සීයාගේ රැකියාව වෙන්නේ ඔය ඇඳුම් වලට සායම් පොවන එක, සායම් එකතු කරන එක. ඒක තමයි සීයාගේ රැකියාව. ඉතින් ආච්චි ආදරය කරලා ලස්සන සුරංගනා කතා කියලා දීලා මේ චූටි දරුවව බලා ගන්නවා. සීයත් බලා ගන්නවා. හැබැයි ඉතින් නපුරුකම් ඇද්දේ. අවුරුදු 8 තියෙන ආර්ථික අපහසුතාවයක ඉතින් සීය පොඩි රැකියාවක් නිකරන්නේ ලෙහන්ස. ඒ නිසා මෙයාගේ පාසල් ගමන නතර කරන්න වෙනවා. මෙයාට සල්ලි හොයන්න වෙනවා. දැන් ජීවත් වෙන්න ඕනේනේ කොහොම හරි. මෙයා ඉන්නේ තාචි සීයයි ළඟනේ. ඔයාට කියන්න ලෙහන්ස, මෙයා සෙරප්පු කඩේක අත්උදව්කරුවෙක් විදිහට වැඩ කරනවා. ප්‍රතිමා පින්තාරු කරන්න මෙයා එකතු වෙනවා. දුම් නැවක පිඟන් හොදනවා. මෙයාට කුස්සිවල වැඩ කරන්න සිද්ධ වෙනවා. හරි, මේ ඔක්කොම කරන්න වෙන්නේ ආර්ථික අපහසුතා නිසා. මේ දුම්නැවේ මුළුතැන්ගේ මෙයා වැඩ කරනකොට ස්මූරි කියන කෝකියා මෙන්න මෙයාට පොත් කියවන්න හුරු කරනවා. මෙන්න මේ පොත කියවල බලන්න බබා, එහෙම කියලා කියනවා. මෙන්න මේ පොත කියවල බලන්න දරුවා, එහෙම කියලා කියනවා. කොහොමත් මෙයාට මේ පොඩි කාලේ ඉතින් ආච්චි සුරංගනා කතා කියලා දුන්නනේ, පොත් කියවන්න යොමු කරානේ. මාර්ගෝපදේශිකාව වෙලා තියෙන්නේ, දැන් ලොකුම මාර්ගෝපදේශිකාව වෙලා තියෙන්නේ මෙයාගේ ස්මූරිනේ. ඒක තව තවත් ස්මූරිහින්ද වැඩි වෙලා තියෙනවා. තවත් පොත් කියවන්න ආස වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ එකම පරමාර්ථය වෙලා තියෙන්නේ මෙයාට පොත්පත් කියවන්න. මෝඩයාට නෝන ලබා ගන්න ඕනේ නම් සුදුසු පොත් කියවන්න ඕනේ. සියලු පොත් කියවන්න ඕනේ. නුඹ පොතක් කියවපන්. තේරුම් ගන්න බැරි නම් 7 කියවපන්. ඒත් තේරුම් ගන්න බැරි නම් 12 කියවපන්. පොත්වල ගත යුතු දේ තිබෙනවා. පොත් කියන්නේ බොරු පුහු දේවල් වලට නොවේ. ස්මූරි අන්න එහෙම තමයි ඇලෙක්සිට අවවාද කරේ. හැබැයි කොහොමද ඒ අවවාදය දුරගියේ? මං නමක් කියවනේ. මොකද්ද නම?
1: ඇලෙක්සි.
0: ඇලෙක්සි මහා ගත්කරු කියලානේ කියන්නේ. හරි, මහා ගත්කරු. ඉතින් දැන් මේ මැක්සිම් ගෝකි ගැන අපි හැමෝම දන්නවා. හරි, මැක්සිම් ගෝකි ගැන අපි හැමෝම දැනගත්තේ නිකම්ම නෙමෙයිනේ. මැක්සිම් ගෝකිට මෙතෙන්ට එන්න ලොකු අභියෝග ගොඩක් තිබිලා තියෙනවා. කොහොමද කුස්සියේ පිඟන් හොදන්නත් මෙයාට වෙලා තියෙනවා. හැබැයි එයා නතර වුණේ නෑනේ ලෙහන්සා. නේ,
1: ඒකනේ යනි. අපේ ජීවිතේ හැම දෙයකටම ඒ කියන්නේ අපිට හිතෙන්නේ නැති වුණාට ප්ලෑන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි වෙනුවෙන් ලියවිච්ච කතාවක් තියෙනවා. ඉතින් බලන කසුණියක් ඒ දෛවය කියන දේ. දැන් අපිට හීනකින්වත් හිතා ගන්න බෑනේ. දැන් ඕක නිකන් හරි කිව්වොත් ඕක ඇත්ත ලයිෆ් ස්ටෝරි එකක් කියලා අපිට ඇත්තටම හිතෙන්න තරම් ඒ කියන්නේ හිතෙන්නේ නැහැනේ ඇත්තටම කිව්වොත්. ඉතින් ඒ තරම් ඒ වුණාට ඒක මාරයි. ඉතින් අපි අර මහන්සි වෙලා වැඩ කරනවා නම්, අපේ හිතේ ආසාව තියෙනවා නම්, අපිට අනිවාර්යයෙන්ම සුබම දෙයක් තමයි වෙන්නේ.
0: ඔව්, ඔහු කියන්නේ ඇත්තටම ඔහුට ළමා කාලයක් තිබුණේ නැහැ කියලා. ඉතින් ඇත්තනේ, අවුරුදු 8 ඉස්කෝලේ ගමනක් නවත්තලා රස්සාවල් කරන්න වෙලා තියෙනවනේ. හැබැයි ඔහු හොඳ ලේඛකයෙක්නේ හොඳ නෙමේ ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්නේ මා හොඳ මාධ්‍යවේදියෙක්නේ ඒ වගේ තැනකට අපි හැමෝටම යන්න පුළුවන් මේක ලොකු ගමනක් ලොකු පාරක් වැස්ස හොඳ පාඩමක්

0: පලටුව ගුණරතන විද්‍යාලයේ අටවසරි ගෙනගන්න දී හස්සාරා උමයංගනා නංගිගේ බර්ත්දේක හැපි බර්ත්දේ. ඊට පස්සේ ඔන්න අද 17 වෙනි උපන්දිනය සමරනවා බොනුලි ධනපාල. ඉතිං එයාගේ පවුලේ කට්ටිය ඔක්කොම එයාට ආදරේ විශ් කරන්න කියලා මතක් කරනවා.
1: තව තියෙනවා මං හිතන්නේ පිළියන්දර නේද? පිළියන්දර හංසිකා ගුණවර්ධන, චරිණි හංසිකා ගුණවර්ධන 27 වන උපන්දිනය අද සමරනවා. සුබ උපන්දිනයක් වේවා චරිණි.
2: Let the FM Alpha Studio with Cousini and Lehansa. FM 95 FM 94.8 Net FM
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
6: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් 077 406 4097.
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
8: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.

0: FM Alpha Studio with Kosini and Lehansa.
1: ඔයා තමයි ඔයාගේ හොඳම බූස්ටර් එක. මතකයිනේ?
2: මතකයි මතකයි.
1: හොඳට චාර්ජ් කරගෙන යන්න ඕන.
2: ඕකේ.
1: එහෙනම් ජය වේවා, පරිස්සමින් ඉන්න, සතියන්තයේ සුබම වේවා. FM 95.4 net එක්කම ඉන්න දවස පුරාවටම ඔයා එක්කමයි අපි. මම කසනේ.
2: මම ලෙහන්සා.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
1: අයිබෝවන් රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමග මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
1: කැලණි කළු සහ මහඔයේ ජල මට්ටම ඉහළට. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලට අද මිලිමීටර 150ක තද වැසි. ජනපති අරමුදලේ ප්‍රතිලාභ අද සිට වැඩි වෙයි. ශේෂවත්ව විභාගයේ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්. අල්ලස් කොමිසම ළඟට ආවට මහින්ද ජනතාවට තුති පුදයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net Weather News.
1: කැලණි කළු සහ මහඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පහත් බිම්වල ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ ඉංජිනේරු LS සූර්යබණ්ඩාර මහතා පැවසුවේ.
3: වැඩිම වර්ෂාපතනය වාර්තා වුණා කැලණිගඟේ අවිසාවේල්ල තෙන් කෝස් මධ්‍යස්ථානයේ මිලිමීටර 180කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම හංවැල්ල 158ක් සහ දැරණියගල 122ක් වශයෙන් කැලණිගඟේත් අපගේ මිනු මධ්‍යස්ථානවල වැඩිම වර්ෂාපතනයක් වාර්තා වෙලා තිබුණා. මේ යනුව කැලණිගඟේ ජල මට්ටම් ඒ රාත්‍රිය වෙනකොටත් සැලකුවතු ඉහළ යෑමක් දක්නට ලැබුණා. නමුත් මේ වන විට විශාල වැඩිවීමක් වෙන්නම් කරන්නේ නැහැ. හංවැල්ල අපගේ මිනු මධ්‍යස්ථානයේ ජල මට්ටම මේ වෙනකොටත් වැඩි වෙමින් පවතිනවා. නමුත් කවමත් අනතුරු ඇඟවීම් දක්ව මට්ටමට වැඩිවීමක් වෙන්නු කරන්නේ නැහැ. එසේ නමුත් අද උදෑසනත් මේ ප්‍රදේශවලට වර්ෂාව ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මහඔය ගිරිඋල්ල ප්‍රදේශයත් මිලිමීටර 172කට ආසන්න වර්ෂාපතනයක් පහුගිය පැය 24 තුළ ලැබිලා තියෙනවා. මේ ලැබීම සමගම ගිරිඋල්ල සහ බඩල්ගම ජල මට්ටම් සැලකිය යුතු ඉර යාමක් දක්වන ලැබෙනවා. නමුත් මේ දක්වා ක්‍රමතුරු තත්ත්වයක් දක්වා වැඩි වී නැහැ. ඒ වගේම අනිකුත් ගින්ගඟ, නිල්වලාගඟ, ඒ වගේම කළුගඟ මේ ප්‍රදේශවල තැන් ස්ථානවල මිලිමීටර 50-100 අතර ප්‍රමාණයක් ලැබී තියෙන බව දක්නට ලැබෙනවා. මේ තත්ත්වයේ යටතේ ප්‍රධාන ගංගාවල් කීපයක වැඩි අවධානයෙන් සිටිය යුතු බව තමයි පේන්නේ. ප්‍රධාන වශයෙන්ම කැලණි ගඟ සහ මහඔය, ඒ වගේම කළුගඟ. නමුත් මේවායේ තවමත් අනතුරුදායක මට්ටමට වැඩි වී නැහැ. අත්තනගලුවේ මේ වෙන විටත් සුළු අමතර තත්ත්වයක් දක්වා පවතිනවා. මේ නිසා ගම් පහ දිස්ත්‍රික්කයේ අත්තනගලුවේ ආශ්‍රිත පහත් බිම්වල ඇතැම් ස්ථාන අද දිනේ යටවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පහළම පිහිටි ප්‍රදේශ.
1: මේ අතර අද දිනේ බස්නාහිර, සබරගමු සහ වයම් පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවා.
2: ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපෙන්න කලාපය තවතරටත් පවතිනවා. මෙම පද්ධතිය ඉදිරිපැය 36 තුළදී ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනවාදයි බලාපොරොත්තු වෙනවා. මේ අනුව අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළක්වමින් පරව පවතිවි. බස්නාහිර, සපරගමුව, මධ්‍යම, වඳ සහ උතුර පළාත්වලන්, අනුරාධපුර, ගල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිකුරුම් සහිත වැසි ඇති වෙනවා. මේ අතරින් බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ තද වැසිද ඇති වෙන්න පුළුවන්. ගාල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. එවැගේම ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පසරු එකෙන් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂ මතක් කරන්න ඕනේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු ආවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලත් අපි ජනතාවගෙන් කාලෙක ඉල්ලා සිටිනවා.
1: මේ අතර පවතින අධික වැස්ස සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් කලාපේ පාසල් වලට අද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මතයි එලෙස හැටන් කලාපේ පාසල් වසාදමා තිබෙන්නේ. එමෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් අද පාසලට කැඳවීමෙන් වළකින ලෙසද දැනුම් දී තිබෙනවා. ජනාධිපති අරමුදල යටතේ ප්‍රතිකාර සඳහා රෝගී ළමයින්ට හිමිවන ප්‍රතිලාභ අද සිට තවත් වැඩි කෙරෙනවා. ඒ ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම ඒකාබද්ධව ආරම්භ කරන හෙට දිනනා ලොවකට අද සුවය සදම ව්‍යාප්ති යටතේ ජනාධිපති අරමුදල යටතේ සාමාන්‍යයෙන් පියවන් ලබන්නේ කිසියම් රෝගීකුගේ ප්‍රතිකාර සඳහා වැයවන මුදලින් කොටසක් පමණයි. එහෙත් නව ව්‍යාප්ති යටතේ ප්‍රතිලාභ ලබන රෝගියා වයස අවුරුදු 18ට අඩු අයකු නම් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදලට සමාන අතිරේක මුදලක් හෝ ප්‍රතිකාර සඳහා වැය වන ඉතිරි සම්පූර්ණ මුදල යන දෙකෙන් අඩු මුදල ජන ශක්ති පදනම් විසින් රෝගියා වෙනුවෙන් ගෙවනු ලබනවා. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිලාභ සඳහා ගෙවනු ලබන්නේ ප්‍රතිකාරවලින් පසු දරුවන්ගේ බහරකරුවන්ටයි. එහෙත් හදිසි ප්‍රතිකාර සහ විදේශයකදී කරනු ලබන ප්‍රතිකාර සඳහා ප්‍රතිකාරවලට පෙර එම මුදල ගෙවනු ඇති. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී පවතින මූල්‍ය බාධාවන් ඉවත් කර දරුවන්ට යහපත් අනාගතයක් උදා කර දීම මෙම නව ව්‍යාපෘතිය අරමුණ වනවා. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ජනශක්ති සමූහයේ සමූහ අලවි ප්‍රධානී ගාමිකද සිල්වා මහතා.
4: ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම අත්වැල් බැඳගෙන දැයේ දූදරුවන් වෙනුවෙන් මේ ව්‍යාපෘතිය දියත් කරන්නේ. විශේෂයෙන් අපි දන්නවා වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් තිබෙන සෞඛ්‍ය පහසුකම් සඳහා ඒ මූල්‍යමය අඩුපාඩු තිබෙනවනේ. ඒ ජනාධිපති අරමුදල තමයි වසර ගණනාවක් තිස්සේ ඒ අඩුපාඩු පියවේ. ඉතින් අපි අද සිට ජනශක්ති පදනමත් එකතු වෙලා ඒ තව අඩුපාඩුවක් තියෙනවනේ ඒ සඳහා දායකත්වය දෙන්න තමයි මේ පියවර ඉදිරියට තබලා තියෙන්නේ. ඉතින් මම හිතනවා දැයේ දරුවන් වෙනුවෙන් ඒ දරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාව සඳහා මූල්‍යමය ගැටලුවක් තියෙනවනම් ජනාධිපති අරමුදල් ලබා දෙන අරමුදලට හා සමානව හෝ එහෙම නැත්නම් ඔවුන්ගේ ඒ අවශ්‍ය මූලික අවශ්‍යතාවයේ පිරිනැමීමට අපේ මූල්‍යමය ප්‍රතිපාදනය ලබා දීමට අද සිට අද දින සිට එහෙම නැත්නම් මැයි 15 දින සිට මෙය දිවෙන පුරා ව්‍යාප්ත කිරීමට තමයි අපේ සූදානම වෙලා තියෙන්නේ.
1: ජනාධිපති අරමුදල් වෙත අද සිට ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා ජනශක්ති පදනමෙන් මෙම අමතර මූල්‍ය සහනය ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවද මෙහිදී ප්‍රකාශ කරුණා. ඒ සඳහා ප්‍රතිලාභ වෙනුවෙන් ජනාධිපති අරමුදල් වෙත අයදුම් කිරීමේදී තොරතුරු සුරක්ෂිත ලෙස ජනශක්ති පදනම වෙත ලබා දීමට අවසර දෙන ආකෘති පත්‍රයද නිසි ලෙස සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු වෙනවා. කෙසේ වෙතත් මූල්‍ය සහාය අවශ්‍යය හඳුනා ගැනීම, තොරතුරු තහවුරු කිරීම සහ මුදල් අනුමත කිරීම තවදුරටත් සිදු කරන්නේ ජනාධිපති අරමුදල යටතේයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කරනු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ IGS ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 6ක සිරදඬුවම් නියම කළා. ඊට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩමුදල ගෙවීම පැහැර හැරියොත් අමතර වසරක සිරදඬුවම් නියම කරන බවද සඳහන් කළා. මෙම පැමිණිල්ල අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංගේ යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එකොත් මාර්තු මස 26 වනදා මෙම පැමිණිල්ල කැඳව අවස්ථාවේ වගෝත්තරකරුට චෝදනා භාර දීම සිදු වූ අතර ඔහු එම චෝදනාවලට නිවැරදි කරු බව දැනුම් දී තිබුණා. ඒ අනුව එම චෝදනාවලට අදාළ විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නියම කර තිබුණා. පැමිණිල්ල කැඳව අවස්ථාවේදී විත්තිකරු සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණේ අදාළ චෝදනාවලට නිවැරදි කරු බව සඳහන් කරමින් තමා කලින් කර ප්‍රකාශීවත් කරගෙන චෝදනාවලට වරද පිළිගන්නා බවයි වගෝත්තරකරුවන් වෙනුවෙන් පෙන්නේ සිටි නීතිඥවරු අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් චේතනාවක් නොතිබූ බවත් පැවති අපහසුතා හේතුවෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් කළ නියෝගය අනුව වන්දි මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් සඳහන් කළා. එනිසා ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි නීතිඥවරු ඉල්ලා සිටියේ. එන අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා 2024 පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම වගෝත්තරකරුට රුපියල් මිලියන 3ක වන්දියක් ගෙවන ලෙස 2024 වසරේ දෙසැම්බර් 31 වනදා නියෝග කළ බව පැවසුවා. එම නියෝගය ප්‍රකාශයට පත් කළ දින සිට සති 4ක් තුළ එම වන්දි මුදල ගෙව අවසන් කළ යුතු බවට නියෝගයේ සඳහන් වී තිබුණා. එහෙත් එම වන්දි මුදල් තමන්ට ගෙවිය නොහැකි බව මෙම වගඋත්තරකරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබූ බවත් නියෝගයේ සඳහන් වුණා. වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා කියා සිටියේ මෙම වන්දි මුදල ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තරකරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ හැලුවට ලක් කර ඇති බවයි. එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කළහොත් අධිකරණ ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසයේ බිඳ වැටෙනු ඇතැයි පෙන්වා දුන් අගවිනිසුරුවරයා දඬුවම් නියම කිරීමේදී ප්‍රතිසම්කරුගේ පෞද්ගලික කරුණුවලට වඩා මහජන විශ්වාසය සහ වගකීම සම්බන්ධයෙන් අධිකරණය දැඩි අවධානය යොමු කිරීමට සිදුවන බවද සඳහන් කළා. ඒ අනුව මෙම දඬුවම් නියමන බවත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන් වුණා. දැන් කනින් කොනින් නැසුණු කතා විශේෂාංගය.
0: කනින් කොනින් ඇසුණු කතා. කනින් කොනින් ඇසුණු කතා.
5: අදත් කනින් කොනින් ඇසුණු කතා. BMSH එකේ උත්සවයක් තිබ්බ වෛද්‍යවරුන්ට සම්බන්ධ. මේකට දේශපාලඥයෝත් ඇවිල්ලා හිටියා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වගේම නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තුල් පිරිසකුත් හිටියා. ඔවුන් දෙන්න දිහා තමයි හැමෝම හැබැයි බලාගෙන හිටියේ. මේකදී හැමෝම වගේ කතා වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට ගිය එක ගැන. ඔතෙන්ට හදිස්සි එනවා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගිහිල්ලා කතා කරනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට. බලන්නකො පුතා මාර ප්‍රශ්නයක්නේ. එදා අර මොහාන් සමරනායකගේ පොත එළි දක්වන උත්සවයේදී ඔයාගේ තාත්තා එද්දි මට දුණා. ඒත් කට්ටිය ගහලා තිබ්බේ මම තාත්තා ආපු නිසා නැගිටලා ගියා කියලා. එහෙම දෙයක් උන් නෑ පුතා. මම ගියාර ඇල්ලේ හාමුදුරන්ගේ පොතක් කියලා දක්වන වැඩක් තිබ්බනේ. ඒකටයි ගියේ. කට්ටිය වැරදියට තමයි තේරුම් අරගෙන පේජ් වල ගහලා තිබ්බේ. නාමල් කිව්වා ආ ඒකට කමක් නෑ අංකල්. එතනින් ඒ කතාව ඉවර වුණා. මෙතෙන්ට ආපු රවි කරුණායක මන්ත්‍රීවරයාත් නාමල් එක්ක කතා කරලා තියෙනවා. මේකෙදි රවි කරුණායක මන්ත්‍රීවරයාත් වැඩිපුරම කතා කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට යාම ගැන. ගියේ එකනම් හොඳයි. මොකද පරීක්ෂණ වලට මුහුණ දෙන්නේ නැතුව අපි කොහොමද නිර්දෝෂී කියලා ඔප්පු කරන්නේ? රවි එහෙමයි කතාව ඉවර කරලා තියෙන්නේ. ඊයේ තිබ්බ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ නැන්දම්මගේ මළගෙදර. මේක තිබ්බ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවකට. මේකට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව දේශපාලඥයින් වගේම නම් දරාපු හිටපු පොලිස් නිලධාරීන් වගේම නීතිඥවරුතුළු ප්‍රභූ පැලන්තියේ බොහෝ පිරිසක් ඇවිල්ලා හිටියා. ආපු ගඩේ ගොඩදෙනෙකුත් කතා කළේ ආණ්ඩුවේ වැඩ ගැන. ආණ්ඩුව කරන වැඩ, රජයේ ක්‍රියාකලාපයේ ගත්තු තීන්දු තීරණ, මේ වගේ දේවල් අනාගතයේ දේශපාලනට මොන විදිහට බලපායිද? ඔය වගේ කාරණා තමයි වැඩිපුරම මේකේ කතා වෙලා තියෙන්නේ. මේ සතියේ දේශපාලන වේදිකාවේ වැඩිපුර මාතෘකාව බවට පත්ුනේ අල්ලස් කොමිසමට ගිය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට ගියාට පස්සේ ඇත්තට මොකද වුනේ කියලා කවුරුත් වැඩි කතා කරෙත් නැහැ, කිව්වෙත් නැහැ. කවුරුත් නෙමෙයි, කවුරුවත්ම කිව්වෙත් නැහැ තරමට. ඒ නිසා අපි හොයලා බැලුවා අල්ලස් කොමිසමට ගියාට පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මොකද වුනේ කියලා. අල්ලස් කොමිසමට ගිය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කෙලින්ම ගියේ කිරළපනේ තමන්ගේ අලුත් ගෙදරට. ඒ කියන්නේ කොළඹ ගෙදරට. හරි, ගෙදරට යද්දි ශ්‍රීලංකාවේ රාජපක්ෂ මඟ බලාගෙන හිටියා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එනකම් මහින්ද ඇවිල්ලා ඔක්කොම ශිරන්තිට කිව්වා. ප්‍රශ්න කරපු එක කෙසේ වෙතත් අල්ලස් කොමිසම ඉදිරිපිට ජනතාව රැස් වෙලා හිටපු එකට නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බොහෝම සතුටින් තමයි ඉඳලා තියෙන්නේ. ඒකට ජනතාව වෙත ස්තුති කරන්නත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අමතක කරලා නැහැ. මොනවා වුණත් ඉතින් මං වෙනුවෙන් තාමත් ජනතාව ඉන්නවනේ කියලා තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හරිම සතුටින් කියලා තියෙන්නේ. අල්ලස් කොමිසමට ගියාට පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැන් වෙන්දරට වඩා බොහෝම සතුටින් ගෙදරටලා ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් අල්ලස් කොමිසමට ගියාට පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් බලන්න කඩිය ගොඩක් දැන් යන්න පටන් අරන් තියෙනවා. ඔය යන හැමෝම කියන්නේ අපි මේ ගිනිපත්තු වෙලා ඉන්නවා සර්ට මොනව හරි වෙයි කියලා, එදා මොනව හරි කරයි කියලා. සර් මේ බොහොම ජොලියෙන් ගෙදරටලා ඉන්නවා කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හිනා මුසු මුහුණින් ඒකට දීලා තියෙන උත්තරේ ඒක තමයි ඉතින් දේශපාලන පළපුරුද්ද කියලා. යලිත් මොන ගැසෙමු කණින් කොණින් ඇසුණු කතා සමක.
0: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
1: Net News නිමාව දවස මැද වාර්තාකරණය 10:12ට. එතෙක් පෑන් පෑය මේ පෑයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: Net News ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 3872.
6: Good morning, දැන් වෙලාව 7:00.

0: Lift FM Algo Town.
1: Brought to you by
2: Alutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Naramala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
6: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
8: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන ද ප්‍රයිම් කලම්බෝ.
9: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
11: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 787 718 WhatsApp කරන්න.
12: කවදත් හොඳම තුන පහක

0: குட் மார்னிங் விலாவுதே ஹாத்தாய் வினாடி ஹாய் ஆயி குட் மார்னிங் நுவா
1: வெரி குட் மார்னிங் வெரி குட் மார்னிங் அப்பி ஹமகேம பிரார்த்தனைய මේ දවස්වල නම් වැස්ස පායන්න කියලා.
0: ඔව්.
1: මීට සතියකට විතර කලින් නම් අනේ මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක වැස්ස නම් හොඳයි කියලා.
0: ඔව්.
1: නේද?
0: හ්ම්.
1: ඉතින් එහෙම තමයි අපි.
0: එහෙම තමයි අපි.
1: හැමදේම කියනවා අනේ පායනවා නම් කොච්චර හොඳද?
0: පායද්දි කියනවා කොච්චර වැස්සත් කොච්චර හොඳයිද කියලා.
1: මොකද ප්‍රශ්නයන්නේ වැස්ස නැන්නේ ගොඩ කාලෙකින් කියලා කියනවා.
0: හ්ම්.
1: ඉතින් කොහොම හරි මේ ලෝකේ අපිට ওই කාලගුණ සංසිද්ධීන් වුණත් කොච්චර විග්‍රහ කරන්න ගියත්
0: හ්ම්.
1: අපිට හරියට අමාරුයිනේ තේරුම් ගන්න.
0: ඔව්.
1: ඉතින් මේ දැන් මේ විශ්වයේ ආරම්භය පිළිබඳව එක එක මත තියෙනවා.
0: හ්ම්.
1: ඒ තමයි ඒකෙන් තියෙන ප්‍රධානම මතය තමයි
0: රයිට්
1: මහා පිපුරුම් මතවාදය.
0: ඔව්.
1: ඒ කියන්නේ විශ්වයේ එක පාරටම ලොකු පිපුරුමක් ඇති වෙලා තප්පරේනුත් දශම ගානකදී ලොකු ප්‍රසාරණයක් වුණා. එතකොට තමයි මේ කෑලි කෑලි සුන්නත් දූලි වෙලා ගිහිල්ලා ග්‍රහලෝක අඳවල් තාරකා ඔක්කොම නිෂ්පාදනය වුණේ කියලා. මේ ඉතින් සමහර අය දැන් කියනවා මේ මහා පිපුරුමට කල්ලුත් තව එකක් තිබුණා කියලා.
0: රයිට්.
1: දැන් ඕවා ඔච්චර හිතන්න යන්න එපා. බුදුහාමුදුරුවෝත් කිව්වා ඔය විශ්වයේ ආරම්භය ගැන ඕනවට වැඩි හිතන්න යන්න
0: එපා කියලා.
1: හරි එහෙම කිව්වට ඉතින් අපිට සමහරවිට හිතෙනවානේ දැන් මේ අපි ඉන්න ලෝකේ කොහොමද සෙට්ුනේ බිහි වුනේ ආගමික සාහිත්‍ය ග්‍රන්ථවල තියෙන ආකාරයටද එහෙමත් නැත්නම් විද්‍යාඥයෝ කියන ආකාරයට
0: නැත්නම්
1: ඔය දෙකේම මොකක් හරි සංකල්පයක්ද? දැන් සාමාන්‍යයෙන් ලෝකේ පිළිගත් එක තමයි අර මහා පිපුරුම් වාදය කියන එක. ඊයේ පෙරේදා නොබෙල් ටැග් දිනපු අපේ ශ්‍රීමත් රොජර් පෙන්රෝස් මහත්තයා මහා පිපුරුම් වාදයට අලුත් සංකල්පයක් ගෙනාවා ලෝකයේ බිහිවීම පිළිබඳව.
0: රයිට්.
1: ඉතින් අපිට හිතාගන්න බැරි විශ්වයක පෘථුවිය කියන ඉතාමත්

0: කුඩා ග්‍රහලෝකේ. ඒකනු ශ්‍රී ලංකාව කියන ඉතාමත් කුඩා රටේ. ඒකනු ඉතාමත් කුඩා ජීවින් දැනට දෙන්නෙක් තව පොඩ්ඩකින් තුන් දෙනෙක් හැටියට මේ අපිට අයිතියක් තියෙනවා. අපි කොහොමද
1: හැදුනේ
0: මේ විශ්වය, අපි කොහොමද ඉන්නේ කියලා දැනගන්න. ඉතින් දැන් මේ අපේ රොජර් මහත්තයා ගැන කිව්වොත්, එතුමා මේ ගණිතය පිළිබඳව තමයි නොබෙල් ටැග්ග දින්නේ. මේ කළු කුහරය පිළිබඳව එතුමා හැම එකක්ම ගණන් වලින් තමයි දැන්. ඇත්තට සාරා මේ ලෝකේ හැම දෙයක්ම ගණන්නේ. දැන් උදාහරණයක් හැටියට ඔයාගේ මගේ ශරීර ස්කන්ධය ගත්තොත් බෙල්ල වගේ පස් පුණයක් තමයි අපේ ශරීරේ. එතකොට බෙල්ල වගේ අපේ අත්වල දිග එහෙම අපිට කැල්කුලේට් කරන්න පුළුවන් එක රේෂෝ එකකට. දැන් උදාහරණයකට අපි දැන් අපේ ඇල්ගෝ ටවුන් එකේ සින්දු අහනවානේ. සින්දු අහනකොට සින්දු වල තියෙනවානේ ස්වර. දැන් ඒ ස්වර ගත්තොත් ඒකෙත් තියෙනවා ගණිතමය ආකෘතියක්. දැන් අපි අපිට සී නෝට් එකක් හොයාගන්න පුළුවන් නේද?
1: සී නෝට් එකක් දෙන්න.
0: බලන්න බලන්න සී නෝට් එකක්
1: දෙන්න. මම එක දවසකට කීබෝඩිස්ට් කෙනෙක්
0: කියලා. සී නෝට් එකක් දෙන්න. තව බලන්න දෙන්න. මංසා කිව්වොත් එම සීනෝට් එකනේ. ඉතින් ඕකටත් ගණිතමය ආකෘතියක් තියෙනවා. හර්ට්ස් 261.63ක්ද කොහෙද මට මතක විදිහට. ඊළඟට අපිට ඩී නෝට් එකක් උත්හාගන්න පුළුවන් ගේ නේද?
1: නෝට් එකකුත් දෙන්න.
0: ඒ කියන්නේ රී එක.
1: අයියෝ නේද?
0: ඔව් දාතව පාරක් දෙන්න. එතකොට ඩී ගැහුවා නම් ඊත් ගහන්න බෑනේ.
1: ඊත් ගහන්න නැත්තම් බෑ.
0: නෝට් එකක් දෙන්නකො. ඊට වැඩිය පොඩ්ඩක් උඩින්. හරි, දැන් ඔය මම්මේ කියන්න හැදුවේ දැන් මේ සී නෝට් එක 261.63යි. ඊට පස්සේ ඩී නෝට් එකට 293 ගණක් තියෙනවා මට මතක විදියට. එතකොට ඊ නෝට් එක ගත මෙඩටයක් උඩින් හර්ට්ස් ගණක් තියෙනවා 329 හරි 30 හරි මට මතක නැහැ. මොන ඔයගේ ඉතින් මම්මේ කියන්න හැදුවේ ඔය සුවර දැන් ඔය 269 තියෙනවානේ සී නෝට් එක. ඒක දෙකෙන් වැඩි කරාම 500 ගණක් වෙනවානේ. එතකොට දැන් ඔය මිඩල් 100 එක තමයි ඔය 260 ගන්න. ඒක දෙගුණයකින් ගණිතෙන් වැඩ කරාම උච්ච සුවරයට යනවා. ඒක දෙකෙන් බෙදුවම මන්ත්‍ර සී වලට එහෙමත් නැත්නම්
1: මයිනස්
0: මයිනස් නේද මේ කියන්නේ
1: අලෝ
0: සී එක බවට පත් වෙනවා. ඉතින් මයින කෝඩ් එක අපි සංගීතය ගැන වෙනම පාඩමක් කරමු. මයින කෝඩ්ස් දෙන්නේ කොහොමද? සෙවන්ත දෙන්නේ කොහොමද? එහෙම එහෙම වෙන කතන්දරේවා. මේ නෑ මම කියන්න හැදුවේ එතකොට අපේ ශරීරයටත් තියෙනවා ගණිතමය ආකෘතියක්,
1: අපේ
0: සංගීතයටත් තියෙනවා. හැම එකටම අපි ගණන් ෆේල් වුණාට මේ ගණන් තමයි හැමදැනම තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ ඔය බස්නාහිර පළාතේ ගණන්කාරෙක් අපේ මැදිරියට ආවා. අපි මේ ඕලෙවල් ගණන් පාඩම කර කර
2: ඉන්නේ.
1: ගණන්
0: කියන්න හැදුවේ අචී ලෝකෙ හැම දෙයකම ගණිතමය ආකෘතියක් තියෙනවානේ. ඉතින් ඒක අපි මේ අපේ සංගීත ස්වරවල පවා මේක ගැබ්බෙලා තියෙනවා කියන එක තමයි කිව්වේ. ඊළඟට අපිට ඇහෙන ස්වර පරාසය හර්ට්ස් 20 ඉඳන් 20,000 වෙනකම්. දැන් ඔය සී නෝට් එක ගහන කියලා හර්ට් 20,000ට වඩා එකක් આવොත් ඒක අපිට ඇහෙන්නේ
1: නැහැ.
0: කොහොමත් 20,000 වෙන ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඇහෙන්නේ එක්තරා කාලයක විතරයි ජීවිතේ. ඒක හින්දා තමයි අපි කියන්නේ මිෂන් කෑයකට ගිහිල්ලා ඔබේ
1: කන් දෙක පරීක්ෂා කරගන්න
0: කියලා. ඉතින් දැන් මම මේ කියන්න හැදුවේ දැන් මහා පිපුරුම් වාදයනේ මේ ලෝකේ මෙච්චර පිළිගත්තේ. හැබැයි මේ රොජර් මහත්මයා ගිය සතියේ මේ ඔහු අලුත්ම ගණිතමය සංකල්පයක් ලෝකයට එකතු කරලා තියෙනවා. මහා පිපුරුමකින් නෙමෙයි, ඒ කියන්නේ අපි හිතුවොත් තිතක් නේ මහා පිපුරුම.
1: ඒ
0: තිතෙන් පටන් අරන් මෙහෙම සරල රේඛාවක් වගේ ඇඳලා විශ්වය මේ කරා ආවා කියන කාරණේ තමයි මෙච්චර කල් තිබිච්ච එක. ඔහු කියනවා නෑ මේක වෘතයක්. ඒ කියන්නේ එතකොට වෘතයක් තිබ්බම පටන් ගන්න තැනක් හරි ඉවර වෙන තැනක් හරි
1: නෑනේ.
0: ඉතින් හරියට ඔහු කියන්නේ එහෙම පටන් ගන්නවා ප්‍රසාරණය වෙනවා ආයෙ මුලට එනවා. හරියට මේ පාසලක අවුරුද්දෙන් අවුරුද්ද දැන් ළමයි එක අවුරුද්දක ඇතුල් වෙනවා. ඊට පස්සේ ඕම යනවා පාසල ඉවර වෙනවා ආයෙ වෙන පන්තියකින් ආයෙ
1: පටන් ආයෙ
0: පාසල ඊළඟ අවුරුද්දේ පටන් ගන්නවා. ඕම එක තැන කරකිනවා කියලා තමයි මේ රොජර් මහත්තයා විශ්වය ආරම්භය පිළිබඳව කියලා තියෙන්නේ. දැන් ඉතින් විශ්වය ආරම්භ වෙන එක ගැන මේ වාහන පදිනකොට එහෙම හිතන්න යන්න එපා. මොකද පාර යන කට්ටියගේ විශ්වයේ ඉන්න අන්තිම මොහොත ඒක
1: වෙන්න පුළුවන්.
0: ඒකින් ද මේ ගැන හිතන්න නැතුව මේ අපි කිව්ව කාරණා ගැන බොහොම නිවිසන සිල්ලේ වෙලාවක හිතන්න. ඇල්ගෝ ටවුන් එක බොහොම වැහිබර දවසක අදත් එහෙනම් ඔබ හමුවට එන්නයි මේ සූදානම් වන්නේ. ඉරහඳ පායන ලෝකේ මහපිපුරුමකින් හරි රොජර් මහත්තයා කියන විදියට හරි කොහොම හරි විශ්වය බිහි වෙලා තියෙනවා. එච්චරයි අපිට කියන්න ඕනේ. ඒකින්ද ඔය විශ්වයේ කාත් එක්කවත් ගහගන්න නැතුව මහා පුංචි තිතක් වෙච්ච විශ්වයේ අනේ මේ ඉන්න ටියේ අද සිකුරාදා අපේ DJ නයිට් එකේම අහලා නේද ජොලියේ ඉන්න
1: නේද? සතුටෙන් ඉන්න.
0: සතුටෙන් ඉන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Dashuma Ata, Net FM.
1: Ude hatai nadida hatai den.
2: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: සදාතනික විශ්වාසයක්. සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය. සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0.710.777333. ප්‍රයිම් කොළඹෝ.
7: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
8: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා. ලව්ලි, ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
9: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 වට්ස්ඇප් කරන්න.
10: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0.112200.
11: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක්. 100 MBPS සිට 1000 MBPS දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
12: යනවහලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටල එනවා. මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණය ගෙවලා ඉන්නවා.
13: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ, ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
14: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් එනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.

0: ZFM Algo Town Nagari Kadaba.
1: උදේ 7යි විනාඩි 24යි අල්ගෝටවුමේ වෙලාව.
2: ඔව්. අපි දැන් කතා කරන්න දේවල් මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවානේ. මේ ඉස්සෙල්ලාම පටන් ගන්න පොඩි ආයෝජන අවස්ථාවකින්. දැන් අර මේ නුවා කිව්වනේ සතුටෙන් ඉන්න ඕනේ කියලා.
3: ඔව්. ලෝකේ කොහොම ලෝකේ ආරම්භය ගැන මේ හිතන එක හොඳයි. මේ හිත සතුටින් ඉන්න නම් දැන් අපේ ජීවිතවලට වර්තමානයේ තියෙන ලොකුම බරක්නේ මේ මූල්‍ය බර.
2: මූල්‍ය බර කියන එක
3: නේද? අපේ ආර්ථිකය හෙට අනිද්ද වෙනකොට මොනවා වෙයිද? ඩොලර් එක දැන් 300 කීයද? 330කට කිට්ටු කරලානේ. ඉතින් ඒවත් එක්ක ලංකාව ඩොලර් දෙවෙනි කට්ටියට නම් වාසි. ඩොලර් එකට 330ක් ආසන්න ගන්න හම්බ වෙනවනේ.
2: එහෙම කට්ටිය හිතනවා.
3: එහෙම හිතනවනේ.
2: ඔව්.
3: කමන්න නැති එහෙම හිතලා හරි ඩොලර් රෙවන්න. නේද?
2: ආ.
3: දැන් කියන්නේ දැන් අන්න අචි මේ දවස්වල ඩොලර් රෙව්වොත් සෑහෙන්න වාසි. මොකද ඩොලර් එකට 320ක් හම්බ වෙනවා.
2: දැන් 325ක්.
3: ආ 325ක්. ඔව්. ගණුම් මිලද? විකුණුම් මිලද? කොහමද ඉතින් මං දැක්ක ඊයේ 329ක් දක්වා ගිහිලා තිබ්බ ඩොලර් එකේ මේ විනිමය අනුපාතය කොහමරි සෑහෙන්න ගණක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔබ ඩොලරයක් එව්වොත් ඩොලර් 100ක් එව්වොත් රුපියල් 40,000කට ආසන්න ගණක් හම්බ වෙනවා.
2: හම්බ වෙනවා.
3: ඉතින් ඒකින්ද අපේ මේ වෙලාවේ ලෝකේ පුරා අහගෙන ඉන්න අයට කියන්නේ ඩොලර් රෙවන්න. ඩොලර් රෙවලා එවපු වලියට නිකන් තියන් ඉඳලා හරියන්නේ
1: නැහැ.
3: ඕක හොඳ දැනග ආයෝජනය
2: කරන්න. ආයෝජනය කරන්න ඕනේ.
3: දැන් ඔබ මීට මාස දෙක තුනකට කලින් එවලා මේ රුපියල් 35,000ක් වගේ නම් සමහර ලාවට ඩොලර් 100කට හම්බුනේ.
2: අද
3: වෙනකොට 40,000ක් හම්බ වෙනවා නම් ඉතින් දැන් ඒක රුපියල් වලින් ලොකු වාසියක් ඔබට දැනෙනවානේ.
2: ඒ කියන්නේ
3: මහා ආර්ථික කාරණා එක්ක දැන් හිතන්න යන්න එපා. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ජනතාවට හිතන දේ. දැන් 35,000ක් ගිය සතිය හම්බෙච්ච එක දැන් අද වෙනකොට ඩොලර් 100කට 40,000ක් හම්බ වෙනවා. ඉතින් ඒක ලංකාවට එව්වොත් නේ හම්බ වෙන්නේ. ඕක ඕස්ට්‍රේලියාවේ හරි ඉතාලියේ හරි ඉංගලන්තේ හරි පැපුවා නිව් ගිනියාවේ හරි ලැට්ටියාවේ හරි තියන් හිටියට වැඩක් නැහැ. ඕක ලංකාවට එව්වොත් තමයි ඔය ගාන හම්බ වෙන්නේ. ඔය ගාන එවලා නිකන් තියන් ඉඳලා වැඩක් නැහැ නේ. ඕක කොහේ හරි ආයෝජනය කරන්න.
2: ඒ
3: කියන්නේ ඔබ ගිය සතියට වැඩිය මුදලක් අර ඩොලර් 100 මේ සතිය ආයෝජනයක් හැටියට. එතකොට අපේ කසාගල ප්ලාන්ටේෂන් ඔයා කවද්ද ඩොලර් 100 එව්වේ කියන එක හිතන්නේ. ඔයාට ප්‍රතිලාභ දෙනකොට ප්‍රතිලාභ දෙන්නේ අර ඉන්වෙස්ට් කරපු ගානට තමයි.
2: ගානට තමයි. ඉතින්
3: මොනවද මොලේ මගේ හොඳයි නේද?
2: අන්න ඒකයි. ඒ කියන්නේ දැන් එහෙම ඩොලරේ අගය ඉහළ ගියා රුපියල ටික ටික පහළට ගියා කියලා මේ සමහරලාට එහෙම අපි සතුටු වෙනවා. එතකොට මට හම්බෙන අතට හම්බෙන ගාන වෙනදට වඩා වැඩි ඉනේ කියලා.
3: ඔව්. ඒ අතට හම්බෙන වැඩි කියලා හිතන එකෙන් ආයේ වැඩි කරගන්නේ කොහොමද කියලා තමයි පොඩි උපක්‍රමයක් අපි කියලා දුන්නේ.
2: කියලා දුන්නේ. ඉතින් වාඩ කරන්න තියෙන්නේ මේ ඔයගොල්ලෝ තියෙන සල්ලි වලින් ඔයගොල්ලෝ තියෙන අමතර සේවින්ස් කියලා කියන අපේ ඉතුරුම් වලින් වාට පුළුවන් දැන් ආයෝජනය කරන්න ලංකාව ඇතුලේ තියෙන වගාවන් වල. ඉතින් කසාගල ප්ලාන්ටේෂන් තමයි මේ විදිහට මේ වගාවන් අරගෙන ඉන්නේ. අපි කලින් කිව්ව පොළොන්නරුවේ තියෙන නයිමිරිස් වගාවන්, ඊට පස්සේ මාතලේ එහෙම යද්දි තියෙන තේ වගාවන්,
1: ඊට
2: පස්සේ අපි කිව්ව අඹ වගාවන් තියෙනවා,
1: ඊට
2: පස්සේ බෙල් පෙපර් වගාවන් තියෙනවා මධ්‍යම කඳුකරේ.
1: ඒ
2: දේශගුණික තත්වයන්ට ගැළපෙන විදිහට. ඉතින් වාට පුළුවන් මේ වගාවන් වල ආයෝජනය කරන්න. හැබැයි මේ ඔයා හැම ඔය පැල නැත්නම් ගස් මිලදී ගන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඒවා ගෙදර අරගෙන ඇවිල්ලා තවාන් දාලා ඒවා ලොකු කරලා ග්‍රීන් හවුස් හදලා එහෙම කන්සෙප්ට් එකක් නෙමෙයි මේ කියන්නේ.
1: මේ
2: වෙනකොටත් කසාගල ප්ලාන්ටේෂන් සතුව තියෙන වගාවන් ඔය අපි කියපු ප්‍රදේශවල ඒ දේශගුණික තත්ත්වයන් යටතේ ඊට ගැළපෙන විදිහට පවත්වාගෙන යනවා.
1: ඔයාට
2: තියෙන වාගේ මූල්‍යමය ආයෝජනය කරන්න.
1: රයිට්.
2: ඒ කියන්නේ ඔය සල්ලි ටික නිකන් සාක්කුවේ දාලා හරි පර්ස් එකේ දාලා හරි නිකන් තියාගන්නේ නැතුව මොකද මතක තියාගන්න හැම වෙලේම උද්දමනය කියලා එකක් තියෙනවා. ඒ උද්දමනය නිසා තමයි අපි කියන්නේ ඔය සල්ලි ওই විදිහට කෑෂ් ඉන් හෑන්ඩ් විදිහට තියාගන්න එපා
3: කියලා. තියාගන්න ඕ. අපි අර සරලව කියලා තිබ්බනේ අද රුපියල් 100ක් ලාච්චුවේ දාලා වහලා හරියටම ලබන අවුරුද්දේ මැයි 15 වෙනිදාට රුපියල් 100 එළියට අරගෙන අද රුපියල් 100න් අයිස්ක්‍රීම් එකක් කන්න පුළුවන්
2: ආයෝජන කරන්න. ඉතින් කසාගල ප්ලාන්ටේෂන් එක එකතු වෙලා පුළුවන්කම තියෙනවා මේ ආයෝජන අවස්ථාවට සහභාගී වෙන්න. ඉතින් නම්බේකුත් තියෙනවා මම හිතන්නේ මේ අපිට මතක් කරන්න පුළුවන් අන්තිමට තිබ්බ වගේ මට මතකයි. නම්බේකුත් දාලා එව්වා.
1: නම්බේකක් තියෙනවා 0712 872 1772 0712 872 1772 කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න.
3: ඉන්වෙස්ට් කරලා ඔබලා දිනු වෙනේ. දැන් කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා අපේ රංජිත් නන්ද ආචාර්ය රංජිත් නන්ද පීරිස් මහත්මයා මේක මතක් කරන්න කිව්වාද? මතකද අපේ වැඩසටහනට එතුමා ගිය සතියේ හෝ ඊට ඉස්සෙල්ලා සතියේ ඇවිල්ලා දැන් අපේ අපි පටන් ගත්ත දෙවෙනි සින්දුව අමරදේව මහත්තයාගේ ඉරාඳ පායන ලෝකේ සින්දුව. අමරදේව මහත්තයා ගැන කිව්වම අමරදේව මහත්තයා ආගමක් කියලා කිව්වා. ඒකම කසාගල සමූහ ව්‍යාපාරය එකතු වෙලා අමරදේව මහත්තයාගේ ලස්සන ප්‍රසංගයක් කරනවා කියලා කිව්වා. අමරදේව මහත්තයා ආගමක් කියලා කිව්වනේ. ඉතින් ඔන්න ඒ ප්‍රසංගය මේ ලබන ජූනි 13 වෙනිදා. ලබන ජූනි 13 වෙනිදා කවද්ද?
1: ජූනි 13.
3: ලබන ජූනි 13 වෙනිදා තියෙනවා සිනමන් ලේක් සයිට් එකේ තියෙනවා. මේකේ වැඩේ කියන්නේ මේකේ අවස්ථාව තියෙන්නේ මම දන්න විදිහකට 500කට හරි 600කට හරි විතරයි. ඉතාමත් ලිමිටඩ් ටිකට්ස් ප්‍රමාණයක් තියෙන්නේ. ඊයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරලා තිබ්බා. අද වෙනකොටම අද වෙනකොට 500ක් 600ක් නැතු ඇද තිබිච්ච ප්‍රමාණය සෑහන ප්‍රමාණය මම හිතන්නේ විකිණලා කියලා කිව්වා. මේ පැය කීපය ඇතුළත
2: සෝල්ඩ් අවුට්.
3: ඔව් සෝල්ඩ් අවුට් වෙලා නැහැ තාම.
2: තාම නැද්ද?
3: ඔව්.
2: එහෙනම් තව
3: ඉතින් ඒක ඇවිල්ලා මේ වෙනම පරිසරයක් හදනවා. ඒ කියන්නේ ඒ අර පුටු තියලා නාට්‍යයක් බලනවා කියන්නේ මේ ප්‍රසංගය බලන්න තියෙන්නේ. මේස තියලා පොඩි රස මොසවුලු එක්ක ලා නිල් පාට ආලෝකයක් එක්ක ලන්තෑරුමක් තියෙනවා මේ මේසෙ උඩ. ඉතින් ලංකාවේ සුප්‍රකට නවපරපුරේ ගායක ගායිකාව 5 දෙනෙක් ගීත ගයනවලු. කවුද? සංක දිනෙත්, ශාසිකා නිසංසලා, සුනීර සුමංග, නුවන්දිකා, තව කවුරු හරි හිටියා මට දැන් මතක නැහැ. හරිද? අමිෂ්.
2: හා.
3: මිනෝ නමිෂ්. ඉතින් කොහොමද කටහඬවල් ටික අමරදේව මහත්තයාගේ සින්දු කියනකොට අලුත් සංගීතයත් එක්ක. ඉතින් බොහොම ලිමිටඩ් ටිකට් ප්‍රමාණයක් තියෙන මට කසාගල් සභාපතිතුමා රංජිත් නන්ද මහත්තයා කිව්වා මේ සොඳුරු පණිවිඩය ඉක්මනට දෙන්න mytickets.lk එකට ගියාම ටිකට්ස් මිලදී ගන්න පුළුවන් කියලා. ඉතාමත් සීමිත ප්‍රමාණයයි. මොකද ඒක වෙනම විඳීමක්නේ. වෙනම විඳීමක් අමරදේව ගීතාවලිය. ඉතින් ඉක්මනට ගිහිල්ලා ඒ ටිකට් මිලදී ගන්න කසාගල් සමූහ ව්‍යාපාරයේ මැදිහත් වෙලා තමයි මේ වැඩේ කරන්නේ.
2: ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරේ. දැන් මේ විදිහටම අපි තියනවා දැන් ඔය ආයෝජන අවස්ථාව ඉන්වෙස්ට්මන්ට්. ඉන්වෙස්ට්මන්ට් කරන්න කලින් එක අදියරක් තියෙනවා සාරා. ඒ තමයි සේවින්ස් කියලා කියන්නේ. ඉතලා ඉතුරු කරලා ඉන්න ඕන ඉන්වෙස්ට්මන්ට් කරන්න. දැන් මේ අපි අර කිව්වනේ මේ ඩොලර් එකේ මේ සෙලින් ප්‍රයිස් එක විකුණුම් මිල මේ නුවා 25ටත් වැඩි 325ටත් වැඩි
3: 325ට වැඩි මම
2: දැන් 325
3: මම දැක්කා.
2: බයින් රේට් එක තමයි 325
3: රේන්ජ් එකේ තියෙන. විදේශ විනිමයත් එක්ක අපිට කරන්න නෑ. අද මට බලන්න බැරි වුණා. ඊයේ මම ඩොලර් ගන්න යනකොට
2: වැඩි දැක්කනේ.
3: වැඩි දැක්කා.
1: අපේ නුවා ගනුදෙනු කරන්නේ ඩොලර්ස් වලින්.
2: ඩොලර්ස් වලින්.
3: ඩොලර්ස් වලින්.
2: ජාත්‍යන්තර මුදල් ඒකක වලින්
1: තමයි මේ ඩොලර්ස්.
3: මේ වැඩිම වුණොත් යුවාන් වලින්.
2: යුවාන්.
3: බැරිම වුණොත් යුවාන් වලින් නැත්තම් ඩොලර්ස් තමයි.
1: මොන පැත්තට ඉතින් පවර් පෙරලුණත් ඒතර ප්‍රශ්නයක් නැහැ.
2: ඒක ඩොලර්ස් නැත්තම් යුවාන්. ඉතින් ඔය විදිහට අපි කිව්වා ආයෝජන වගේම තමයි අපි මේ ඉතුරු කරන දේවලුත් සෑහෙන්න වටිනවා. ඉස්සෙල්ලා ඉතුරු කරලා ඉන්න ඕන ආයෝජන වලට යන්න කලින්. ඉතුරු කිරීම වැඩි වෙන තරමට තමයි ආයෝජන අවස්ථාව අපිට පුළුල් වෙන්නේ. ඉතින් අපි මේ මතක් කරන්නේ LB Finance ලගේ LB Premier Saving ගැන. LB Premier Saving ඒගොල්ලන්ගේ අලුත්ම saving account එක. ඉතින් මේකේ saving account එකක් ඔයාලා පටන් ගත්තොත් 107ක පොලි අනුපාතයක් ඔයාට හම්බ වෙනවා. ඉන්ටරෙස්ට් රේට් එකක් හම්බ වෙනවා 7%. සාමාන්‍යයෙන් 7% කියලා කියන්නේ අපිට මේ සේවින් account එකකට ඉතුරු කිරීමේ ගිරුමකට බලාපොරොත්තු වෙන්න බැරි විදිහේ ඉන්ටරෙස්ට් රේට් එකක්. ඉතින් මේ විතරක් නෙමෙයි, ඔයාට බොහොම සරල පියවර කිහිපයකින් මේ account එක පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ડોකියුමන්ට් පොඩි ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. ලොකු කාලයක් ඔයාට වැය කරන්න ඕනේ වෙන්නේ. ඒ වගේම තමයි ඔයාට සීමා කොන්දේසි නැතුව ඇති තරම් ඔයාට withdrawals කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ තැන්පත් කරපු මුදල.
1: රයිට්.
2: එහෙම ඔයා withdrawal කරා කියලා වගේ interest rate එක අඩු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි LBC SIM app එක. LBCIM ඔයාට මේක download කරගන්න පුළුවන් App Store එකෙන් වගේම Play Store එකෙන්. මේ app එක හරහා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ saving account එක manage කරන්න ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක. ඉතින් මේක තමයි විශේෂත්වය. ATM card එකක් ඔයාට හම්බ වෙනවා. ඉතින් අපි කිව්වනේ මේ සාමාන්‍යයෙන් මේ විදිහට හොඳ පොලි අනුපාතයක් දෙන්න නම් ඒ ආයතනයේ ශක්තිමත් මූල්‍ය ආයතනයක් වෙන්න ඕන. ඉතින් LB Finance කියන්නේ ඒ වගේ ශක්තිමත් ආයතනයක්. අවුරුදු 55ක් පුරාවට අපිත් එක්ක ඉන්නවා. ඔෆිස් රේටින් වගේම ලංකා රේටින්. මේ රේටින් ශ්‍රේණිගත කිරීම වලත් අර ඒ කියන ග්‍රේඩ් එකට එන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. එහෙම LB Finance එකට එහෙම එන්න පුළුවන් වෙන්නේ කාලයක් පුරාවට. අවුරුදු දැන් අපි කියන්නේ 55ක් කියලා දනක පහක් පුරාවට මූල්‍ය ශේෂ්ත්‍රයේ නොවැටි ස්ථාවරව ආයතනයක් විදියට පැවතුනොත් විතරයි. ඉතින් ආයක නිසා බය නැතුව ඔයාලට පුළුවන් LB Premium Saving එකේ ඔයාගේ සේවින්ස් පටන් ගන්න.
1: රයිට්. ඕකේ. අද දවස ආයෝජන වලට අපි වින් කරපු දවසක් කියලා මට හිතෙනවා.
2: සිකුරාද දවස කියන්නේ එහෙම තමයි. මම අර වීක් එක ඉවර වෙන්නේ.
1: ඉවරයි. ඔයගලන්ට මේ වීකෙන්ඩ් එකේ හිතන්න සලස්වනවා අපි සඳුදා ඉඳන් ආයෝජනේ කරනවද නැද්ද කියලා.
2: නැද්ද කියලා.
1: හරිද? ඒ වගේ තව ආයෝජනයක් තමයි කියන්න හදන්නේ. මොකද්ද දන්නවද? BYD Build Your Dreams.
2: අනිවාර්යයෙන්ම දැන් සාමාන්‍යයෙන් මේ ඔය වාහනයක් ගන්නවා කියන එක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි, ඒක කන්සම්ෂන් එකක්. ඒක පරිභෝජනයක් කියලා තමයි අපි ගොඩක් අය ගොඩක් කලවට ගණන් බලන්
1: තියෙන්නේ.
2: يعني එහෙම නෙවෙයි, වාහනයක් ගත්තට පස්සේ ඔය වාහනේ ඩිප්‍රීෂিয়েට් වෙනවා කියලා දෙනවා. ඒක වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. හැබැයි මේ BYD එක ගන්නවා කියන එක ඔය ඔයාට වෙන වෙන විදිවලින් සෑහෙන්න ලොකු වාසිය අරගෙන එනවා. පළවෙනි දේ තමයි ඉන්ධන භාවිතා නොකිරීම. ඔයාට පෙට්‍රල් ඩීසල් මත තවදුරටත් ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. ඔයාට බැටරි එක විතරයි චාර්ජ් කරන්න තියෙන්නේ. අපි හැම වෙලේම කියනවා මේ BYD වාහනවල තියෙන බ්ලේඩ් බැටරිය ගැන. මේක චාර්ජින් සයිකල් 4000ක්. ඒ කියන්නේ ෆුල් චාර්ජ් 4000ක් කරාට පස්සේ මේකේ ආයු කාලය නැත්තම් මේකේ බැටරි හෙල්ත් එක 100ට 100 ඉඳලා 180 වෙනකන් 120කින් විතරයි අඩු වෙනවා.
1: අඩු වෙනවා. රයිට්.
2: එතකොට ඔයාලා හිතා ගන්න පුළන්නේ කොච්චර ඩියුරබිලිටි එකක් මේ බ්ලේඩ් බැටරිය ගේ තියනවද කියලා. අන්න ඒක තමයි ඔයාට එන වටිනාකම.
1: රයිට්.
2: ඔයාට වාහනයක් ගන්න මුදලක් වැය වුණාට, තව වාහනයක් පදිද්දී ඒ වාහනේ වටිනාකම ටික ටික ඩිප්‍රීෂিয়েට් වුණාට,
1: රයිට්.
2: වෙන වෙන ක්‍රම ගොඩකින් ඔයාගේ කාලය සහ ඔයාගේ මුදල ඔයාට ඉතුරු කරලා දෙනවා.
1: රයිට්.
2: ඉතින් මේ පණිවිඩය විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවකයන්ට ඔන්න දැන් ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මාසිකව රුපියල් 68000ක් pay කරලා ගෙවලා ඔයාගේ BYD එක ඔයා කැමති මොඩල් එකකින් ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න. ඉතින් විශේෂත්වය තමයි ඔයාට දැන් මාසික වාරිකේ විදිහට 68000ක් ගෙවලා වාහනය ගන්න එක විතරක් නෙමෙයි. දැන් වාහනයක් ගද්දි තව සෑහෙන ලොකු ડોකියුමන්ට් වැඩ ගොඩක් තියෙනවානේ. පළවෙනි එක තමයි රෙජිස්ට්‍රේෂන්. ඕක ඔයාට නොමිලේ කරලා
1: දෙනවා.
2: හරිද? ඒක මතක් කරන්න ඕන. ඒ වගේම තමයි ඔයාට අර ඕන කරන චාර්ජින් යුනිට් එක, හෝම් චාර්ජින් යුනිට් එක, ගෙදරදීම වාහනේ චාර්ජ් කරගන්න පුළුවන් චාර්ජින් යුනිට් එක ඔයාට නොමිලේම හම්බ වෙනවා. ඒ වගේම තමයි පළවෙනි සර්විසස් පහ. වාහනයක් ගතට පස්සේ පළවෙනි සර්විස් 3-4-5 කියන්නේ සෑහෙන වැදගත්. ඒ හරි වෙලාවට සිද්ධ වෙන්න ඕන. ඒ පහම ඔයාට නොමිලේ කරලා දෙනවා.
1: රයිට්.
2: ඒ විතරක් නෙමෙයි ලංකාවේ අංක 1 බැංක. හවුද? BOC එකත් එක්ක එකතු වෙලා.
1: BOC.
2: ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා ඔයාට පුළුවන්කම තියෙනවා ලෝන් ස්කීම් එකකට යන්න.
1: ඒ
2: කියන්නේ එකපාර ඔයාට ගෙවන්න සල්ලි නැත්තම් යම්කිසි ආකාරයකින් බැංකුවත් එක්ක කතා කරලා බැංකු නායකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක ඔක්කොම ඔයාට කෝඩිනේට් කරලා දෙනවා BYD එක හරහාම. ඒ වගේම තමයි ලංකාවේ අංක 1 රක්ෂණාවරණ සපයන්න. කවුද?
1: කවුද?
2: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන්.
1: ඒක
2: එකතු වෙලා ඔයාගේ වාහනයට රක්ෂණාවරණයකුත් දෙන්න BYD එක ඔන්න සූදානම් වෙලා තියෙනවා. මේක නිකන් එහෙම ආවට ගියාට කරන වැඩක් නෙමෙයි. දැක්කනේ ලංකාවේ බැංකු ශ්‍රේෂ්ත්‍රය,
1: ඊට
2: පස්සේ ලංකාවේ රක්ෂණ ශ්‍රේෂ්ත්‍රය, වගේම ලංකාවේ ඉන්න තවත් දැවැන්තම සමාගමක් තමයි ජෝන් කීල්ස් කියලා කියන්නේ. මේ තුනම එකතු වෙලා ලෝකයේ දැවැන්තයෙක් වෙච්ච BYD වාහනයක් ඔයාට අරගෙන දෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් කතා කරන්න මේ නම්බර් එකට 0112-125-125
1: රයිට්. ඕකේ. ඒකෙන්ද BYD එක ගිහින් ගන්න රජයේ සේවකෙක් නම් ඔයා එහෙම නැත්නම් රජයේ සේවකෙක් ඔයා දන්නවා නම් ඔයාලට පොඩ්ඩක්
2: මේ මැසේජ් එක කියන්න. ඔව් මේ වණිවිඩය කියන්න කට්ටියට ගිහිල්ලා මෙන්න මෙහෙම කිව්වාද මේ නැත FM අලගු ටවුන් එකේ සාරලා නුවාලා අචීලා ඒකෙන්ද ගිහිල්ලා ඔයාගේ ලක් එක, ඔයාගේ ඩ්‍රීම් එක ට්‍රයි කරලා බලන්න. එහෙම නිකන් ඉන්නවා ඩ්‍රීම්ස් වල ට්‍රයි කරන්න ඕනේ. Build your dreams කියලා කියන්නේ ඒකයි. BYD.
1: හරි. ඔකේ දැන් මේ වැස්ස දවසේ යටි. අපිට දැන් එක එක කන්න හිතනවානේ.
2: හිතනවා.
1: ඔව් රොටි කන්න හිතුණා.
2: ඔව්. මොනවාද? අපි තව ඊයේ මොනවාද? බටර්මිල්ක්.
1: බටර්මිල්ක් බිස්කට් කන්න.
3: අදත් තියෙනවා
2: එකක්. අදත් තියෙනවා.
3: ඔව් ඉන්න.
2: කෑමක් තමයි.
1: අද කන්න හිතලා තියෙන්නේ මට මොනවද දන්නවද?
2: නූඩල්ස්.
1: නූඩල්ස්
2: නං.
1: විජය ප්‍රොඩක්ට්ස් වලින් එන නූඩල්ස් ම ගන්න. මොකද නූඩල්ස් හදනවා කියන එකත් කලාවක් ඇචි දන්නවද? ඒක වෙනම ආටයක්. හැමෝටම අපි දැන් හිතනවානේ ලේසියට හදන්න පුළුවන් මේ ලේසියට අද රැට නූඩල්ස් හදනවා කියලා. ඒ වුණාට නූඩල්ස් එක බෙරි වෙනවා. ඒක අඩුවෙන් තැම්බෙනවා. ඔය වගේ එක එක ප්‍රශ්න තියෙනවා. හැබැයි ආ විජය නූඩල්ස් පාවිච්චි කරනවා නම් ඔයාට බෙරි නොවි රසම රස නූඩල්ස් එකක් කන්න පුළුවන්. මොකද විජය කියන්නේ ඉතින් ලංකාවේ අවුරුදු ගානක් තිස්සේ හැමෝගේම විශ්වාසය දිනාගත්ත බ්‍රෑන්ඩ් එකක්.
2: ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් සාරා කිව්වා වගේ අවුරුදු 30ක් පුරාවට දශක 3ක් පුරාවට විජය ප්‍රොඩක්ට්ස් අපිත් එක්ක ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ අද සිකුරාද දවසේ වට නිකන් රෑට පොඩි වෙනසක් කරන්න ඕන නම් නූඩල්ස් වෙනස් විදිහකට රහ විදිහකට ඒ වගේම ගුණට හදා ගන්න ඕන නම් WP ලාංඡනයේ බලලම විජය නූඩල්ස් මිලදී ගන්න.
4: तुझे तक तक तक

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: Velava oba veta gena enne.
2: Rapunzel wage man nan inne. Mawa bera gana kawuru tenaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit.
4: උදේ 7 විනාඩි 44යි දැන්.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැයිඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
12: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
13: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000 WhatsApp කරන්න.
14: අම්මි කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට.
11: නෑනි, එයා ලොකු ළමෙක්.
14: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
11: එයා හිටියේ අව බේරගන්න කුමාර එක්කෙනකන් නේදෝ?
14: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
15: ඔයා ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
16: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැයිඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0672200700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
17: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
18: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
19: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
4: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
8: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776710.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න. CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරව සිස්තාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක්. CBC ෆයිනෑන්ස් අද නම තන්න 0768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
20: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397.
21: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ විඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
22: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසිය අදාළවේ.
23: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
24: Brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112200.
25: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112125125 අමතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
26: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
27: කවදත් අලුත් කාගෙත් නෙත්

0: උදේ 7 විනාඩි 51යි අල්ගටව මේ වෙලාව.
1: අපි මේ වැස්ස දවසේ ගෑනු පිරිමි මල් පළතුරු කරා.
2: අපි පොඩි සයන්ටිෆික් කතාවක් හිටියේ.
0: සයන්ටිෆික් කතාවක හිටියේ.
1: ගෑනු පිරිමි මල් පළතුරු කරලා දිනා නේද?
0: කරලා තියෙනවා.
1: ඉතින් ඒක තමයි අපි කරේ දැන් මෙච්චර වෙලා දැන්.
0: ඒ කතාව මහින්දා නැ අපි ඉස්සරහට කන්ටිනියු කරන්නේ. අපි කතා ටික ඉවර කළා. අපි ආයෙමු ඒ කතාව.
2: ඒක අපි පස්සේ දවස් ගහන් ඉන්න වාටත් කියන්නම්. ඒගොල්ලෝ බලනවානේ මොනවද මේ අපිට නොකිය කතා කරන දේවල් කියලා.
1: ඔගොල්ලෝ කරලා තියෙනවා ලංකාවේ ගොඩ දෙනෙක් කරලා ඇති ගෑනු පිරිමි මල් පළතුරු.
0: ගේම් එක ඔව්.
1: අපි ඒක කරා.
2: ඒක කරා. ඒක කරා
1: මාසෙදි අවසන්ට අපි හරි ආයේ ගෑනු පිරිමි මල් පළතුරු දිනවා. අර බුක් ක්‍රිකට් කියලා එකක් තියෙනවා දන්නව නේද? මේ පොත් පොත්වලින් බුක් ක්‍රිකට් ගලා පෙරලෙවල බුක් ක්‍රිකට් ගහන ඇඳක් උඩට වෙලා නැත්තම් කාඩ් කුට්ටම කරන ඒවා මේ ඇත්තටම අද වගේ දවසක මේ වැස්ස දවසේ වැඩට ගිහිල්ලා නැත්තම් එහෙම නැත්තම් ගිහිල්ලා ආවෙන් පස්සේ විශේෂයෙන්ම අද වගේ දවසක ගෙදර ආයත් එක්ක එකතු වෙලා පවුලේ උදවියත් එක්ක එකතු වෙලා බුක් ක්‍රිකට් ගහන්න ෆෝන් එක ඔබ ඔබ ඒවා මේවා ඉන්නේ නැතුව නෙට් FM දාලා තිබ්බම ඇහෙනවනේ
2: ඇහෙනවනේ
1: හරි ලස්සන සින්දු යනවා ලස්සන කතා යනවා අපි කතා කරනවා ඉතින් ඔහොම යනවා ඉතින් ඇඳක් උඩට වෙලා පොඩි කයියක් ගහන ගමන් ඕමියක් ගහන නේද අර අපි කියලා වගේ බුක් ක්‍රිකට් ගහන්න නැත්තම් ඔය ගෑනු පිරිමි මල් පළතුරු වගේ ඒකක් කරන්න අර ලූඩෝ බෝඩ් එකක් තියෙනවනම් නේද මේ අන්න ඒ වගේ සෙල්ලමක් කරන්න අද දවසේ රෑ වෙලා නෙට් FM රේඩියෝට වැඩි කළා අපේ DJ නයිට් එක අහන්න.
2: ඔව් නේ.
1: මම මේ මොකද දන්නවද? ගෙදර ඇතුලේ මේක කරන්න. හේතුව තමයි අද ලෝක පවුල් දිනය.
0: ඇත්තටම?
1: ඔව් පවුලක් හැටියට එකතු වෙලා මේ එහෙම කරන්න. ඉතින් ඒකම මේ ඔබට පවුලක් හැටියට මේ කියන්නේ ඇත්තටම පවුලක් හැටියට අර අපි කිව්වනේ ගෙදරක සහ නිවසක තියෙන වෙනසකම
2: නේද? House and home.
1: House and home පිළිබඳව ඉතින් හෝම් එකක් හැදෙන්න නම් එතන පවුලක් හැටියට තමල්ලාවට පවුලේ එක සමාජිකයෙක් දෙන්නෙක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම සමාජිකයෝ ඉන්න ඕනේ නැහැ. ඉන්න කට්ටියත් එක්ක එකතු වෙලා එහෙම ඉන්න. එහෙම ලස්සනට පවුලක් විදිහට ජීවත් වෙන්න පුළුවන් තැනක් ගැන තමයි අපි මේ මතක් කරන්න යන්නේ.
2: ඔව්. එහෙම තැනක් ගැන තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. අපි මේ සාරගේ පැත්තෙන් මතක් කරන්න පටන් ගමු. මොකද එයා දැන් එයා ගොඩාක් data facts තියාගෙන ඉන්නේ මතක් කරන්න.
0: ඔව් කෝල පත්‍ර ඔක්කොම තියාගෙන
2: ඉන්නේ.
0: Right. මම කියන්න ගියේ අචිනුවා දැන් මේ වැස්සත් එක්ක අපේ ගෙවල් සැහෙන තෙමෙනවනේ. එතකොට ඔය පවුල වගේ නෙමෙයි ඉන්න හැමෙන්නේ අම්මා කෑ ගහනවා. ඒකේ ප්‍රශ්න.
2: හැබැයි පවුලත් කෑ ගහනවා.
0: පවුලත් කෑ ගහනවා. ඔව්. හරිද? එතකොට අපි ස්විස් ටෙක් ඇලුමිනියම් දාලා අපේ දොර ජනෙල් දාලා තියෙනවා නම් මේ ක්ලීන් කරන වැඩේ හරි ලේසි.
1: හරිම ලේසි නේ. අනිත් එක ජනෙල් වලින් එන්නේ හරියට ආයේ බැව්වෙන් පස්සේ ෆුල් සීල්.
2: ඔව්. හොඳට සීල් වෙනවා.
0: වතුර බින්දු බේරෙන ඒ ප්‍රශ්න නෑ. ෆුල් සීල් වෙනවා. ඒක නිසා ඔයාගේ ගෙදර මොකක් හරි අලුත් යාවක් කරනවා නම් දැන් දාලා තියෙන කට්ටියට ඉතින් ප්‍රශ්නයක් එක ප්‍රශ්නයක් නේ. හැබැයි ඔයගොල්ලෝ හිතනවා නම් ගෙදර අලුත් කරන්න ඕනි කියලා. එහෙම නැත්නම් ආගේ ගෙදරක් තව හදන ගමන් නම් ඉන්නේ. එහෙම නැත්නම් ආගේ බිස්නස් එකට අදාළ මොකක් හරි බිල්ඩින් එකක් හදන ගමන් නම් ඉන්නේ. ගන්න ස්විස් ටෙක් ඇලුමිනියම්. මොකද ඔයාලට පොඩි වාසියක් තියෙනවා ස්විස් ටෙක් ඇලුමිනියම් දැම්මොත්.
2: ඔව් ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ ඔයාගේ ෆැබ්‍රිකේටර්ත් එක්ක කතා කරලා දැන් ඔයා අලුතෙන් හදන ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ ගේ රිනොවේට් කරනවා වෙන්න පුළුවන්. දැන් මේ අපි කියන එක අහලා සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් හරි මේ තියෙන ජනෙල් දොරවල් උළුහවටිය ගලෝලා මං කැලින්ම ස්විස් ටෙක් ඇලුමිනියම් වලට කන්වර්ට් වෙනවා. ඒක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මේ වැඩි කාලවලට ඒක වැඩිපුර දැනෙනවා. හොඳට සීල් වෙනවා සහ මොඩර්න් ලුක් එකක් හම්බ වෙනවා. ක්ලීන්
1: කරනවා. හොඳට බලන්න මේ ලී දඬු පාවිච්චි කරලා හදන මේ ගෙවල් තියෙනවනේ උළුහව හරි ජනෙල් හරි. ඒ ජනෙල් අස්සෙන් අර කුස්තර අස්සෙන් ඔය බලන්න මේ ඉදිතල්නවානේ.
2: ඉදිතල්නවා.
1: මේ ගොඩාක් වැඩ ඉස්පු ගොඩාක් පරණ තැන්වල එහෙම නැහැ. මේ මොකද ලී කාලයක් යනකොට සංකෝචනය වෙනවා, ප්‍රසාරණය වෙනවා, ඇකිලෙනවා, එහෙම කතන්දර වෙනවා. මේවා එහෙම වෙන්නේ ආයේ තිබ්බොත් තිබ්බා ෆික්ස් නේ ආයේ.
2: අන්න හරියි. ඉතින් ඒක නිසා වඩ පුළුවන්කම තියෙනවා සොයිස් ටෙක් ඇලුමිනියම් එක ඔයාගේ ඔය තැන අලුත් කරගන්න. ඉතින් එහෙම ෆැබ්‍රිකේටර් එක කතා කරලා ඔයා පොඩි කොටේෂන් එකක් හදාගන්න. ඔයාගේ මේ අලුත් තැනට අලුතෙන්ම දාන සොයිස් ටෙක් ඇලුමිනියම් මෙච්චර ප්‍රමාණයක් ඕනේ. දොර ජනෙල් මෙච්චර ප්‍රමාණයක් ඕනේ, ස්ලයිඩින් ඩෝස් මෙච්චර ඕනේ, පැන්ට්‍රි කබ්ඩ්ස් මෙච්චර ඕනේ කියලා පොඩි කොටේෂන් එකක් හදාගන්න. ඒ කොටේෂන් එක යවන්න අපි මේ කියන නම්බ එකට. මේ නම්බ එක ස්විස් ටෙක්ලට තමයි ආйти. වෙන කොහෙටවත් යන්නේ නැහැ. ඔයා යවන කොටේෂන් එක.
0: .76 780 7.3.
2: .76 780 7.3 කියන නම්බ එකට ඔයාට පුළුවන් ඔයා කොටේෂන් එක යවන්න. ඊට පස්සේ ඒක ඒගොල්ලෝ වෙරිෆයි කරලා ඔයාට එවනවා මේ ID එකක්. ID එක කියන්නේ පොඩි නම්බ එකක් එවනවා. රෙෆරන්ස් ID එකක් එවනවා. ඊට පස්සේ ඔයාට තියෙන වැඩේ කරගෙන යන්න. වැඩේ කරලා ඉවරුණාට පස්සේ ඔයා ස්විස් ටෙක් එකට කෝල් එකක් දාලා කියන්න ඕනේ වැඩේ කම්ප්ලීට් කියලා. ඉන්ස්ටලේෂන් එක කම්ප්ලීට් කියලා. ඒගොල්ලන්ගේ ටීම් එකක් ඇවිල්ලා ඔයාගේ සයිට් එක බලනවා. කොටේෂන් එකේ විදිහටම වැඩේ සිද්ධ වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ ඒ වෙලෙම ඔයාට රුපියල් මිලියන 2.5ක් වෙනකන් කෑෂ් බෑක් එකක් ලබා ගන්න පුළුවන්.
0: රයිට්.
2: ඔයාගේ account එකට ඒ වෙලෙම transfer කරනවා. ආයි පස්සේ දෙන කතා මේ ගිහිල්ලා දාන්නම් මාත්‍යෝ ඒ මුත් නෑ. ඒ වෙලෙම ඔයාගේ account එකට transfer කරනවා. ඒ වගේමයි ඔයා දාපු සොයිස් ටෙක් ඇලුමිනියම් වලට අවුරුදු 30ක warranty එකක් වගේම ජීවිත කාලය පුරාවටම lifetime after sale service එකකුත් ඒගොල්ලෝ guarantee කරලා තමයි යන්නේ.
0: රයිට්. ඕකේ. ඒක නිසා ගන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ඔයාගේ ගෙදරට දාන්න ඔයාලට බලන්න ඕනේ නම් නාරහින් පිට නාවල රෝඩ් එකේ තියෙනවා ස්විස් ටෙක් design studio එකක්. ඒකට ගිහිල්ලා පොඩි ಐඩියා එකක් අරගෙනම වැඩේට බහින්න පුළුවන්.
2: පුළුවන්.
0: හරි. දැන් අපි මේ කියන්නේ investment plans ඔක්කොම dreams ඔක්කොම පටන් ගන්න යන්ටි හොඳ job එකකින්.
2: හොඳ job එකකින්.
0: හොඳ job එකක් නැත්නම් මේ කිසි දෙයකට එක සැරේට යන්න වඩා අමාරුයි.
2: ඉතින් ඇයි මේ බලාගෙන ඉන්නේ? ඔයාට තියෙනවා හොඳ opportunities මේ ගොඩක් කරලාට වෙන්න ඕයිව try කරන්නේ නැහැ. පොඩ්ඩක් කම්මැලි. දැන් මේ වගේ වැස්ස දවසකට තව ටිකක් කම්මැලි ඔන්න ඔය පොඩ්ඩක් තව පොරෝගෙන නිදිය ගන්නවා. එහෙම මේ නිදිය ගන්න එපා. දැන් අපිව කට්ටිය අහගෙන ඉන්නවනේ. දැන් නිදියගෙන නෙමෙයි ගොඩක් අය අහගෙන ඉන්නේ. සමහර අය දැන් ඇහැරලා වැඩ කරනවා. ඉතින් එහෙම අයටත් ඔන්න පුළුවන් ඔයාගේ හැකියාවන් කුසලතාවයන් ඊට පස්සේ ඔයාගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන විදිහට ජොබ් එකක් හොයාගන්න වෙන කොහෙන්වත් නෙමෙයි සදා හරිත ප්ලාන්ටේෂන් එක. ඉතින් මතක් කරන්න ඕන කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර දක්වා ලොකු රේන්ජ් එක තනතුරු ප්‍රමාණයක් පෝස්ට් ප්‍රමාණයක් ඔයා වෙනුවෙන් වෙන වෙලා තියෙනවා. ඉතින් විශේෂම දේ තමයි මේ ශ්‍රේෂ්ඨ ඉහළ බැටු ඊට පස්සේ ඉදිරි දීමනාවන් ඊට පස්සේ අතිකාල දීමනාවන් බෝනස් ඊට පස්සේ විදේශ සංචාර වලට හම්බෙනවා විදේශ රටවල අධ්‍යාපන අවස්ථා වලට හම්බෙනවා ඊට පස්සේ ඔයාට ශිෂ්‍යත්ව හම්බෙනවා ඒ රටවල වලට ගිහිල්ලා ඉගෙන ගන්න ඔයා වැඩ කරන ශාස්ත්‍රයට අදාළව මේ හැම දෙම ඔයාට දෙන්නේ සදාහරිත ප්ලාන්ටේෂන් එක ඒ වගේමයි දැන් උසස් පෙළ සමත් වෙලා ඉන්න අයට අපි හිතමු කැම්පස් යන්න තාම බලාගෙන ඉන්න කට්ටියටත් ජොබ් ඔපචුනිටීස් තියෙනවා මෙතන ඒ වගේම තමයි දැනට කැම්පස් යන කට්ටියට උපාධි අපේක්ෂකයන්ට part time job තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඔයාලා තියෙනවාගේ CV එක අපි මේ කියන නම්බර් එකට යවන්න 076 441 1648 076 441 1648 කියන නම්බර් එකට ඔයාලා පුළුවන් WhatsApp කරන්න. ඒ වගේම ඔයාලා පුළුවන් මේ නම්බර් එකෙන්ම වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි ඔයාට email කරන්නත් පුළුවන් ඔයාගේ ඔයාගේ මොකද්ද CV එක. මෙන්න මේ email එකට තමයි යවන්න තියෙන්නේ careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකට careers@sadaharita.com
0: right okay ඒ විදිහට ඔයාගේ ඊමේල් එක නෙමෙයි
2: ඔයගේ මටත් ඔයාගේ ඊමේල් එක ඔයාගේ CV එක ඊමේල් කරා
0: CV එක ඊමේල් කරාද නැත්නම් WhatsApp කරන්න ගිහිල්ලා තියෙන opportunities ඒ අවස්ථා ගාරගෙන ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න
2: අනිවාර්යයෙන්ම ඔයාගේ වෘත්තීය ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න හරිතන තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියන්නේ
0: රයිට් ඕකේ ඒත් එක මතක් කරන්න ඕනේ මෙල්වා ස්ටිල් ගැනත් ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එකක් මේ වෙලාවේ මොන හරි වෙනවා නම් ගෙදර හදනවා නම් මොනවාම හරි වෙනවා නම් ගන්න මෙල්වා
2: අනිවාර්යයෙන්ම මෙල්වා ස්ටිල් ගැන මතක් කරන්න ඕනේ ලංකාවේ අංක එකේ ස්ටිල් මැනුෆැක්චරර් තමයි මෙල්වා කියලා කියන්නේ. ඉතින් ලංකාවේ විශේෂයෙන්ම මේ කොළඹටම දකින දැවැන්ත ඉදිකිරීම් අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් සෑහෙන ප්‍රමාණයක ස්ටිල් එක විදිහට භාවිත කරලා තියෙන්නේ මෙල්වා ස්ටිල්ම තමයි. ඉතින් මෙල්වා ස්ටිල් අපි කිව්වා අවුරුද්දකට මෙට්‍රික් ටන් 50,000ක විතර ස්ටිල් ප්‍රමාණයක් තමන්ගේ කර්මාන්ත ශාලාවලින් එළියට දානවා. එතකොට හිතා ගන්න පුළුවන් ඒ ඩිමාන්ඩ් එක කොච්චරද කියලා. ඒක හින්දා අර අපි කිව්වනේ දැන් ඔයගේ අලුතෙන් හදනවා ඇති ඔය අනිවාර්යෙන්ම දාන්න ඕනේ කියලා ඇලුමිනියම් ස්විස් ටෙක්. ඒ වගේම තමයි දැන් එතනට එන්න කලින් ඔයාට හම්බෙන අධියරක් තියෙනවානේ. අන්න එතනට ඔයා දාන්න ඕන මෙල්වා ස්ටිල්ම තමයි.
0: රයිට්. මෙල්වා දාලා ගෙදර හදලා දැන් ගෙදර හදලා ඉවර වෙච්ච කට්ටිය දැන් ඉන්නවනේ මේ වැස්සේ සනීපට ගෙදර.
2: ගෙදරට වෙලා.
0: ඔව්. කීල්ස් එකටත් යන්න පොඩ්ඩක් ඔය වැස්සට එන බඩගින්න ටික නිවා ගන්න.
2: ඔව් ඉතින් කීල්ස් ප්‍රොඩක්ට් තියෙනවා 360කට වැඩි ප්‍රමාණයක්. 360 plus කියලා අපි කියන්නේ අන්න ඒකයි. ගිහිල්ලා ඔයාලට ඕන තරම් තෝරගන්න තියෙනවා ලොකු රේන්ජ් එක ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක්. විශේෂයෙන්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අනිත් වෙළඳපොළ ප්‍රොඩක්ට් එකක් එක්ක කම්පයර් කරාට පස්සේ 10%ක ප්‍රයිස් ගැප් එකක් එක්ක තමයි කීල්ස් ප්‍රොඩක්ට් ඇවිල්ලා තියෙන්නේ 10%ක් මිල අඩුයි. ඒක හින්දා මේ වෙලාවේ විශේෂයෙන් මේ වගේ වහින වෙලාවක අමතක කරන්න එපා ඔයාගේ ළගම කීල්ස් එකට ගොඩ වෙන්න.

0: රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබෝවන්, මේ පැයි රටතොට සමගින් මම සමීර. වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 14 දෙනෙකු වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පන්දුර වලාන දූෂණ මර්දන ප්‍රහාරයකගේ නිලධාරීන් කණ්ඩායමක් විසින් චීන ජාතිකයන් 12 දෙනෙකු සහ මැලේසියානු ජාතිකයන් 2 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර ත්‍රිකුණාමලයේ මුරුගාපුරි ප්‍රදේශයේ හෝටලයක් තුළ රැඳී සිටි තවත් විදේශිකයන් 3 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ත්‍රිකුණාමලයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එහිදී අත්අඩංගුවට ගෙනැත්තේ ඉන්දිය ජාතිකයන් 3 දෙනෙක්. වලංගු වීසා බලපත්‍ර නොතිබීම හේතුවෙන් ඔවුන් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මේලඟනෙත් නිවුස් පෙරවරු 9ට.
2: නෙත් නිවුස් මේ පැය රටතොට.

0: මොකද්ද ගෙදරක්?
1: ගෙදරක වෙනස.
0: හවුස් අතර තියෙන වෙනස. ඒකට සැහැන්න බලපාන්නේ පවුලනේ.
1: පවුල.
0: පවුලකට හරි ලස්සනට ඉන්න.
1: ඔව්.
0: අර වගේ හෝම් එකක් ඕන.
1: හෝම් එකක් තියෙන්න ඕන. ඉතින් හෝම් එකක් කියලා කියන්නේම මේ සාරා නොවා හිසට සෙවණක් කියන එක විතරක්ම නෙමෙයි. අපි ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නවා එහෙම. නිකන් හිසට උඩින් වහලක් තියනනම් හරි. ඔන්න අපේ gedara hari kiyala. එහෙම වෙන්නේ නැහැ. ජීවිතේ quality life එකක් වෙන්න ඕන. ජීවිතේ quality life එකක් වෙන තරමට අර ජීවිතේ calm එකේ හරිම නිදහසේ නිෂ්කලංකව ගලාගෙන යන තරමට තමයි අපිට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ. අපි මේ කියන්නේ ජීවිතේ ප්‍රශ්න නැහැ කියලා නෙමෙයි. ඒවා සාමාන්‍යයි. අපි මේ කියන්නේ අනවශ්‍ය විදියට අපේ කට්ටියට ප්‍රශ්න තියෙනවනේ ජීවිතේ. දැන් මේ උදේට අපි දන්නවා ළමයි ඉස්කෝලේ දාන්න ගියාම වැඩට යන්න ගියාම පාරට බැස්සම ඊට පස්සේ ඔය දවසේ පැය ගාණක් සාමාන්‍යයෙන් වැඩට යන අය ඉන්නවා පැය 4ක් විතර. කොළඹට එන කට්ටිය ඉන්නවා.
0: මහා ට්‍රේන් එක යන කට්ටිය හිතන්නේ
1: අන්න හිතන්නකෝ කොච්චර වෙලාවක් කැප කරලා දෙන්න කියලා.
2: ඒ කියන්නේ ඇටි සමහරලාට ඔෆිස් එක මේ කොනේ ළමයි ඉස්කෝලේ අර කොනේ ඊට පස්සේ වයිෆ් ගේ ඔෆිස් එක අනිත් කොනේ.
1: ඔව්
2: කොහොමද එතකොට හතර පැත්තකට යන්නේ?
1: ඊට පස්සේ දැන් ওই විදියට පරක්කු වෙලා ට්‍රේන් කොහොම හරි මිස් කරගෙන ට්‍රේන් එක පීලි පැනලා ඒවත් පරක්කු වෙලා කොහොම හරි කොළඹට එනවා කියමුකෝ. ඊට පස්සේ ඉතින් නිකන් බෑ බස් වල යන්න වෙලාව නැහැ ඔෆිස් එකට ටැක්සි එකක් වගේ මොකක් හරි දාගන්න. ඊට පස්සේ ඒකට කී දහහක් වා යට කරනව ඇද්ද? ওই විදියට ඕවා ගණන් බැලුවම අර පොඩි පොඩි අපි හිතන්නේ නැහැ සමහරවිට ඒ වියදම් කිරීම. ඒවර මාසයන් තිමිට ගණන් බැලුවොත් අපිට තේරෙනවා අපි මේ යන්නේන ගමනට කොච්චර මුදලක් නිකරුණේ වැය කරලා වියදම් කරලා තියනවාද කියලා.
2: රයිට්.
1: ඊට පස්සේ තමයි අපි දන්නවා දැනින් එහාට මේ මානසික සුවය කියන එක. අපේ වේලාව කියන එක. අපිට සෑහෙන්න මිස් වෙලා යනවා. ඉතින් ආයක නිසා තමයි කියන්නේ ඔයාට කොලම්බෝ 9 වලින් ඔයාගේම අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔයාට රුපියල් මිලියන 45කට කොළඹින් ඉඩමක්වත් ගන්න හම්බෙන්නේ
2: නැහැ. ඔව්.
1: හැබැයි ඔයාට ෆුලි ෆර්නිචර්ඩ් ආයේ සුපිරියටම හදලා ඉවර කරපු අර වර්ල්ඩ් ක්ලාස් එකේ.
2: ඔව්.
1: ඒ කියන්නේ මේ ලෝක මට්ටමේ ජාත්‍යන්තර ප්‍රමිතියේ. ඔව්. ඔයාගෙම කියලා අපාර්ට්මන්ට් එකක් රුපියල් මිලියන 45කට ගන්න හම්බෙනවා නම් ආයිට වඩා දෙයක් නැහැ.
2: ඊට වඩා දෙයක් නැහැ. ඒ නිසා ඉතින් ගන්න ගිහිල්ලා නේ.
1: ඔව්. කොලම්බෝ 9 වල තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. බේස්ලයින් රෝඩ් එකේ ඉඳලා මීටර් 50ක් විතර ඇතුළට වෙන්න.
2: ඔව්.
1: අපි දන්නවා එතකොට ඔයාට ওই වැඩට යන්නේ නේක. ඊට පස්සේ ওই දරුවන් ඉස්කෝලට දාන්න යන්නේ නේක. ඒ හැටි අපහසු වැඩක් නෙමෙයි. මොකද ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් පේන මානේ තමයි මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. ඔයා අද වුණත් වැඩ ඉවර කරලා ඔය රාගම් පැත්තට මීගම් පැත්තට කෝච්චිය යන කෙනෙක් නම් මං කිව්වනේ එදත් ඔයාට ඔය දෙමට ගොඩ හරිය ඊට පස්සේ ඔය වන වාසල කැලණිය හරියෙන් යද්දි බැලුවොත් පේනවා මේ ලොකු කුළුණු තුන.
2: ඔව්.
1: ලොකු ටවර්ස් තුනක් තියෙන්නේ හරිද?
2: රයිට්.
1: නම්බර් එකක් ගහලා තියෙනවා.
2: නම්බර් එකක් ගහලා තියෙනවා.
0: අපි කියන නම්බරේ.
1: ඔව් අපි කියන නම්බර් එක.
2: ඒ කියන්නේ යන ගමන් පොඩ්ඩක් හිතුණොත් කෝල් ඇදිලා බලන්න තමයි කියන්නේ.
1: ඔව් ඒ කියන්නේ ජීවිතේ එහෙම අරමුණු තියෙන්න ඕනේ සාර. එහෙම ටාගට්ස් තියාගෙන යද්දි තමයි සමහර ලාට හිතෙන්න පුළුවන් මේ කොලම්බෝ 9 වලින් මම මටම කියලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ අපාර්ට්මන්ට් එකක් ගන්නවා කියන එක ඕවම අපිට හරිනේ ඕක කරන්න බෑ අමාරු වැඩ කියලා එහෙම නෑ. ඔයාට ගන්න පුළුවන් මේ රුපියල් මිලියන 45 තෝ එකපාර ගෙවන්න ඕනේ නැහැ.
2: ඔයාට
1: මේක වාරික වශයෙන් ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේක බැංකුවක් එක්ක කතා කරලා කෙලින්ම අර ලෝන් එකක් අරගෙන එහෙමත් ගෙවාගෙන යන්න. බැංකුණායේ පහසුකමක්. ඔව් බැංකුණායේ පහසුකමක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ ඔක්කොම ඔයාට ප්‍රයිම්ලා කෝඩිනේට් කරලා දෙයි. සම්බන්ධීකරණ කටයුතු ටික එයාලා කරලා දෙයි. ඔයාට තියෙන්නේ අර නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඒ නම්බර් එක තමයි 0.71.0 7 3 3 3 0.71.0 7 3 3 3 නම්බර් එකෙන් කෝල් එකක් දීලා
2: රයිට්
1: ඔයාට පුළුවන් දැම්ම ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. මොකද ඉක්මන් කරන්න සෑහෙන කට්ටිය ලොකු ඩිමාන්ඩ් එකක් මේ වෙලාවේ තියෙනවා. වැඩේ තාම හදලා ඉවරත් නැහැ මේ වෙනකොට ඉදි වෙමින් පවතින්නේ. හැබැයි ඉතින් එහෙම තමයි ඩිමාන්ඩ් එක තියෙන තැන් වල ඉක්මන් කරන්න ඕන නැත්නම් ඔයාගේ ස්ලොට් එක වාර නැති වෙන්න පුළුවන්.
2: නැති වෙන්න පුළුවන් ඉක්මන්ට කම්ප්ලීට් වෙනවා මේක. අනිත් එක තමයි ඉතින් අර ඉන්ෆිනිට් නම්බර් එකක් නැහැනේ අපාර්ට්මන්ට්ස් නේද කියන්නේ.
1: එහෙම අනන්තය දක්වා විහිදුණු අපාර්ට්මන්ට් නැහැනේ.
2: ඉල්ල නිල්ලන විදිහට
0: හන්දට විදුලි සෝපානය දැම්ම දවසට ඒ සෝපානේ දෙපැත්තේ හැදෙන්න
1: තියෙනවා.
2: ඒ නිසා මේ ලිමිටඩ් අපාර්ට්මන්ට්ස් ගානක් තියෙන්නේ. ඒක නිසා දැන් හිතර නම් ගන්න ඕනි කියලා දැන් කෝල් එකක් දෙන්න අර අචී කියපු නම්බර් එකට.
1: ඔව්. ඉතින් ඒ විදිහට එහෙම මතක් කරද්දී මේ දැන් අර මේ ටිකේ ලොකු ලෝකේ යනවානේ සාකච්ඡා. දැන් චීනේ ගිහිල්ලා ලෝකේ ඉන්න ව්‍යාපාරිකයෝ CEOලා හම්බෙලා කට්ටිය ෆොටෝස් ගන්නවා, ෆොටෝ ෂූට්ස් කරනවා. මේ මේ මේ ටික මාසකට කලින් ගහමරාගත්තු මිනිස්සු ටික.
2: දැන් යාළුවෝ.
1: හරිද? ඉතින් දැන් මේ
0: හරියට ගමේ වෙඩින්නක් වගේ.
1: වෙඩින්නක් වගේ.
0: ඔව්. දෙන්න කෙල්ලවා. මං කපලා මූදේ දානවා. මම නම් දෙන්නේ නැහැ ඕකට.
1: පුළුවන් නම් අරන් පෙන්න.
0: අරන් ඵලයන්. කියලා අරන් යන්න ඔන්න වෙන්නකොට අප්පා අද දවසම මම උල් කාලා වෙඩින් ෆොටෝ ගාලා නේද?
1: ඉතින්
0: ඒ වගේ සීන් නැත්තම
1: යන්න. ගෙවුණු. පැය 24 දී ලෝකේ වටිනාම බිලියන ගණනක ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආර්ථික ගිවිසුම් කිහිපයකටම ඇමරිකාව සහ චීනය අත්සන් කරලා තියෙනවා. විශේෂයෙන්ම සාර මේ දැන් සාමාන්‍ය මොන මොන ශ්‍රේෂ්ඨවලද මේ ආයෝජන කරලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් හොයලා බලුවොත් චීනය සහ ඇමරිකාව ලෝකේ ඉන්න මේ වෙනකොට ඉන්න බලවතුන්ම දෙන්න එකතු වෙලා ඉස්සෙල්ලම වැඩිම ආයෝජන ප්‍රමාණයක් කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට.
0: වං මහත්තයා උතන අනිවාර්යෙන් ප්‍රධාන චරිතයක්
1: රගවාන
2: BYD එකේ ලොක්කා.
0: නෑ යාගේ වං හුන් හොයන් යනකොට එයා හම්බ වෙනවා BYD CEO හැටියට.
1: ඒ වගේම තමයි මේ artificial intelligence කෘත්‍රිම බුද්ධිය කියන ශේෂ්ත්‍රයට සහ semiconductors ඔය මොනා කරන්න ඔය micro processors අපේ computers වල ඔය servers වල දෙන පොඩි micro processors හැදෙන්න සාරා ඉස්සෙල්ලම ඕන දේ තමයි semiconductors. ඉතින් semiconductors හදන ඒ ආධිපත්‍යයේ තියෙන කාටද? අන්න එයාට ලෝකේ බලය හම්බ වෙනවා. ඉතින් ඉස්සරෝක කරේ ඇමරිකාව. ඊට පස්සේ ඕක දැන් චීනය පැත්තට ටික ටික සේන්දුනා. ඉතින් දෙගොල්ලම එකතු වෙලා දැන් පොඩි කිවිසුම් කිහිපයක් අත්සන් කරලා තියෙනවා. ඉතින් අපිට පේනවා නේද ලෝකේ කොතනටද යන්නේ කියලා මේ EV vehicles ඊට පස්සේ AI සහ semiconductors. ඔන්න ඔය තුන තමයි මේ යුද්ධ නෑ මේ අපි මේ බොරුවට කට්ටිය දෙපැත්තට වෙන්නලා ගහමරාගත්තට ඒව නෑ මෙතන කිසිම දැන් මිලිටරි වෙපන්ස් ගැන තියෙනවා. දැන් කිසි කිවිසුම් කිහිපයක්. හැබැයි හරිම පොඩි ප්‍රමාණයක්.
2: වැඩිපුර අචි දාලා තියෙනවා ට්‍රම්ප් කියනවා චයිනාස් ඇන් USA's relationship is going to be better than ever කියලා. කියන්නේ
1: කවරදාටත්
2: වඩා
1: පුදුමාදරය.
2: ඔව් අරනිකාර පොඩි කාලේ රණ්ඩු වෙලා මේ දෙපැත්තට කල්ලි දෙහිකුත් තලාගෙන ඉඳලා අර ඊට පස්සේ ඒ දෙන්න එකතු වෙනවා අනිත් අයව ගණන් ගන්න එක
1: යනවා.
0: ඕක අපේ සිංහල සින්දුවකින් හරියටම කියලා තියෙන්නේ.
2: හා හා
0: මහවරු සාවට පසුව නැගෙන සඳ වෙන දාඩක් එළියයි කියලා සෝම්දේවගේ මහත්තයා ඔය කිව්වනේ කලින්. මේ වගේ දෙයක් තමයි චීන ඇමරිකාවේ අතර වෙලා තියෙන්නේ.
1: වෙලා තියෙන ඉතින් ඒ වගේම තමයි අපි කිව්වා ඊයේ බෝයින් සමාගමේ CEO ගියා. චීන එකග වෙලා තියෙනවලු. චීනයට බෝයින් මගේ ගුවන් යානා 200ක් ඕඩ කරන්න. මේක පහුගිය මේ දශක ගණනාවකට පස්සේ පළවෙනි වතාවලු චීනය මේ බෝයින් යානා ඇමරිකාවෙන් මේ විදිහට මිලදී ගන්න.
0: එයාබස්
1: තමයි පාවිච්චි කරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කිවිසුම් මේ ගත වෙලා තියෙන කට්ටිය. දැන් මේවා බැලුවම පේනවා ඉස්සරහට ලෝකේ යන්නේ කොතනටද කියලා. එතකොට ඒක නිසා තමයි අපි කියන්නේ ඇල්ගෝ ටවුන් කියලා. ඇල්ගෝ ටවුන් ඇල්ගොරිදම් සෙක්ක තමයි ඉස්සරහට ලෝකේ දුවන්න නියමිත. ඉතින් අපි බලමු මේ මොනවාද මේගොල්ලෝ සයින් කරලා තියෙන දේවල්. ඇග්‍රීමන්ට්ස් අනම්මනම් ඔක්කොම අපි ඉන් ඩීටේල් ඉස්සරහ දවස්වලදී කතා කරමු. තාම ඒවා හැම එකම එළියට දාලා නැහැ. මොකද එහෙම ගිවිසුම් එකපාර එළියට දාන්නේ
2: නැහැ. පොඩ පොඩ දාන්න.
1: පොඩ පොඩ දාන්න.
2: තව අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි ඊට ගියා එදා මෙහෙම ඒගොල්ලෝ
1: සයින් කරා කියලා.

0: paha. FM 94.3 Net FM.
1: උදේ 8:21 දැන්.
2: Meltol හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
4: ප්‍රයිම් කොළඹ.
5: හැම දෙයක්ම හොඳම ක්වලිටියකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින්ග් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 30ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
8: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.
9: නවලෝක රෝහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාඛා විසින් සංවිධාන කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාඛා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දේමනා නොම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාඛාවට පැමිණෙන්න. අමතන්න 0772-35-375 0111-75-75-100.
10: මාළු කන්න කැමති කිරටද පිරිසටද
11: කැමති විදියකට
10: විජය කිරි මාළු 3 කුඩු හා විජය මිරිස් මාළු 3 කුඩු.
11: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් දෙනින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.

0: උදේ 8:27 අල්ගොට හොමේ වෙලාව.
1: අපි දැන් කිව්වනේ මේ ලෝක බලවතුන් සයින් කරා කියලා ඇග්‍රීමන්ට්ස් කීපයක්. ඒවා ඉස්සරහින්ම තිබ්බේ මොනවද අපි කිව්වේ? EV vehicles තමයි තිබ්බේ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේ EV vehicles ගැන කතා කරද්දී මේ වෙනකොට ලෝකේ ඉස්සරහින්ම තියෙන බ්‍රෑන්ඩ් එක තමයි චීනේ BYD කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ඇමරිකාවත් එක්කත් ගිවිසුම් ගත වෙනවා කියලා කියන්නේ අපිට තේරෙනවා මේ BYD එක මේ වෙනකොටත් සැලසුම් කරමින් ඉන්නේ ඒගොල්ලන්ගේ මැප් එක. ඒ කියන්නේ ෆියුචර් මැප් එක කොච්චර දුරකට විහිදලා තියනවද කියලා.
0: රයිට්.
1: ඒක ආවට ගියාට කරන වැඩක් නෙමෙයි කියලා දැන් පැහැදිලිනේ. ඒගොල්ලෝ ලෝකයේ බලවතුන් එක්ක මේ විදිහට ගිවිසුම් ගත වෙන්නේ ඉස්සරහට ඇමරිකාවේ වෙළඳපොළට BYD යන්න නියමිතව තියෙනවා. ඉතින් BYD එකේ වයිස් ප්‍රෙසිඩන්ට් කිව්ව අපිට එහෙම ඕනේ නැහැ, අවශ්‍ය නැහැ ඒක ඇත්ත. ඒගොල්ලන්ට මේ වෙනකොට ඕස්ට්‍රේලියාව, ඊට පස්සේ යුරෝපය, නැගෙනහිර යුරෝපය වගේ රටවල් වල මේ වෙනකොට ඒගොල්ලෝ මාකට් එක අල්ලගෙන ඉවරයි. හැබැයි අර තියෙන චාන්ස් එක කතා කරලා යන්න පුළුවන් නම්, මේ මාකට් එකටත් යන්න පුළුවන් නම් නොයා ඉන්න ඕනේ නැනේ. ලස්සන්ට ප්ලේ කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් තැනක් කියලා දැනදෙන.
0: ඉතින් මම හිතනවා මේ ට්‍රම්ප් මහත්තයා ඉල්ලගෙන BYD ගන්න හදනවාද
1: දැන්
0: කියලා. එච්චරට හොඳයි
1: නේද? කියන්නේ හැමතැනම තියෙන හින්දා දැන් එහෙම තියෙනවානේ. දැන් ට්‍රම්ප් හැම වෙලේම කියන දේ තමයි මේ වෙනකොට සාර ඇමරිකාවට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි unemployment කියන එක. විරකියාව. ඉතින් විරකියාව නැති කරන්න නම් අලුත් කර්මාන්ත අවස්ථා බිහි වෙන්න ඕනේ. අලුත් ෆැක්ටරිස් රට ඇතුළට එන්න ඕනේ. ඒක ඇමරිකාවේ ඉන්න ආයෝජකයන්ට, ඇමරිකාවේ ඉන්න එලෝන් මස්ලට විතරක් තනියම කරන්න බැරි නම් ලෝකේ චීනය වගේ ලොකු රටකටත් ඇමරිකාවේ මාකට් එක විවෘත වෙන්න ඕන. ඉතින් ඒක තමයි මේ සරලව සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාට කියන්නේ BYD එකක් ගන්නවා බය වෙන්න දැන් ඕනේ නැහැ. මොකද ඉස්සරහට ස්පෙයාර් පාර්ට්ස් තියෙයිද, මේ කම්පැනිස් පවතීද, චාර්ජින් පොයින්ට්ස් ටික ඔයාට හම්බ වෙයිද, චාර්ජ් කරන්න රට වටේ දුවන්න වෙයිද, එහෙම බය වෙන්න ඕනේ නැහැ. මොකද ලංකාවට BYD ගෙන්නන්නෙත් ලේසි පහසු කට්ටියක් නෙමෙයි. ජෝන් කේස්ලා. ජෝන් කේස්ලා කියන්නේ අපි අවුරුදු ගාණක් පුරාවට දන්න නමක්, අපි විශ්වාස කරන නම, අපි ලගින්ම අඳුනන නම. ඉතින් ඒක නිසා වඩ බය නැතුව BYD එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පස්සේ වෙන ප්‍රශ්න වලට ඔය ස්පෙයාර් පාර්ට්ස් හරි ඊට පස්සේ මේන්ටේනන්ස් වලට හරි ඒ ගැන වඩ වද වෙන්න කාරණාවක් නැහැ. ඒ වගේමයි විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය තියෙන්නේ අපේ රාජ්‍ය සේවකයින්ට. ඉතින් රාජ්‍ය සේවකයින්ට දැන් ඔන්න පුළුවන් මාසික වාරිකයේ විදියට රුපියල් 68,000 ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න. ඉතින් මාසික වාරිකයේ රුපියල් 68,000 වෙන එක විතරක් නෙමෙයි ඔයාට හම්බෙන්නේ. තව හම්බෙන දේවල් කිහිපයක් තියෙනවා නේ සාරා.
0: තව වාසි 4ක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයා වාහනේ ගන්න දවසේ ඉඳලා ඔයාට සර්විස් පහක් නොමිලේ හම්බෙනවා.
1: නොමිලේම හම්බ වෙනවා.
0: පළවෙනි සර්විස් පහක්. ඔව් පළවෙනි සර්විස් පහ ෆ්‍රී හම්බෙනවා. ඊට පස්සේ ඔයාට ලංකා බැංකුවෙන් විශේෂ ලීසින් වාරික පහසුකම්කුත් ගන්න පුළුවන්. ඔයාට හිතෙනවා නම් එක සැරේට මේ ගාන ගෙවන්න බෑ කියලා ඔයාට ලංකා බැංකුවත් එක්ක කතා කරලා ඔයාට ඒ වැඩේ අරේන්ජ් කරගන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම. ඉතින් අපි දන්නවා ලංකා බැංකුව නැත්නම් අපි හැමෝම දන්න අකුරු තුනේ. අකුරු තුනේ වැඩ යන්න.
0: අකුරු තුනේ.
1: BYD BOC.
0: ඔව් සී බලන්නේ සංයෝගය නේද?
1: සංයෝගය කොහොමද නේ? ඉතින් BOC කියලා කියන්නේ ලංකාවේ අංක එකේ බැංක එකක්. ඉතින් අපි දන්න තැනක්, අපිට විශ්වාසවන්ත තැනක්, ඒ වගේ තැනක් එක එකතු වෙලා අපිට ලෝන් එකකට ගිහිල්ලා අපේ BYD ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්, අපි දන්නවානේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් කිව්වට පස්සේ ඉතින් ලංකාවේ රක්ෂණ ආවරණේ දැවැන්තයා තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියන්නේ. ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකනොත් ඔන්නාට රක්ෂණ ආවරණයක් හම්බෙනවා මේ වාහනේට. ඒ විතරක් නෙමෙයි ඔයාගේ වාහනේ ලියාපදිංචිය රෙජිස්ට්‍රේෂන් එකත් නොමිලේම කරලා දෙනවා. ඊට පස්සේ ඔයාට වැදගත්ම දේ මේක. මේක නැත්තම් වැඩේ කේස් ඒ තමයි හෝම් චාර්ජින් යුනිට් එක.
0: රයිට්.
1: ගෙදරදීම ඔයාට වාහනේ චාර්ජ් කරගන්න පුළුවන් විදිහට චාර්ජින් යුනිට් එකත් හම්බ වෙනවා.
0: නොමිලේ.
1: නොමිලේම හම්බ වෙනවා. ඉතින් මේ ඔක්කොම හම්බ වෙන්නේ
0: අපේ BYD වෙතින්.
1: BYD වෙතින් අපේ රාජ්‍ය සේවකයින්ට. ඉතින් ඒගොල්ලන්ට මතක් කරනවා යන්න ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට. යන්න කලින් වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න 01121125125 නම්බරයකට 01122125125.
0: රයිට්. ඉතින් ලංකාවේ දැවැන්තියෝ 3 දෙනෙක් 3 කට්ටුවක් එකතු වෙලා තමයි රාජ්‍ය සේවකයන්ට මේ අවස්ථාව දීලා තියෙන්නේ. ඒක නිසා රාජ්‍ය සේවකයෙක් නම් ඔබ නැත්තම් දන්න කවුරු හරි ඉන්නනම් මේ පණිවිඩය කියන්න.
1: කියන්න.
0: ඔව්.
1: ඒ කියන්නේ තට්ටුවක් දාලා කොනිත්තල කියන්න ඕන.
0: ඔව් දැම්ම කෝල් එකක් කරන් හරි කියන්නේ වාහන යන ගමන් ඇහුණනම්.
1: ඔව්
0: කියන්න.
1: කියන්න තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අපි කිව්වා මේ දැන් ඇමරිකාවේ ඒගොල්ලන්ගේ unemployment එකනේ. ඒගොල්ලන්ගේ විරකියාව නැති කරගන්න. රැකියා අවස්ථාව ඇමරිකානුවන් වෙනුවෙන් උදා කරලා දෙන්න.
0: ඔව්.
1: ලෝකේ පුරා මේ වගේ ගිවිසුම් වලට යනවා. අපි දැන් මීට කලින් කිව්වා බෝයින් යානා 200ක් මිලදී ගන්න චීනය එකඟ වෙලා තියෙනවා.
0: රයිට්.
1: බෝහිනියානා 200ක් කියලා කියන්නේ ලොකු වැඩක්.
0: අපි මේ කල් කියන්නේ මේ එයාක්‍රාෆ්ට්.
1: ඔව් මේ බෝයින් කියන්නේ මගී ගුවන් යානා. ඔව්
0: මගී ගුවන් යානා
1: 200ක්. 200ක්. අර ඩ්‍රීම් ලයින වගේ දැවැන්ත යානා ගැන අපි මේ කියන්නේ. ඉතින් මීට කලිනුත් ඔය සෞදි ඔය වගේම යානා 130ක් මිලදී ගත්තා. ඒක නිසා විතරක් ඇමරිකාව ඇතුලේ ඒ රැකියා අවස්ථා 1000කට වඩා උත්පාදනය වුණා. එතකොට ඒක 200ක් වෙද්දි හිතා ගන්න පුළුවන් මොන වගේද කියලා. ඉතින් මේ විදිහට මේ රට ඇතුලේ තියෙන ඔය විරැකියා ප්‍රශ්නය කියන එක සාරා තනියම මේ ආණ්ඩු වලට විතරක් නැත්නම් රජයන් වලට විතරක් විසඳන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට තමයි අපේ දේශීය ව්‍යාපාරිකයන්ගේ ශක්තිය ඕන වෙන්නේ. ඉතින් එහෙම දේශීය ව්‍යාපාර ගැන අපි හොයාගෙන යද්දි අපි හැමෝටම මතක් වෙන නමක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. අවුරුදු 23ක් දශක දෙකකට වැඩි කාලයක් අපිත් එක්ක සදාහරිත ඉන්නවා. ඉතින් ඔන්න දැන් සදාහරිත ඕගොල්ලන්ට රැකියා අවස්ථා සෑහෙන ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් අරගෙන අවිල්ල තියෙනවා. කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ඔයාට පුළුවන් මේ රැකියා අවස්ථාවන් වලට අයදුම් කරන්න. ඒ වගේම තමයි ඔයා මේ වෙනකොට විශ්වවිද්‍යාලයට යන කෙනෙක් නම් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට පාර්ට් ටයිම් ජොබ් ඔපචුනිටීස් තියෙනවා. පාර්ට් ටයිම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයා මේ වෙනකොටත් ඔයාගේ උපාධි ඉවර කරලා තාමත් ඔයාට ඔයාගේ ස්කිල් එකට ගැලපෙන ඔයාගේ කුසලතාවයට ඔයාගේ දැනුමට ඔයා ඉගෙන ගත්ත දෙයට එහෙමනේ කට්ටිය කොච්චර දැන් වැඩට ගියත් පොඩ්ඩක් හිතේ අවුලෙන් යන්නේ මම ඉගෙන ගත්ත මේක නෙමෙයි
0: අපරාධනේ මම අවුරුදු ගානක් ඉගෙන ගත්තේ
1: කියලා මගේ BSc එක තියෙන්නේ මේකට නෙමෙයිනේ ඒකින් ද අපරාධ මගේ BA එක තියෙන්නේ මේකට නෙමෙයි නේ මොනාද මේ කරන්න කියලා පොඩි එහෙම තියෙනවනේ හිතේ කොනක පොඩි කනගාටුවක් තියෙනවා අර යන්න ඕනවට සල්ලි ඕනවට මාසේ අන්තිමට පඩියක් වැටෙන්න ඕනවට වැඩට යන ගැට්ටි ඉන්නවා. ඉතින් එහෙම යන්න ඕනේ නැහැ. කෙලින්ම ඔයාට පුළුවන් සදාහරිතයකට ඔයාගේ CV එක යවන්න. යවලා ඔයාට මේ ජොබ් ඔපචුනිටීස් විශාල ප්‍රමාණයෙන් ඔයාට ගැලපෙන ජොබ් එක තෝරගෙන කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් ටෙස්ට් මැසේජ් එකක් දාන්න මේ WhatsApp නම්බර් එකට 076 441 1648 076 441 1648 කියන නම්බර් එකට මේ නම්බර් එකටම ඔයාගේ CV එක ඔයාට WhatsApp කරලා යවන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් careers@sadaharita.com careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකට ඔයාගේ CV එක ඊමේල් කරලා යවන්න. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේ සාධාරණ වෙබ්සයිට් එක තියෙනවා. ඒකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ තව හොට්ලයින් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. දැන් මොකද කට්ටිය ගොඩක් කතා කරද්දී සමහර ලයින් බ්ලොක් වෙන්න
0: පුළුවන්.
1: එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒකට ඔයාලට පුළුවන් තව හොට්ලයින් ප්‍රමාණයක් තියෙනවා. ඒවෙන් කතා කරලා මේක ගැන වැඩි විස්තර මොන වගේ ඔපචුනිටීස් තියෙන්නේ, තව මොන ජොබ්ස්ද තියෙන්නේ කියලා වැඩි විස්තර දැනගන්න. ඉතින් සාධාරණත් එක්ක එකතු වෙන ඔයාට ශේෂ්ත්‍රයේ ඉහළම වැටුප් දිරිදීමනාවන්, ඊට පස්සේ අතිකාල දීමනාවන් OTOT ඊට පස්සේ බෝනස් විදේශ සංචාර ඊට පස්සේ නොයෙකුත් වරප්‍රසාද ගොඩක් ඒ වගේ මට ශිෂ්‍යත් හම්බෙනවා ඔයා වැඩ කරන ශේෂ්ත්‍රයට අදාළව ඔයාට විදේශ ගත වෙලා ඒ ශේෂ්ත්‍රය සම්බන්ධ වැඩිපුර දේවල් ලෝකේ ලංකාව ඇතුළේ ඉගෙන ගන්න බැරි දේවල් ලංකාවෙන් එහාට ගිහිල්ලත් ඔයාට ඉගෙන ගන්න පුළුවන් අවස්ථාව සදාහරිත මැදිහත් වෙලා ඔයාට හදලා දෙනවා. ඉතින් වගේ වෘත්තීය ජීවිතේ සාර්ථක කරගන්න එළිය කරගන්න අනිවාර්යයෙන්ම සදාහරිතයකට කෝල් එකක් අරන් බලන්න.
0: රයිට්. ඒ වගේම තමයි මොන වැසි වැස්සත් කීල්ස් එක ඇරලා ඔයාලගේ පොඩි බඩගිනි වලට ලොකු බඩගිනි වලට එහෙම නැත්නම් ඔය ගෙදර දැන් වැස්සාම ක්ලීන් කරන්න බඩු ඕන නම් ඒවට ඔය හැම දෙයකටම යන්න පුළුවන් ඔයාලට කීල්ස් එකට. ඒ වගේම තමයි ඇචි අර අපි මේ ෆ්‍රෝසන් ඓටම්ස් තියෙන අර බැදලා ගෙදර ගෙනල්ලා අර ප්‍රීමේඩ් එක තියෙන බැදලා වැස්ස වෙලාවට එහෙම පොඩක් අර ප්ලේන් ටිකක් එක්ක එහෙම
1: ඔව් මේ වෙලාවේ ඩීප් ෆ්‍රීස් එකේ තියෙනවා. කීල්ස් එකට ගියොත් ඩීප් ෆ්‍රීසර්ස් වල දාලා තියෙනවා. ඔයාලට පැකට් එක ගෙදර අරන් ඇවිල්ලා කලින්ම රෙඩිමේඩ් හදලා ගන්න පුළුවන්.
0: ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේ වර්ග ගොඩක් කීල්ස් එකේ තියෙනවා. දැන් කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන්ම එන 360කට වඩා තියෙනවා. මං කිව්වේ දවසට එක ගාන ට්‍රයි කරොත් අවුරුද්දක් ට්‍රයි කරන්න පුළුවන්
1: ඕවා. 360+.
0: ඒක නිසා යන්න කීල්ස් එකට. කීල්ස් එකේ බඩු ගන්න, කීල්ස් එකකින් බඩු ගන්න. මොකද ඔයාට බය වෙන දෙයක් නැහැ ආයි ප්‍රමිතිය ගැන, මිල ගැන. මොකද අනිත් ප්‍රොඩක්ට්ස් වලට වඩා 10% කීල්ස් බඩු අඩුයි. එතකොට ඔයා සතියකට බඩු ගන්නවා නම් ලොකු බල්ක් එකක් ගන්න ඉඳලා ලොකු ඩිස්කවුන්ට් එකකුත් හම්බෙනවා.
1: ඔව් ඒ කියන්නේ එක ප්‍රොඩක්ට් එකකින් 10% ප්‍රයිස් ගැප් එකක් කියලා කියන්නේ සාරා ලොකු බල්ක් එකක් ගනිද්දී ඒකේ වටිනාකම ඔයාට දැනෙනවා. ඔයාට ඒ වෙන හම්බෙන ඩිස්කවුන්ට් එක, ඔයාට ඒ හම්බෙන මිල අඩු වීම සෑහෙන දැනෙනවා. ඉතින් යන්න ළඟම තියෙන කීල්ස් එකට සාරා කිව්වා වගේ ප්‍රොඩක්ට්ස් 360කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවා. ලොකු රේන්ජ් එකක් ට්‍රයි කරලා බලන්න. පිකිට් ඇන් ඩ්‍රොප් ඉට් කරන්න විතරයි තියෙන්නේ. මොකද කීල්ස් කියලා කියන්නේ ඒ විශ්වාසය, ඒ ගුණාත්මක භාවය ගැන අපිට ආයේ සැක සංකා තියාගන්න හේතු නැහැ. යන්න ළඟම තියෙන කීල්ස් එකට.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 8 විනාඩි 42යි දැන්.
4: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා. ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදනය වෙතින්.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක්. CBC Finance. අද නම තන්න 0768800700. මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී
7: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක්. CBC Finance. අද නම තන්න 0768800700. මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී.
9: Yes, Fortune Soy.
10: අලුත්ම රසගුණ අපේ vibe එකට set කළා.
11: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
12: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540.
0: FM Anupaha FM 94.8 Net FM

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. Velava obaveta gena enne.
1: Cinderella wage mannan inne mawa beera ganna kawurut tanaka.
2: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata idaharinna. Commercial credit.
3: Velava de 8 minani 47 den.
4: දැන් හැමෝම ගන්නෙ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. Petrol සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක discount එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC Finance අද නම තන්න 0768-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: මෙල්වා box bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක.
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් ගන්න.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0.112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
12: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ Swiss Tech Aluminum Quotation එකත් 0.76780 WhatsApp කරන්න.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-7872.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
3: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: Net. Net FM. Algo.

0: උදේ 8 විනාඩි 50යි යාල්කට හවුමේ වෙලාව අපි යන්න හදන්නේ
1: කොහෙද
0: අන්තිම පැයට අන්තිම පැයට යන්න කණින් යන්න පණවිඩ ටිකක් තියෙනවා අද අපි ඒන්ජල් කෙනෙක් වෙන විදිය මතක් කරේ නෑනේ
2: අනිවාර්යෙන් මතක් කරන්න
1: ඕනේ හියරින් ඒන්ජල් කෙනෙක්
0: හියරින් ඒන්ජල් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා
1: ඉතින් හියරින් ඒන්ජල් කෙනෙක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා ගෙදර ඉන්න මේ තරුණ දරුවන්ට තමයි අපි මේ කියන්නේ
0: අහහ
1: ඔයගොල්ලන්ගේ
0: තරුණ දරුවන්ට ඔයාලට මොකද්ද
1: වෙලා තියෙන්නේ මම පොඩ්ඩක් නිකන් එකපාර වැඩි වීරපත් උනා වගේ නේ
0: තරුණ දරුවනි සවන් දෙන්න
1: මම මේ වැඩි හිටියෙක් විදිහට කියන්නේ
0: ඔව්
1: හරිද ඔයගලන්ට දැන් පුළුවන් හියරින් ඒන්ජල් කෙනෙක් වෙන්න
0: හා
1: ඔයාලා ගෙදර ඉන්නවනේ අවුරුදු 50ට වැඩි හිටියෝ
0: ඔයාලා
1: ගෙදර ඉන්න පුළුවන් අල්ලපු ගෙදර ඉන්න පුළුවන් නැත්නම් ඔයා දන්න අඳුනනා ඉන්න පුළුවන් ඒ විදිහට වගේ ගුරුවරයෙක් ගුරුවරියක් වෙන්න පුළුවන් නේ ජීවිතේ කාලෙකදී වාට මග පෙන්වපු කෙනෙක් වෙන්න පුළුවන් අද වෙනකොට වයෝ වෘද්ධයි වාට වඩා ඉතින් ඒගොල්ලෝ පැත්තකට වෙලා ඒගොල්ලන්ගේ ජීවිතේ සදා සමය ගත කරමින් ඉන්නවා ඉතින් දැන් මේ වගේ වෙලාවක අපේ වැඩි හිටියන්ගේ මේ ශ්‍රවණ මට්ටම
0: නැත්නම්
1: ශ්‍රවණ තත්ත්වය ටික ටික දුර්වල වෙනවා ඒගොල්ලෝ දන්නෙත් නැහැ.
0: ඔව්.
1: ඉතින් ඒ ශ්‍රවණ මට්ටම දුර්වල වුණාට පස්සේ ඒක ඒගොල්ලන්ගේ වෙනත් රෝගී තත්ත්වයන්ට හේතුකාරකයක් වෙන්න පුළුවන්. අපි එක දවසක් කිව්ව ඇමරිකාවේ මේ පරීක්ෂණ වාර්තාවක් අරගෙන මේ කන් ඇහෙන්නේ නැති එක නැත්තම් ශ්‍රවණ තත්ත්වයන් අඩු වෙනවා කියන එක ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට හේතුවක් වෙනවා කියලා විශේෂඥයින් අනතුරු වගවලා තිබ්බා. අන්න ඒක නිසා තමයි ඒ කියන්නේ කන් ඇහෙන්නේ නැතුව යනවා කියන්නේ නැත්නම් මේ ශ්‍රවණ මට්ටම අඩු වෙනවා කියන්නේ අපිට සම්බන්ධතාව පවත්වන්න පුළුවන් හැකියාව වපසරිය නැති වෙලා යනවනේ නේ අපිට ඇහෙන්නේ නැතුව ගියා අපි පැත්තකටලා ඉන්නවා
0: අපි ආචිලා සීලා ගන්න බැරි
1: වෙනවා අන්න හරි සම්බන්ධතාව හැදෙන්නේ නැහැ නේ මේක නිසා තමයි අපි කියන්නේ ඔයාගේ ආදරණීය අම්මලා තාත්තලා වෙන්න පුළුවන් වැඩිහිටියෝ වෙන්න පුළුවන් ඕන මොවා දන්න කෙනෙක් අවුරුදු 50ට වැඩි ඉන්නවා නම් අරගෙන යන්න ළගම තියෙන විෂන් කියා හියරින් සොලියුෂන් ශාකාවට
0: එහෙම
1: අරගෙන ගියලා ලෝකයේ තියෙන ඉහළම ප්‍රමිතීන්ට ඉහළම සම්මතයන්ට ඉහළම තාක්ෂණයන්ට අනුව ඒගොල්ලන්ට නොමිලේම හියරින් ටෙස්ට් එකක් කරලා දෙන්න පුළුවන් හැකියාව දැන් ඔයාට තියෙනවා. ඉතින් එහෙම ගියාට පස්සේ ඔයාට පොඩි වැඩක් තියෙනවා. ඔයාටත් ඕනනම් මේ ටෙස්ට් එක කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක සමහරවිට ආච්චිට වඩා ඔයාගේ කන් පොඩ්ඩක් ඇහෙන්න එහෙමත් තියෙනවා
0: කට්ටිය.
1: අපේ පරම්පරාවේ එහෙම කට්ටිය සෑහෙන්න ඉන්නවා. මොකද අපේ සමහර පුරුදු තියෙනවානේ. අපි ඔය ඉයර්ෆෝන්ස් භාවිතා කරනවානේ, හෙඩ්සෙට් භාවිතා කරනවා කියයිනේ. ඊට පස්සේ ඉයර් පීසස් කියයි අර වගේ එක එක දේවල්. මේ ගොඩාක් මේ කන් එක්ක ගනුදෙනු වැඩිනේ අපේ සද්දෙට ඒක නිසා අපේ මේ ශ්‍රවණ මට්ටමත් ටික ටික අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයාටත් ඒ විදිහටම පුළුවන්කම තියෙනවා මේ ඉයර් ටෙස්ට් එක කරගන්න, හියරින් ටෙස්ට් එක කරගන්න. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන විෂන් කියා හියරින් සොලියුෂන් ශාකාවට. එහෙම ගියාට පස්සේ එතන තියෙනවා බෑක් ඩ්‍රොප් එකක් ලස්සන. හරිද? අර හියරින් ඒන්ජල් කෙනෙක් නෝවා ඔයාලා වැඩි හිටියන් අරගෙන යන්නේ. ඒගොල්ලෝ වෙනුවෙන්. ඉතින් එහෙම ගියාට පස්සේ එතන ඒ තියෙන ලස්සන අර දේව දූතයෙක් වගේ අර මේ wings තියෙන ඒ බෑක් ඩ්‍රොප් එක ඉදලා ඔයාට පුළුවන් ෆොටෝ එකක් ගන්න.
0: රයිට්.
1: ඒ ෆොටෝ එක ඔයාගේ Instagram නැත්තම් Facebook site එකට නැත්තම් අපි කියන්නේ profile එකට upload කරන්න. upload කරලා vision kia hearing solution ලව ටැග් කරන්න. ටැග් කරාට පස්සේ ඔයාට පුළුවන් EV bike එකක් දිනා ගන්න. ඉතින් ඔයා ගෙනියන්න එක වැඩි හිටියෙක් නම් ඔයාට එක entry එකක් හම්බෙනවා.
0: ඊට
1: වඩා වැඩි ප්‍රමාණයක් ගියොත් ඔයාට වැඩිපුර entries ප්‍රමාණයක් මේ game එකට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: right.
1: ඉතින් වැදගත්ම දේ ලෝකයේ තියෙන මේ වෙනකොට තියෙන දියුණුම තාක්ෂණයෙන් ඔයාගේ ආදරණීය වැඩිහිටියන්ගේ වගේම ඔයාගේ ශ්‍රවණ මට්ටම පරීක්ෂා කරගන්නවා අනිවාර්යයෙන්ම vision care hearing solution එකට යන්න.
0: right. okay. ඒ දෙකම මතක් කරන්න ඕනේ. අපි දැන් ඉතුරු කරන විදි ගැන කියලා දෙනවනේ මේ හැමදාම. ඒ වගේ හොඳම තැනක් තමයි ඔයාට ඔයාගේ සල්ලි ඉතුරු කරන්න ඕනේ නම් මහන්සි වෙලා හම්බ කරන සල්ලි. අපි ඉතුරු කරේ නැතොත් අටි නොවා අපිට දිනු වෙන්න බෑනේ නේද?
2: බෑ බෑ.
0: එතකොට ඔයාගේ මහන්සියට සාධාරණත්වයක් දෙන තැනක ඕන ඔයා සල්ලි ඔයාගේ තියන්න.
1: එහෙම
0: තැනක් තමයි LB savings කියලා කියන්නේ.
1: ඔව්. ඉතින් LB premier savings ගැන තමයි අපි මේ ඔයාලට මතක් කරන්නේ 107 පොලියට දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ savings account එක පටන් ගන්න.
0: right.
1: ඉතින් මේක හරියට විශේෂයි මේ 107ක් කියලා කියන්නේ සාමාන්‍ය සේවින් account එකට ඔයාලා හම්බෙන පොලි අනුපාතයක් නෙමෙයි interest rate එකක් නෙමෙයි ඒ වගේම තමයි ඔයාට මේ account එකෙන් ඕනම වෙලාවක ඔයාගේ මුදල් withdraw කරන්න පුළුවන් හැකියාව තියෙනවා මොකද ඔයාට ATM card එකක් හම්බෙනවා ඒකෙන් ඔයාට payment කරද්දී withdrawals කරන්න පුළුවන් හැකියාව තියෙනවා එහෙම withdrawals වුණා කියලා ඔයාට හම්බෙන මේ පොලි අනුපාතයේ අඩුවීමක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේම තමයි බොහොම limited documents ටිකකින් හරි ඉක්මනින් ඔයාට මේ වගේ account එකක් පටන් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා LB finance එක එකතු වෙලා ඒ වගේ එහෙම තමයි LB SIM app එකෙන්. ඔයාට ලංකාවේ ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක ඔයාගේ saving account එක manage කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් LB Finance කියලා කියන්නේ අවුරුදු 55ක් පුරාට අපි දන්න නම. ඒ වගේම තමයි ජාත්‍යන්තර Fitch rating වගේම ලංකා rating කියන ratings වලත් ඉස්සරහින් ඉන්න company එකක් සමාගම මූල්‍ය ආයතනය. ඉතින් ඒක නිසා බය නැතුව මේ වෙනකොටත් පාරිභෝගිකයන් මිලියන 1.5ක් විතර ඉන්නවා LB Finance එක්ක එකතු වෙලා. ඒ තමයි විශ්වාසයේ සහතිකය සලකුණ. බය නැතුව ඔයාට 107 මේ පොලියට අලුත්ම LB Premier Saving එකේ ඔයාගේ මුදල් දාන්න ඔයාගේ account එක පටන් ගන්න පුළුවන්. ඉතින් යන්න ළඟම තියෙන LB Finance ශාඛාවට.
0: රයිට්. ඔයාට සල්ලි ඉතුරු කරන්න හොඳ පුරුදු තියෙන්න ඕනි. හොඳ පුරුද්දක් තමයි කසාගල සුපර් මාකට් එකකින් බඩු ගන්න එක. මොකද කසාගලෙන් බඩු ගත්තොත් ඔයාට සල්ලි ඉතුරු වෙනවා.
1: සල්ලි ඉතුරු කරගන්න පුළුවන් නේ. ඔව්. අන්න ඒ කියන්නේ ජීවිතේ අපි එහෙම මුදල් ගනුදෙනු කරද්දී සල්ලි හේට මේට කරද්දී පුළුවන් තරම් ඉතුරු කරගන්න. හැබැයි ඉතුරු කරනවා කියලා ක්වොලිටි නැති දේවල් ගන්න හොදත් නැහැ.
0: ගන්න හොදත් නැහැ. ලාභෙට දෙනවා කියලා මේ.
1: ඔව්.
0: අරගෙන ලෙඩ වෙන්න බෑනේ
1: පාර. ලකිනේ මේක මරන් යන්නේ නැහැනේ ගෙදර. ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට යන්න. අතුරුගිරියේ තියෙනවා, කඩුවෙල තියෙනවා, මාතලේ තියෙනවා, ඒ වගේම නාරම්මල තියෙනවා, ඊට පස්සේ ගණේමුල්ල තියෙනවා. ඒ වගේම තමයි දැන් ගම්පලත් ඔන්න තියෙනවා. යන්න පුළුවන් වහට කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගිහිල්ලා වෙලද පොලේ මිලට වඩා අඩුවෙන් පාට ඕන කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වගේම ග්‍රොසරි අයිටම්ස් මිලදී ගන්න පුළුවන්. ගිහිල්ලා බලලා අපිට කියන්නකෝ වහට කොච්චර ලොකු සේවින් එකක් වුණාද කියලා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hama tane anytime set when a flavor delikiri padamak. Welai me gana danuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
1: වේලාව දෙනා මේයි දැන්.

0: ಕೊಟ್ಟ ಒಬ್ಬ ವೆತಗಿನ ಎಣ್ಣೆ
1: අයිබෝවන් මෙපේ රටතොට සමගින් මම සමීර. මාර්ගමහා පිළියන්දල පොලිස්ව සම්වලදී කාන්තාවන්ගේ ගෙලබැඳි රන්මාල කොල්ලකෑ සැකකරුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මාර්ගම් පොලිස් සමය අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරිවලයේදී සිටි නුගේගොඩ කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගෙන ඇති සැකකරු වයස අවුරුදු 46ක් වන මාර්ගම පමුණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු රන්මාල 8ක් කොල්ලකා ඇති බවයි. ඒ අනුව කොල්ලකන් ලද රන්මාල උණුකර සදාගත් රන් කැබලි 8ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. රන්මාල කොල්ලකෑම සඳහා සැක්කරු සෙන් යොදාගත් යතුරුපෙදියක් සහ ව්‍යාජ යතුරුපෙදි අංක තහඩුවක්ද සිය බහරයට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මෙලගෙත් නිවුස් පෙරවරු 10ට.
0: net news bpay rotatota

0: උදේ 9 විනාඩි 8යි අල්ගට හොමි වෙලාව.
1: දැන් මේ සාරා අපේ අන්තිම පැයනේ.
0: ඔව්.
1: අන්තිම පැයේ මේ පටන් ගනිද්දි. ඔය අහලා තියෙනවද මේ සිම්බොලිසම්?
0: සිම්බොලිසම්. ඔව්.
1: සිම්බොලිසම්. සිම්බොලිසම්.
0: සිම්බොලිසම්.
1: ඔනේ විදිහට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. ඔව්. මොකක්ද ඒ කියන්නේ?
0: සිම්බලිසම් කියන්නේ සිම්බල් කියන එකෙන් එන
1: සංකේතමය
0: සංකේතාත්මක කියන එක නේ.
1: ඒ විදිහටනේ. ඒ කියන්නේ රූප වෙන්න පුළුවන් නැත්නම් නේ අක්ෂර වෙන්න පුළුවන් මේ මොන හරි විෂුවල්ස් නැත්නම් රූප වලින් විවිධ දේවල් මිනිස්සු සංනිවේදනය කරනවා.
0: රයිට්.
1: හරිද? ඒක රටකටත් සෑහෙන්න වැදගත්. විශේෂයෙන්ම ඔය රාජ්‍ය තාන්ත්‍රික උත්සවතියෙදි ඩිප්ලොමැට්ස්ලා එද්දි ඒගොල්ලෝ පිළිගන්න විදිය, ඒගොල්ලෝ වෙල්කම් කරන විදිය, ඒගොල්ලෝ අතට අත දෙන විදිය, ඒගොල්ලෝ ඇවිදින විදිය, ඒගොල්ලන්ගේ පසුතලවල කොහොමද අර මේ ඕන ඔෆ් ගාඩ්ස් හමුදාවේ උත්තමාචාර තියෙන්නේ. අපි දැක්කා මේ දැන් ඔය අපි මේ ටිකේම කතා කරේ දැන් ට්‍රම්ප්ගේ චයිනා විසිට් එකනේ. ලෝකෙම කතා කරන්නේ මේ ගැන තමයි. මොකද මේ දේවල් අපිට බලපානවා. අපි නොහිතුවට නිකන් අපිට මොකද චීනේ මේ සී ජින්පින්ලා ට්‍රම්ප්ලා ගිහිල්ලා ඔය බීජින්ලා හම්බුනා කියලා අපිට මොනවද හම්බෙන්නේ? නෑ, අපිට හම්බෙන දේවල් තියෙනවා. අපිට හම්බුන් නැතත් අපිට මූණ දෙන්න සිද්ධ වෙන දේවල් තියෙනවා. මොකද මේ දැවැන්තයින් තමයි ලෝකයේ අනාගත ආර්ථිකය හසුරුවන්නේ. ඒගොල්ලෝ ගන්න ඩිසිෂන්ස්, ඒගොල්ලෝ වැටිපුර මොන මොන ශේත්‍රවලටද ඉන්වෙස්ට් කරන්නේ, ඒව අනුව තමයි අපේ රටවලටත් අපේ මාකට් එකටත් හැඩගැහෙන්න සිද්ධ වෙන්නේ. ඒක අපිට එහෙම නැතුව බෑ. අපි ඩිපෙන්ඩ් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න බෑ.
0: හරිද? ඉන්ටර්ඩිපෙන්ඩන්ට්.
1: අන්න හරියනේ. මේ රිසර්ව් වල සංචිතවලම ඩොලර් බිලියන 7ක් විතර තියාගෙන ඇමරිකානු ඩොලර් බිලියන

0: අතක්කෙතර දැනගෙන ලොකු ලොකු වැඩ කරන්න
1: බෑ.
0: එහෙනම් තමන්ට පුළුවන් විදිහට තමයි හිමින් සීරුවේ මේ ලෝකේ ආර්ථික මේ වෙන ට්‍රාන්ස්ෆර්ස් වලට මේ වෙන වෙනස්කම් වලට මූණ දෙමින් ඒවට අනුගත වෙමින් තමයි ඉස්සරහට යන්න ඕන. ඉතින් මේ ඔය දන්නවනේ අල්ජසීරාගේ මේ මාධ්‍ය වේදිනියක් මේ දිනවල දැන් ඔය චීනයේ ඔය සංචාරයේ වාර්තා කරන ආවරණ කටයුතු වලට ගිහිල්ලා තියෙනවා.
1: රයිට්.
0: හරිද? එයා මේ අල්ජසීරාකට ලියනවා. එයාගේ ලිපියක් ආටිකල් එකක් මේ හමුවගෙන. එයා එක මේ හරි ලස්සන පොඩි මේ උපුටා ගැනීමක් තියෙනවා. එයාගේ ආටිකල් එකේ ෆ්‍රේස් එකක් තියෙනවා මෙන්න මෙහෙම.
1: කොහොමද?
0: China is deeply invested in symbolism and visual optics. චීනය කියලා කියන්නේ මේ පේන සංකේත නේ. ඔය අපි ඇමරිකානු ජනාධිපතිවරයා ප්ලේන් එකෙන් බහින තැන ඉදන්, ඊට පස්සේ අපි දැක්කා අර සී ජින්පින් එයාව පිළිගන්න තැන ඉදන්, ඊට පහුවෙනිදා අර එයාගේ මෝටර් ගේඩ් එක අර බීස්ට් ලොකු කාර් එක අනිත් වාහන පිරිවරාගෙන යන මේ බීජින් පාරවල් දිගේ ගියානේ. ඒ අවට අපි පුළුල් දර්ශනවල දැක්කා හරි අමුතු ගාම්භීර ගතියක්. චීනයේ මොකද්දෝ චිත්‍රයක්, මොකද්දෝ අමුතු පණිවිඩයක් ලෝකයට එක වචනයක්වත් නොකිය සන්නිවේදනය කරා. ඒක ගැන තමයි මේ මාධ්‍යවේදිනිය කියන්නේ. මෙයාගේ නම කත්‍රිනා යු. මෙයා මේ අල්ජසීරාකට තමයි ලියන්නේ චීනයේ ඉඳගෙන. අපි අර කියපු කතාව. චීනය කියලා කියන්නේ මහා පරිමාණයෙන් මේ සිම්බොලිසම් වලට, මේ විෂුවල් ඔප්ටික් වලට, මේ දෘෂ්ටි මායාවන් වලට ආයෝජනය කරලා තියෙන රටක්. ඒ ආයෝජනය කරලා තියෙන නිකන් නෙමෙයි. ඒගොල්ලෝ මොකක්ද දන්නවද දෙකෙන් පෙන්නන්නේ? It uses these details to convey the importance of our guest.
1: Right.
0: ඔවුන්ගේ ආරාධිතයා කොච්චර ඒගොල්ලන්ට වටිනවද කියන එක.
1: Right.
0: වටින් නැත්නම් ඒත් එහෙමම තමයි. එකට වෙනම හැන්දක් තියෙනවා බෙදන්න. හරිද?
1: Okay. වටිනවනම්
0: ලොකු හැන්දක් තියෙනවා. ඒ එන කෙනා හරහා, ඒ කෙනාව පිළිගන්න විදිහ හරහා ඒගොල්ලෝ ලෝකයට පෙන්නනවා තමන්ගේ ශක්තිමත් භාවය.
1: Right.
0: තමන් කොතනද ඉන්නේ, තමන්ගේ ස්ථාවර භාවය සහ තමන් මේ එන රාජ්‍ය නායකයා කියන්නේ රටනේ, ඒ රටේ ජනතාවට, ඒ රටේ මිනිස්සුන්ව කොච්චර පිළිගන්නවද, කොච්චර පිළිගන්නවද සහ කොච්චර ඒගොල්ලන්ට අර අපි කියන්නේ මිත්‍රත්වයේ දැ දික් කරනවද කියන කාරණා. ඒක නිසා ඔය චීනයේ බීජින් නගරය අපි දන්නවා ලෝකයේ ප්‍රසිද්ධ වෙන්නේ මේ ඔලිම්පික් වලත් එක්කනේ 2008. ඔය චීනයේ බීජින් නගරය ලෝකයට අරගෙන යන්න ඉරානයේ හිටියා දක්ෂ සිනමා වේදිකෙක්.
1: එයාගේ
0: නම තමයි මජිත් මජීඩි කියලා කියන්නේ.
1: එයා
0: තමයි ඔය චිල්ඩ්‍රන් ඔෆ් හෙවන් වගේ මූවිස් ඔස්කා සම්මාන ලාභී චිත්‍රපටි නිර්මාණය කරන්නේ. මජීඩිට කියනවා එන්න කියලා. කොහෙටද?
1: කොහෙටද? බීජින් වලට.
0: ඇවිල්ලා අපේ බීජින් නගරය ලෝකෙට දෙන්න කියනවා. ලෝකෙට අරගෙන යන ඒ හිතන්න කොහොමද නිකන් පොඩි වීඩියෝ ට්‍රේල් එකක් කියලා. වීඩියෝ ට්‍රේල් එකක් විතරක් නෙමෙයි, ඊට වඩා ගොඩාක් දේවල් කරා ඔලිම්පික් වෙනුවෙන්. ඒ වගේ ඒ සමස්ත කැම්පේන් එකම ඩිසයින් කරන්න කියලා මජීඩිද කියනවා.
1: ඕකේ.
0: මජීඩි තමයි අරගෙන යන්නේ ජී මේ බීජින් නගරය ලෝකයටම.
1: ඒ
0: චීනයේ තියෙන ප්‍රතාපවත් බව, ඒ කියන දැවැන්ත බව, ශක්තිමත් බව. ඉතින් මේ මාධ්‍ය වේදිනිය කියන විදිහටත් ඊයේ ඔය දැවැන්ත පිළිගැනීම් මුලවල් ඇතුලේ එයා දැක්කේ චීනයේ තිබ්බේ දැවැන්ත ස්ථාවර ප්‍රබල අන්නේ සංකේතීය බව. ඔන්න ඕක අපේ රටවලටත් අපි අරගෙන එන්න ඕනේ සාර. මේ සමහරලාට අපි හිතනවානේ මේ දැවැන්ත ගොඩ නැගිලි, මේ දැවැන්ත දේවල් මේවා මොනාටද කියලා. නෑ, ඒවා විෂුවලයිස් කරන, ඒවා ලෝකයට පෙන්වන පණිවිඩයක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි අර හැම වෙලේම නිතර ආඩම්බර වෙන්නේ අපි අර ලස්සන ස්කයි ලයින් එකක් දැන් තියෙනවා කියලා. ඔය පෝච්චිටේක පැත්තට ගිහිල්ලා අපි පොඩ්ඩක් අනිත් පැත්ත හැරලා බැලුවොත් ඔය මැරයින් ඩ්‍රයිව් එකේ අයින දිගේ ගෝල් ෆේස් එක පැත්තේම අපිට පේනවා ලස්සන ස්කයි ලයින් එක. ඒකෙන් දෙන පණිවිඩයක් තියෙනවා. ඊට පස්සේ මේ මැද්ද ටිකක් ඈතට යද්දි ජනාධිපති ලේකම් කාර්යාලයේ නේ අන්න අපේ අඛණ්ඩත්වය, අපේ ශක්තිය අපි පෙන්නවා. ඊට පස්සේ ගෝල් ෆේස් එක මැද්ද අපි එක දවසකුත් කිව්වා ලොකු ජාතික කොඩියක් ලෙල දෙනවා. ඒ වෙනම කතා. ඒව තියෙන්න ඕන සාර. හරිද? ඒව එහෙම නැති වෙන්න ඕනේ නැහැ. තියෙන්න ඕනේ කියලා එම වැඩිපුර ණය වෙන්න යන්න එපා. ඒක වෙන එකක්. හරිද? ඔව්,
1: මෙහෙමයි. ඒව තියෙන්න ඕනේ කියලා අනිත් ඔක්කොම අමතක කරලා ඒව හදලා හරියන්නේ නැහැ.
0: ඉතින් මේ වගේ මේ ලෝකේ දැන් ඔය අපාර්ට්මන්ට්ස් ඉදි වෙනවානේ. ඒ අපාර්ට්මන්ට්ස් ඉදි වෙද්දිත් සාමාන්‍යයෙන් ඒව ඉදි වෙන්නේ ලෝකේ තියෙන මේ ප්‍රධාන නගරවල.
1: රයිට්.
0: සංචාරකයෝ යන්නේන, රාජ්‍ය නායකයෝ යන්නේන, ඒ උත්සව පැවැත්වෙන පසුබිම් තලවල තමයි මේ දැවැන්ත අපාර්ට්මන්ට්ස් ඉදි වෙන්නේ. ඉතින් ඒ අපාර්ට්මන්ට්ස් ලොකුවට ලස්සනට සහ ලෝකයේ තියෙන ලේටස්ම අපි කියන්නේ මේ ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුකූලව, තාක්ෂණයන්ට අනුකූලව ඉදි වුණාම ඒකේ වෙනම වටිනාකමක්. ඒ කියන්නේ අපිට නොතේරෙන වටිනාකමක් අපේ රටට එකතු වෙනවා. ඉතින් ඒ වගේ ලස්සන අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකක් තමයි මේ කොලඹ 9 වල තියෙන ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. මේ වෙනකොටත් ලස්සන ටවර්ස් තුනක් විදිහට මේක ඉදි වෙනවා. මේක බැලුවට පස්සේ අපිට තේරෙනවා අර අමුතු දැවැන්ත ගතිය. අමුතු ලස්සන. අපේ මේ කොලම්බෝ සිටි එකට අමුතු එළියක් අරගෙන එනවා. ගාම්භීරත්වයක් අරගෙන එනවා. ඉතින් ඒ වගේ තැනකින් හිතන්නකො ඔයාට වාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න පුළුවන් නම් හරියටම හાર્ට් ඔෆ් කොලම්බෝ ලින් කොළඹ හරි මැදින් ඔයාට දැන් පුළුවන්කම තියෙනවා වාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඉතින් ඔයාට තියෙන්නේ ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දෙන්න. 0711 073 3 0711 073 3 නම්බරෙන් ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න. කෝල් එක දීලා ඔයාලට පුළුවන් රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට මේ අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න. එකපාර කෑෂ් ඉන් හෑන්ඩ් ඔයාලට ගිහිල්ලා දෙන්න ඕනේ නැහැ මිලියන 45. ඔයාලට පුළුවන් බැංක් ලෝන් එකකට යන්න. එහෙම නැත්නම් වාරික වශයෙන් මේක ගෙවන්න හදාගන්න. ඉතින් ඒ විදිහට අර වගේ දැවැන්ත ගොඩනැගිල්ලකින් අර වගේ රටේ ආර්ථිකයට රටේ අභිමානවත් බවටනේ අමුතු චිත්‍රයක් එකතු කරන අමුතු වටිනාකමක් එකතු කරන මේ වගේ දැවැන්ත ඉදිකිරීමකින් ඔයාගේ කොටස ඔයාට වෙන් කරගන්න පුළුවන්. මේ වෙනකොටත් වැඩේ ඉවර වෙලා තියෙන්නේ. වැඩේ අන්තිම හරිය තමයි යන්නේ. කට්ටිය රිසර්වේෂන්ස් පටන් ගන්න රිසර්ව් කරගෙන කරගෙන කරගෙන යනවා. ඔන්න ඊට පස්සේ ඉවර වුණා කියන්න එපා.
1: වීගෙන යනවා.
0: ඊට පස්සේ අපි කිව්වේ නැහැ කියන්න එපා. දැම්ම. ආයි නම්බර් එක මතක් කරමු. ඕන්නම් ඔයාගේ හඬින් අපි මතක් කරමු.
1: මගේ හඬ අවදි කරන්නද?
0: අවදි කරන්න බලන්න.
1: 0711 073 3 කෝල් එකක් දීලා තව අපැහැදිලි තැන් තියෙනවා නම් ඒවා පැහැදිලි කරගෙන අපාර්ට්මන්ට් එක වාගේ කරගන්න.
0: අපාර්ට්මන්ට් එක වාගේ කරගන්න සහ මේ දැන් කොළඹ ආපු කට්ටිය, කොළඹට එන ගමන් ඉන්න කට්ටිය, කොළඹින් යන කට්ටිය ඔය පොඩ්ඩයි යන ගමන් ඔය බලන්නේ ගොඩනැගිලි දිහා. ඒවෙන් ඔයාට නොතේරෙන සංකේතීය පණිවිඩ කියනවා. ඒවා කියවගන්න. කියවල අපිට කියන්න එපා. ඒවා තියාගන්න.
1: ඒවා තියාගන්න.
0: එච්චරයි. වෙන මොකුත් නැහැ.
1: ඒවා කියවල තමන්ගේ තීරණයට ඒක අදාළ කරගන්න.
0: අදාළ කරගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: ඇසීම අඩුත. channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. vision kia hearing solutions. අමතන්න 0777777610.
5: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
8: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.
9: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
3: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
10: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 වට්ස්ඇප් කරන්න.
11: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස්නේ. හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
8: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත්. මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
12: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: මම කාලේ මාපල්ලගම දුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා. ගොඩක් මම ඩොක් තියෙනවා මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයිය කෙනෙක් තමයි කිව්වා මම සෙවනගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියන මට එහෙම හාට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
13: කතා කරන්න 0777-300-940.
15: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
16: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ.

0: වෙලාවුදේ 9:25 මගේ හෙඩ්ෆෝන් එක ඇහින්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න.
1: Technical errors. නෙමෙයි මම හිතන්නේ ඔක ගලවගෙන ඇති උතන දාගන්න කියලා. එහෙම කරේ තමයි සිද්ධියක් කරලා තියෙන්නේ.
0: එහෙම පොඩි එකක් තමයි උනේ. හරි. දැන් ඇහෙනවා.
1: හරිනේ.
0: හරි.
1: වැඩේ හරි. එහෙනම් අපි ඇහෙනවා නේ වාඩ හොදට.
0: ඇහෙනවා.
1: ඇහෙන එක ලොකු දෙයක්.
0: ඇහෙනවා නම්.
1: ඔව්.
0: ඇහෙන්න තරම්.
1: ඇහෙන්න නැත්තම් තමයි වාඩ යන්න සිද්ධ වෙන්නේ.
0: අහා.
1: මේ vision kia hearing solution එකට.
0: Right.
1: ඉතින් මතක තියාගන්න. එහෙම මොන හරි ශ්‍රවණ තත්ත්වය අඩුපාඩු සිද්ධුනොත් එතනට යන්න.
0: මේ volume එකකින් තව මාසයක් විතර ඇහුවොත් මටත් කොහොමද යන්න වෙනවා.
1: යන්න වෙනවා. ඒක ඉඳ අඩු කරගන්න.
0: ඔව්.
1: හරිද? Decibel ලගේ පවත්වා ගන්න.
0: Okay.
1: හරි විදිහට. කලබල වෙන්න එපා. අපි කොහෙටද ඉස්සෙල්ලම යන්නේ මතක් කරන්න. මේ අන්තිම බය වටින දේවල් ටිකක් තියෙනවා වඩ මතක් කරන්න. යන්නත් ඕනේ අපි. පොඩි වෙහි ගතියකුත් තියෙනවා. සිකුරාද
0: නිකන්
1: ඇති වගේ.
0: ඔව්.
1: දැති මේ කරා.
0: පොඩි නිදිමතකුත් එනවා.
1: ඔව්.
0: නෑ නෑ අපි යන්න ඕනේ. මේ පොඩක් කෝපි එකක් එහෙම බීලෙන්න. ඊට කලින් අපි මතක් කරන්න
1: ඕනේ.
0: දැන් අපි ඇසීම ගැනනේ කන් ඇහිීම ගැනනේ දැන් පොඩ්ඩක් හැලින් කිව්වේ.
1: කිව්වේ.
0: ඒ නිසා අපිට යන්න වෙනවා කොහෙදද එතකොට? මගේ කන් දෙක ඇහෙන්නේ නැතුව ගියොත්.
1: ඔව් vision care hearing solution එකට තමයි වට යන්න
0: දෙන්නේ. යන්න වෙන්නේ. හැබැයි මම තනියෙන් යන්නේ
1: නැහැ.
0: අපේ ගෙදර ඉන්න වැඩිහිටි පාර්ශවයේ කවුරු හරි එක්කගෙන යන්නේ. අපේ හා ගෙදර ඉන්න ඇන්ටිවයි.
1: ඔව්.
0: අපේ අම්මවයි තාත්තවයි.
1: ඔව්.
0: ආච්චිවයි.
1: ඔව්.
0: ඊට තුනයි එතන.
1: එතන තුනයි.
0: හතරයි.
1: එහා ගෙදර ඇන්ටි හතරයි.
0: ඒ හතරම එක්කගෙන තමයි මම යන්නේ.
1: ඔව්. ඉතින් ඔයාටත් ඔන්න පුළුවන් hearing angel කෙනෙක් වෙන්න.
0: අහහ.
1: එහෙම වාගේ ආදරණීය වැඩිහිටියන් එක්කගෙන යනවා. දන්න කෙනෙක් වෙන්න පුළුවන්, දන්න නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වාට හිතෙන්න පුළුවන් සමායිට මම මේ ආච්චිට මේ අම්මට මම පිහිට වෙන්න ඕනේ කියලා.
0: ඔව්.
1: ඒ වගේ අවස්ථාවකුණත් ඔයාලට පුළුවන් ළඟම තියෙන vision care hearing solution ශාකාවට ඒගොල්ලන් අරගෙන යන්න.
0: රයිට්.
1: අරගෙන ගියාට පස්සේ එතනින් නොමිලේම ලෝකයේ තියෙන දියුණුම නැත්නම් මේ වෙනකොට තියෙන නවීනතම තාක්ෂණික ක්‍රමවේදයන් යටතේ ඔයාගේ ශ්‍රවණ මට්ටම පරීක්ෂා කරලා දෙනවා. ඔයාගේ විතරක් නෙමෙයි ඔයා එක්කගෙන යන ආච්චි කිසියගේ හැමෝගෙම. ඉතින් මේ අවස්ථාව වාර නොමිලේ හම්බ වෙන්නේ. ඒක තමයි විශේෂත්වය.
0: එහෙම
1: ටෙස්ට් කරාට පස්සේ අවශ්‍යතාවයේ තියෙනවා නම් විතරයි වාට hearing aids දෙන්නේ. හරිද? එතකොට ඒ hearing aids උනත් මේ වෙනකොට 10 channels තියෙන AI තාක්ෂණයෙන් බලගන්න AI powered නවීනතම hearing aids තමයි ඔයාට භාවිතා කරන්න ලැබෙන්නේ.
0: ඊට
1: පස්සේ දැන් ඔය hearing aids දැම්මට පස්සේ ඔවා කාලෙන් කාලෙට calibrate කරන්න ඕනේ, adjust කරන්න ඕනේ, reprogram කරන්න ඕනේ. ඔය පොඩි මේ technical උපකරණයක් නෝ තියෙන්නේ. ඉතින් ඒ ටික ඒගොල්ලෝ නොමිලේම ඔයාට ජීවිත කාලයේ පුරාවටම කරලා දෙනවා. ඒකත් plus point එකක්. ඒක මතක තියාගන්න. මොකද hearing aid එක පාරක් දැම්මට පස්සේ ආයෙ ඔයාට ඒකේ ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒ රටවටේ දුවන්න ඕනේ නැහැ. ඔයාලට ළඟම තියෙන vision care hearing solution ශාකාවට ගිහිල්ලා ඔයාට ඒක හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒගොල්ලෝ ඒක නොමිලේම කරලා දෙනවා මේ maintaining වැඩ ටික. ඉතින් අපි මතක් කරේ අර මේ hearing angels ලට ගෙදරින් අපේ කොල්ලෝ කෙල්ලන්ට
0: මං වගේ කට්ටියට
1: මං වගේ අයට සාර වගේ කට්ටියට අපේ නුවා වගේ කට්ටියට
0: දැවා ඉක්සෙල්ල උදේ කියවනේ දවස් දරුවෝ කියලා නේද ආමන්ත්‍රණය.
1: ඒ සමහර ඇතුළාන්තයෙන් එන හැඟීමනේ.
0: මං
1: භෞතිකව තාම ඉන්නේ අවුරුදු 30ක් පල්ලේ. හරිද?
0: තාරුණ්‍ය පිබිදිලා ඉන්නේ දැන්.
1: ඔව් පිබිදිලා ඒ තාරුණ්‍ය පිබිදුනේ කාලෙකට කලින්. ලංකාවේ තාරුණ්‍ය පිබිදිලා ආයේ එහෙම මැලවිලා ආයේ පිබිදෙලා එහෙම ඒව වෙනවා කලින් කාලේට.
0: ඔව් ආයේ පිබිදෙන්න තමයි දැන් තියෙන්නේ ඒන්ජල් කෙනෙක් වෙලා.
1: වෙලා. ඉතින් එහෙම තමයි. සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් වුණාම ඒ වගේ තමන්ගේ මේ අවටින්න කමියුනිටි එකේ අයගෙන සැලකිලිමත් වෙන්න ඕන. තමන්ගේ ආදරණීය අම්මා තාත්තා විතරක් නෙමෙයි, ආච්චිසියා විතරක් නෙමෙයි, නැන්ද මාමා විතරක් නෙමෙයි, දන්න ඕනම කෙනෙක් වැඩිහිටියෙක් ඉන්නවා නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒගොල්ලන්ට උපකාර කරන්න හැකියාවක් ඔයාලට තියෙනවා නම් එකගෙන යන්න මේ විදිහට vision care hearing solution ශාකාවට ගිහලා නොමිලේ මේගොල්ලන්ගේ hearing test එක කරලා දෙන්නේ. අතරමැද ඔයාට පුළුවන් අර backdrop එකක් තියෙන ඒගොල්ලන්ගේ ශාකාවල. හරිද? ඒකේ photo එකක් ගහලා ඔයාගේ Instagram එකට ඔයාගේ Facebook එකට upload කරන්න. දැන් මම ඊයේ මගේ Instagram එකේ ගියා. මම මේ සාරත් එක්ක ගියේ. මට upload කරන button එක තියෙන තැන හොයාගන්න බැරුව ගියා. ඒ තරම් අපි මේ සමාජ මාධ්‍ය ලින් බහැර වෙලා ඉඳලා
0: තියෙනවා.
1: වයසට යෑමේ ලක්ෂණ. වැඩි හිටීමේ ලක්ෂණ. ඉතින් ඒක නිසා මේ ගිහිල්ලා අප්ලෝඩ් කළා. ඔයාලට පුළුවන් vision care hearing solution මේකලංගේ Facebook page එක නැත්නම් Instagram page එක ටැග් කරන්න ඔයාගේ photo එකට. එතකොට ඔයාට EV bike එකක් win කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඔයා
1: වැඩිපුර වැඩි හිටියන් ප්‍රමාණයක් එක්කගෙන ගියොත්, ඔයාගේ ආදරණීය වැඩි හිටියන් ප්‍රමාණයක් එක්කගෙන ගියොත්, ඔයාට winning chances නැත්නම් මේ තරගයට entries ප්‍රමාණය වැඩි වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න ඕන.
0: Right. ඒක නිසා ඔයාගේ වැඩිහිටියෝ එක්කගෙන යන්න vision care hearing solutions එකට ගිහිල්ලා මේ තියෙන වාසිය ඔයාගේ කරගන්න.
1: ඔව් ඒ වගේම තමයි මේ නම්බේකුත් තියෙනවා. නම්බේකත් මතක් කරගන්න. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
0: Right.
1: 0713767610 නම්බේකට කෝල් එකක් දෙන්න.
0: Right. අචී දැකලා තියෙනවද ජපානේ ගෙවල්?
1: ජපාන කිවත් ඔව් මම දැකලා
0: තියෙනවා අපිට ඉස්සර මේ කතා ගියානේ ජපනීස් ස්ටෝරීස් එකේ ඒවයි පේනවනේ එතකොට ඔයා දන්නවද එහි තියෙන ස්පෙෂල්ම ෆීචර් එකක් තමයි මේ ස්ලයිඩින් ඩෝස්
1: ස්ලයිඩින් ඩෝස් ඔව් නේ ඒගොල්ලෝ මෙහෙම පැත්තට මෙහෙම අදින දොරවල්නේ තියෙන්නේ නේ
0: ඔව් ඉස්සරහා දොරත් ඒගොල්ලන්ගේ පැත්තට අරිනවා තියෙන්නේ හේතුව තමයි ඇචි ඒගොල්ලෝ ඉඩ ඉතුරු කරගන්න ගොඩක් ආසයි ඒගොල්ලන්ට ඉඩ තියෙන රටක් නෙමෙයිනේ ලොකුවට කියන්නේ එයාලගේ ගෙවල් හරි පොඩි එනිසා ඉඩ ඉතුරු කරගන්න ඒගොල්ලෝ ස්ලයිඩින් ඩෝස් පාවිච්චි කරනවා හැබැයි දැන් ස්ලයිඩින් ඩෝස් කියන එක ජපානයේ විතරක් නෙමෙයි මුළු ලෝකෙ පුරාම ඉඩ ඉතුරු කරගන්න සහයක පහසුවට ගොඩක් අය පාවිච්චි කරන දෙයක් ලංකාවෙත් දැන් තියෙනවා ඔයාට ස්විස් එකකට යන්න වෙනවා හැබැයි ස්ලයිඩින් ඩෝ සීරීස් එක ගන්න
1: ඉතින් ඇත්තටම මේ සාරකිව වගේ සීරීස් එකක්ම තියෙනවා ඔයාලා කැමති ටෙක්ස්ට් එකකින් මේක ගන්න පුළුවන් ඒ කියන්නේ ඇලුමිනියම් ලුක් එක ඕන නම් ඒ ප්ලේන් ලුක් එක ඕන නම් එහෙම නැත්නම් ඔයා පොඩ්ඩක් අර වුඩ් පෙනුමට කැමති කෙනෙක් නම් අර ලී පෙනුමක් ඕන නම් ඒ අර රටා ගියේ පෙනුම ඕන නම් අන්න ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ ටෙස්ට් එකනොත් මිලදී ගන්න ඉතින් ඇත්තටම මේ අර සාරකිව වගේ වැදගත්කම තමයි මේ ස්පේස් එක සාමාන්‍යයෙන් අපි දන්නවා ගෙදරක තියෙන අර අපි ඔය තල්ලු කරන්නේ පුෂ් ඕ පුල් කරන දොරක් වුණොත් ඒකට සෑහෙන ඉඩක් යනවා නේ කර කැමරය ඇතුළට හරි එළියට හරි අරෙන්න ගියාම යම් අවකාශයක් ඒකට යනවා ඉඩක් යනවා
0: ඒ ඉඩ තියලා තමයි අපි කබඩ් එකක් හරි තියනවද නැද්ද කියලා හිතන්නේ
1: අන්න හරියටම හරි එතකොට ඔය ස්ලයිඩින් ඩෝස් නම් අපි යූස් කරන්නේ එහෙම ඒ ඉඩ අපිට ආයේ දොරවල් වලට යවන්න ඕනේ නැහැ ඒ ඉඩත් අපේ කාමරයකට අපේ ගේ ඇතුලේ මේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඒකත් විශේෂත්වයක් මේ ස්ලයිඩින් ඩෝස් වල තියෙන ඉතින් මේ ස්ලයිඩින් ඩෝස් දැන් වට ඇලුමිනියම් වලින් ස්විස් එක ඇලුමිනියම් වලින් ගන්න පුළුවන්
0: රයිට්
1: කරන්න දෙන්නේ මෙච්චරයි ඔයාගේ අලුත් හදන ගෙදර වෙන්න පුළුවන් නැත්නම් අලුත්ෙන්ම හදන ඔෆිස් එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් තියෙන ගියව රිනොවේට් කරන්න කල්පනා කරනවා වෙන්න පුළුවන් ඔයාට තියෙන්නේ ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා මේක ඇලුමිනියම් වලින් කරනවා නම් ස්විස් එක ඇලුමිනියම් වලින් කරනවා නම් ස්විස් එක ඇලුමිනියම් ජනෙල් දොරවල් ලුලු හවුස් ලයිටින් ඩෝස් පැන්ට්‍රි කබඩ් දාලා කරනවා නම් කොච්චර මුදලක් ඔයාට වැය වෙනවද කියලා කොටේෂන් එකක් හදාගන්න. ඊට පස්සේ කොටේෂන් එක එවන්න ඕන 076780703. 076780703 කියන නම්බරයකට WhatsApp කරලා එවන්න ડોකියුමන්ට් එක. ඒගොල්ලෝ ඒක වෙරිෆයි කරගෙන වාට පොඩි ID එකක් දෙක, reference ID එකක් ඒක තියාගන්න ලඟ නැති කරගන්න එපා. ඊට පස්සේ වාට තියෙන installment එක කරගෙන යන්න. කරලා ඉවරුනාට පස්සේ වැඩේ complete වුණාට පස්සේ ආයෙ කෝල් එකක් දෙන්න Swiss Tech ලට. කියන්න ඇවිල්ලා බලන්න කියලා. වැඩේ මං ඉවර කරා. ඔගොල්ලෝවිල්ලා බලන්න. ඒගොල්ලන්ගේ ටෙක්නිකල් ටීම් එකක් එනවා ආගේ සයිට් එකට. ඇවිල්ලා අර ඔයා දුන්නු පළවෙනි කොටේෂන් එකත් එක්ක ටැලි කරලා බලනවා. ඒකේ විදිහටම වැඩ ටික සිද්ධ වෙලා තියෙනවද කියලා. ඒ බලලා ඒ වෙලාවෙම ඔයාට කෑෂ් බෑක් එකක් දෙනවා. රුපියල් මිලියන 2.5 වෙනකන් උපරිමයකට යටත්ව තමයි මේක දෙන්නේ. ඉතින් මෙහෙමයි ඔයාට ලොකු ප්‍රොජෙක්ට් කරන්න ඕනෙත් නෑ. හිතන්නකෝ නිකන් ස්ලයිඩ් ඉන්ඩෝ එක විතරයි ඔයා දැම්මේ කියලා. ඒත් ඔයාට කෑෂ් බෑක් එකක් ගන්න පුළුවන් චාන්ස් එක තියෙනවා. ඔයා හරියට කොටේෂන් එක යවුවොත්. ඉතින් ඒ වගේම තමයි ඔයාට අවුරුදු 30ක වොරන්ට් එකක් හම්බ වෙනවා. එතනින් වැඩ ඉවර වෙන්නේ නෑ. ඔයාට ලයිෆ් ටයිම් after sale service එකකුත් හම්බ වෙනවා
0: right okay ඒ නිසා Swiss Tech aluminium දාන්න ඔයගේ ගෙදර හදන ඕනම දෙයකට හැබැයි ජුනි 30 වෙනකන් විතරයි මේ chance එක වාඩි තියෙන්නේ ඒක නිසා I think සාමාන්‍යයෙන් මේ දැන් අද හිතලා හෙට හදන දේවල් නෙමෙයි නියෝ ටිකක් කල් යන දේවල් ඒක නිසා අදම Swiss Tech aluminium ගැන හිතන්න පටන් ගන්න හැබැයි වාට බලන්න ඕනේ නම් ඒ කියන්නේ මොන වගේද මේකේ designs ඒවා බලන්න ඕනේ නම් නාරහෙන් පිට නාවල road එකේ තියෙන Swiss Tech design studio එක ඒකට බලන්නත් පුළුවන්.
1: පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට මේ කොටේෂන් එක යවන වැඩේ තමයි මේ සාර ජූනි 30ට කලින් වෙන්න ඕනේ. හරිද? දැන් ජූනි 30ට කලින් ගෙවල් හදලා එහෙම
0: කරන්න බෑනේ.
1: මේ වැඩේම වෙන්නේ නැහනේ. කොටේෂන් එක තමයි. ඔයා යවන්න ඉතින් කොටේෂන් එක හදනවා කියන්නේ සාමාන්‍ය පළවෙනි අදියරේ වෙන වැඩක්නේ. ඒකින්ද ඔයාට පුළුවන් ජූනි 30ට කලින් ඉක්මන් කරලා කොටේෂන් එක හදලා අපි අර කියපු නම්බරයකට WhatsApp කරන්න.
0: රයිට්. ඕකේ. ඒත් එකම මතක් කරන්න ඕනි දැන් අද නම් උදේ පාන්දර වැස්ස පටන් ගත්ත වෙලේ ඉඳන් තාම වහිනවා.
1: වහිනවා.
0: දැන් අපේ නුවා ඒකේ ප්‍රතිඵල අරගෙන ඇවිල්ලා තියෙනවා හිඹිරිසාවකුත්
1: හදාගෙන
0: හරිද
1: බෑ කරන්න මේ කොල්ලෝ එහෙම තමයි
0: කොල්ලෝ ලෙඩ වුණාම වහ වදයක් කියලා මම දැන් කිව්වනේ තාට ඒ වුණාට මම ඒ වදෙන් බේරුණා යට මෙල්ඩෝල් කාඩ් එකක් දීලා
1: දුන්නාද
0: ඔව් මෙල්ඩෝල් කාඩ් එකක් දීලා මං කෝ අවශ්‍ය පරිමාණය ඔබගේ ස්කන්ධයට අනුව පරිමාණය බලලා බොන්න හොඳ කරගෙන එන්න කියලා හොඳයි නේද මම
1: මම හිතන්නේ ස්කන්ධේ මයින් වෙයි. වා ගන්න නැහැ කොහෙ ගියලත් නැහැ. හරි ඉතින් අනිවාර්යයෙන්ම මේ සාරා කිව්වා වගේ වාගාව මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න. මෙල්ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඉතින් මේ වගේ කාලයකදී අපි දන්නවා මේ වැස්සත් එක්ක ඔය වැස්සේ තෙමීගෙන වැඩට එනවා උදේට සමහරවිට කුඩයක් ඉහලා යනවා තෝ නවතින්නේ නැහැ මම දකිනවා සමහරවිට එහෙම වෙනවා සාරා. ඒ කියන්නේ බස් එක පරක්කු වෙයි කියලා ඔෆිස් එකට යන්න පරක්කු වෙයි කියලා මම පොඩ්ඩක් නැවතුනොත් බයිකේ නවත්තලා ජැකට් එක දාගන්න ගියොත් පරක්කු වෙයි කියලා. එහෙම්මම තෙමි තෙමී වැස්සේ යන නෝනා මහත්තයා මනෝදේට දකින්න. ඉතින් එහෙම වෙන්න එපා වාගේ හෙල්ත් එක ගැන හිතන්න, වාගේ සෞඛ්‍ය ගැන හිතන්න. ඒ නිසාම තමයි අපි ඔයාලට මතක් කරන්නේ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න.
0: මොකද
1: මේ ටිකේ වාසනීප වෙන්න පුළුවන් මේ වැස්සට තෙමිලානේ ඒ ප්‍රශ්නත් එක්ක. එහෙම ඉතින් අසනීප වුණා කියලා වාගේ වැඩ නවත්තන්න බෑනේ. ඒ වැඩට ඉස්සරහට ෆිට් එකේ කරගෙන යන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟම තියාගන්න
0: කියලා. හරි, අද ෆ්‍රයිඩේ පිරිජි නයිට් එකක් තියෙනවා හවසට. ඒකටත් රෙඩි වෙන්න, ඒකත් මතක් කරන ගමන් මේ සින්දුව හලෙමු.
1: හලෙමු අපේ ඩීජේ අසා. අද රෑ 9ට එනවා ඩීජේ නයිට් එකත් අරගෙන.
0: රයිට්.

0: Anu Paha FM Anu Hatarai Tashmaata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 9:00 විනාඩි 40යි දැන්.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න. 0111 437 1250.
6: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112 200 200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
8: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක ලංකාවෙ එක.
10: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
2: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
11: කීල්ස් වෙතින් දැන් ඔබට වැඩි ඉතිරියක්. ප්‍රීම කොත්තමේ නූඩල්ස් ග්‍රෑම් 85 පැක් එකක් සඳහා 125ක වට්ටමක්. කොඹ සබන් 5 පැක් එකක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න. කොන්දෙසි සහිතයි.
12: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවනකල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
13: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber. කොන්දේසි අදාළ වේ.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannang Inne Mawa Beragana Kawuru Tenaka
2: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේනාමේ විනාඩි 46යි දැන්.
4: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක. ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777 76 76 10.
5: ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
6: ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 113 336.
7: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
8: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776 780 718 WhatsApp කරන්න.
9: මාතර ෆ්‍රීලෑන්ස් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ස් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
11: Music 3, 2, 1, let's go!
12: Friday, fun day.

0: பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிடெட் ரேடியோ ஃபன் எக்க நெட்ஃபெம் டிஜே ஃபன் எக்கட்ட செட் வேணா டேகி தினண்ணா நெட்ஃபெம் டிஜே அது ரேனோவேட்டர் நெட்ஃபெம் I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaramala Gane Mulla Kampola Kasagala Samuha Vyapari Vetin
3: Milwa Box Barbel and Nama Ganakana Mimma Galati and Nisa Vishwasin Ganapula Ravatana Be Milwa Eka Lanka Eka
4: Lankamba BYD Pradarshana Gari to Pivisa Raja Seva Kobe BYD Wahane Adamavan Karawagana වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
5: හැම දෙයක්ම හොඳම ක්වලිටියකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන ද ප්‍රයිම් කලම්බෝ.
8: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
9: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
10: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-77 WhatsApp කරන්න.
11: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
12: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
13: ඇසීම අඩුත. channel 10ක් සහ AI ක්ෂණියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10
14: Net FM I'll go

0: උදේ 9යි විනාඩි 50යි අල්ගොටාම මේ වෙලාව.
1: හරි. ඒ කියන්නේ අපිට යන්න වෙලාව ඇවිල්ලා.
0: Yes.
1: නුවාකෝ නුවා එන්න ඕන දැන් ඇවිල්ලා බලලා ගියා. එනවා එනවා එනවා
0: එනවා
1: එනවා.
0: ආවා.
1: මේ තියෙන දේශගුණික කාලගුණික තත්ත්වයන්හි බලපෑම.
2: ඔව්.
1: එතුමන්ට දැනෙමින් පවතිනවා.
0: දැනෙමින් මුලින්ම දැන් ඔන්න නුවාට හැදුනා.
1: ඔව්.
0: දැන් ඔක මේ පැත්තට බෝ කරන්න පානවා. ඉස්සරහට බෝ කරන්නවා.
1: ජාත්‍යන්තර සම්බන්ධතා
0: අපිට තියෙනවා කියන්න කියන්නද
1: අපි මේ මතක් ඔයා කියන්න එක්කනේ අපි මමමන කියන්න ඔයා කියන්නේ
0: නේද මේ මගේ හඬ අවදි කරොත් ප්‍රශ්නයක් වෙන නිසා මම ඉතින් ඔයාට අවස්ථාව දීලා ඉන්නවා
1: හරි කම්මැලි වෙලානේ අපි තුන් දෙනාම කියන්න මේක දාලා යන්න ඕනේ වගේ ඇති දැන් අර දවසට
0: ඔව් නේද මේ වැස්ස ඔක්කොටම ප්‍රශ්නේ වැස්ස
1: ඔව් දැන් වැස්ස ප්‍රශ්නයක් වෙන නිසා ওই විදිහට වැස්සට තෙමුනම ලෙඩ වෙන නිසා ওই ප්‍රශ්න ඔක්කොම නිසා තමයි අපි ඔයාට කියන්නේ ගන්න BYD එකක් කියලා
0: ඔව් තෙමෙන්නේ නැතුව සැපට යන්න
1: යන්න දැන් බොහොම ආරක්ෂාකාරී ගමනක් දුර ගමනක් යන්න ඔයාට පුළුවන්කම තියෙනවා BYD එක. ඉතින් මේ විශේෂ පණිවිඩය දෙන්නේ අපේ රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවකයින්ට. ඕන දැන් ඔයගලන්ටත් පුළුවන්කම තියෙනවා මාසකට රුපියල් 68000ක් ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න.
0: රයිට්.
1: දැන්
0: වාහනේ
1: 68000යි. ඔව් 68000යි. 67700 අමතක කරන්න 68000යි. හරිද? ඊට පස්සේ දැන් ඒ මාන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක විතරක් නෙමෙයි. තව ඔයාට හම්බෙන දේවල් ටිකක් තියෙනවා. පළවෙනි සේවා වාර පහම ඔයාට නොමිලේ.
0: රයිට්.
1: පළවෙනි සර්විසස් පහම ඔයාට නොමිලේ හම්බෙනවා. ඊට පස්සේ ලංකා බැංකුවත් එක්ක ලංකා බැංකේකේ බැංක එක එක්ක එකතු වෙලා ඔයාට පුළුවන්කම තියෙනවා ලෝන් එකකට යන්න අවශ්‍ය නම් ලෝන් ස්කීම් එකක් ඔයාට පුළුවන් ඕපන් කරගන්න. ඒක ඔයාට කතා කරන්න පුළුවන් BYD එකත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝම කතා කරලා දෙනවා. කෝඩිනේට් කරලා දෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අංක 1 රක්ෂණාවරණ සැපයුම් කරු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක වාට රක්ෂණාවරණයකුත් ඔයාගේ මේ වාහනයට හම්බෙනවා. තාම ඉවර නැහැ.
0: වාට
1: හම්බෙනවා මොනවාද?
0: හෝම් චාර්ජින්
1: යුනිට් එක. අන්න ගෙදර ඉඳන්ම වාහනේ චාර්ජ් කරගන්න
0: හෝම්
1: චාර්ජින් යුනිට් එක වාට හම්බෙනවා. ඒ වගේම තමයි රෙජිස්ට්‍රේෂන් එකත් වාට නොමිලේම කරලා දෙනවා. ඉතින් මේ ඔක්කොම එක තමයි ඔයාගේ BYD වාහනේ වාට ගන්න පුළුවන්. යන්න වාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා ඔයාගේ මේ වාහනේ ගන්න පුළුවන්. මේ පණිවිඩය රාජ්‍ය සේවකයන්ට තමයි විශේෂයෙන්ම. මොකද ඒගොල්ලන්ට තමයි මේ අවස්ථාව හම්බෙලා
0: තියෙන්නේ.
1: ඉතින් කෝල් එක දෙන්න වැඩි විස්තර දැනගන්න ඕන නම් 0112125125 කියන නම්බරයකට 0112125125ට
0: රයිට්. දැන් ඔය දෙන කඳුනැග්ග කිව්වහම මේ මට මතක් වුණා සමහරු ඉන්නවනේ අර ලොකු ජීප් වර්ග ගන්න කැමති.
1: දැන්
0: ඒතර BYD වල යන්නේ බර මදි වාහනේ දැනෙන්නේ නැහැ කික කික කියන කඳු නගින්න බෑ. දන්න තරම තමයි
1: ඉතින්. ඒ කියන්නේ
0: ඔය තැන ගන්න පුළුවන්.
1: ඒ වගේ අපි ඔය කියන්නේ නිකන් අර 4x4 කැමති කට්ටිය ඉන්නවනේ.
2: Off-road vehicle.
1: Off-road යන්න කැමති කට්ටිය. ඒගොල්ලන්ට Shark 6 එක තියෙනවා.
0: BYD
1: ලගේ ගන්න පුළුවන්. අරගෙන කදු වල බැලනම් ඕන තැනක යන්න. හැබැයි මේ පරිස්සමට යන තැනක මොකද මේ සත් එක්ක
0: මේ
1: සමහර දේවල් තියෙනවා ඒව නවත්තන්න බෑ මොන වාහනේටවත්.
0: ඔව්.
1: ඒක ඔයාට තමයි නවත්ත ගන්න
0: පුළුවන්. නවත්තන්න පුළුවන්.
1: ඔව්.
0: රයිට්. ඕකේ. ඉතින් යන්න කලින් මතක් කරන්න ඕනි අද DJ night එක තියෙනවා. හරිද?
1: ඔව්.
0: DJ night එකර නිකං සින්දු දාගෙන ඉන්න බෑනේ මොන හරි පොඩ්ඩක් කන ගමන්.
1: ඔව්.
0: නේද? පොඩක් dance කරන ගමන්.
1: ඔව්. මොකද වැඩේ ජයටම යනවා. මේ අපිට ආරංචි විදියට අපේ DJ අසා.
0: ඕකේ.
1: මේ අපි කියන්නේ අර මේ පදිංචි වෙලා තමයි වැඩේ කරන්න ඉන්නේ.
2: වැඩේ කරන්නේ.
1: ඔව්. ඊයා.
2: සාරිත් එක අපි දැන් ගන්න world family day එක අද
1: කියලා.
2: family එකක් ඉද DJ night එකක් අහන්න නේද?
1: අන්න ඒක. කට්ටිය එකතු වෙලා අහන්න. ඉතින් එහෙම අහන්න කලින් ඔය යන්න ඕන තැනක් තියෙනවා නේ සාරා?
0: යන්න ඕනි. විජේ ප්‍රොඩක්ට්ස් ගන්න. හරිද? විජේ ප්‍රොඩක්ට්ස් අරගන්න. ඔයා විජේ noodles. noodles එක අරගෙන විජේ noodles අරගෙන. noodles කලාව ප්‍රගුණ කරන්න ඕනේ නැහැ. ඔයාට විජේ noodles නම් තියෙන්නේ. ඔයාර ටක් ගාලා තම්බල ටක් ගාලා ලස්සන නෙමෙයි නේද රස වෙන්න ඕනේ.
1: නෑ නෑ නෑ ලස්සන තියෙන්න ඕනේ.
0: ලස්සනක් තියෙන්න ඕනේ
1: කෑමක. ඕනම කෑමක appearance එක කියන එක සෑහෙන්න වටිනවා.
0: හරියට හරි.
1: ඒ color textures ඊට පස්සේ උඩට දාන එකේවා ඒ ඔක්කොම ඒව අනවශ්‍ය දේවල් නෙමෙයි අවශ්‍ය.
0: අවශ්‍ය දේවල් දැන් noodles එක බෙරි වුණාම ඔය පෙනුම යනවනේ.
1: යනවා.
0: බෙරි නොවී noodles සදා ගන්න ඕනේ නම් ඔයා ගන්න ඕන විජය noodles. මොකද විජය products කියන්නේ වසර ගානක් ලංකාවේ හැමෝගෙම විශ්වාසය දෙනාගත්ත බ්‍රෑන්ඩ් එකක්. හැබැයි අනුකරණ වලට අහුවෙන්න එපා.
1: මොකද
0: විජය වගේව තව ගොඩක් තියෙනවා අර මේ විදිහට කරන්න හදන කට්ටිය
1: ඉන්නවනේ. ඉතින් WP ලාංඡනය බලලා අනිවාර්යයෙන්ම විජය නූඩල්ස් ගන්න.
0: අද
1: සිකුරාදා දවසේ DJ නයිට් එක අහන ගම
0: මට
1: විජය නූඩල්ස් රස බලන්න පුළුවන්. අපි අර කිව්වනේ World Family Day එක පවුලේ හැමෝටම එකතු වෙලා වැඩේ කරන්න පුළුවන් ගැලපෙනවා.
0: අද
1: World Family Day එකේදී පවුලේ හැමෝටම එකතු වෙලා විජය නූඩල්ස් අදාගෙන
0: එළිම
1: අපේ නැත FM DJ night එක අහන්න පුළුවන් අතරේ නම් ඉඳන් 12 වෙනකන් DJ අසায়නවා.
0: ඉතින්
1: එහෙනම් අපි යනවා.
0: මොකද
1: තව කට්ටිය ඉන්නවා.
2: යන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ.
0: නුවාට අසාධ්‍යයි.
2: කුඩ නැති විටදී අනේ වැසි වැටෙනු එපා. කුඩ ඇති විටදී විතරක් වැසි වැසෙනු හොනා. කුඩේ කුඩු නොවි යන්නට හිතනු එපා. මටවන් විපතක් කාටවත් වෙන්න එපා.
1: කටි රේඩියෝ ඕෆ් කරන්න එපා. කටි ඕෆ් කරන්න එපා අපේ මේ
0: සින්දුව කියනෝ යටි. ඇයි හොරකම් කරපු කුඩේ?
2: ඈ
0: හොරකම් කරපු.
2: ඒක පන්සිල් ගන්න උඩම මතක්
1: වෙන්නේ. මේ පොඩි සිද්ධියක් කියලා තිනා මේ කොඩේ කුඩේකුත් හොරකම් කරලා අපි ඒක හොයා ගන්නත් ඕන.
2: ඒක මටවන් විපතක් වෙන්න එපා කියලා.
0: හරි යන් දැන් යන් හිටිය ඇති.
1: එහෙනම් හැමෝටම ජය වේවා. එහෙනම් සතියන්තේ පරිස්සමෙන් ඉන්න මේ වැස්සත් එක්ක යන්නේ නැතන් වල පරිස්සමෙන් යන්නේ. ඉතින් අපි ආයෙ ලබන සතුට හම්බෙනවා.
0: හම්බෙනවා.
1: එතකන් ඔයාට ජය වේවා. එතකන් ජය වේවා. ඊට පස්සේ තමයි ඉතින් ජය වේවා ටික
2: ප්‍රාර්ථනා කරන්නේ. ඔබට සුව වේවා.
1: සුබ වේවා.
2: ඕගොල්ලෝ ඔක්කොටම කලින් මට සුව වේවා.
1: සුබ වේවා. කුඩ දාලා යන්න එපා. කුඩ අරගෙන යන්න. ඒව කුඩ නැතුව ගෙදර ගියොත් ලොකු ප්‍රශ්නයක්.
0: ඔයාට
1: හිතේ ඇයි ගෙදර ගියේ කියලා.
0: රයිට්.
1: එහෙනම් අපි යනවා. ජය වේවා. මම චීන්.
0: මම සාරා.
2: මම නුවා.

0: ඔබේ රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබුවන් මේ පේ රටතොට සමගින් මම සමීර. ඉදිරිපැය 40 දක්වා කාලය තුළ බුලත් සිංහල මදුරාවල හා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කුඩාගඟ සහ මගුරගඟ පිටාර්ථයනට ඇත් පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ කළුගඟේ කුඩාගඟ උපද්‍රෝණී ඉහළ දහරා ප්‍රදේශවලට සැලකිතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් එම් ප්‍රදේශවල තවදුරටත් වැසි ලැබෙමින් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව කුඩාගඟ හා මකුරගඟ අවට පහත්බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලයෙන් නැටවීමේ දැඩි අවධානමක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි එම් ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ එම් ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. මිලගනිත් නිවුස් පෙරවරු 11ට.
0: නැත් නිවුස් මේ පැය රටතොට.

0: Sitap nam sitap.
1: Good morning, Uti Tahayoy. Pinadi na pa'y pinapa. දැන් බලනවනේ ද කාගේ දනේ මේ මොකද උනේ ජනිත් ජනිත්ගේ කටහඬ වෙනස් වෙලාද වැස්සට එහෙම කියලා නෝයි හිතන්නේ නෑ නෑ නෑ යාගේ කටහඬ ඒ විදිහටම තියෙනවා පොඩි නිවාඩුවක් දුන්න පොඩ පැත්තකට වෙලා ඉන්න කියලා මම නෙමෙයි එහෙම කිව්වේ බොස් මට ඒ වැඩේ බාර දුන්නා ඒ නිසා මම ඔයාගේ ළඟට ආවා කමක් නෑනේ හරි ඉතින් ලස්සන සින්දු ටිකක් අහගෙන දවල් එක වෙනකම් ඒ කියන්නේ ගින්දර හැන්දෑව වෙනකම් ඔයාට ඉන්න පුළුවන් දේදන මාවතත් එක්කම එහෙනම් ඉතින් මේ පැත්තට එන්න chat එකක් දාන්න අපි දෙන්නත් එක්ක ඉමුකෝ එක වෙනකම්

0: FM தேது நுமாவத ඔබ වෙත ගෙන එන්නේ
1: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
0: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 011 437 1250
3: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: Meltol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sahanaya, Meltol, Paracetamol Vishishaki.
5: Mutuayaki Kumburet, Adama Vedapatangana Puluankila, Puta, Kyu,
6: Itingoya, Hairankara Kang, Karuna Javeti in a Kangitrayo,
5: Eka Dananisa Tamai, Mae Kola, Taruna Kalim, Sada Haritekala, Velana Kotaskaru Ekali,
6: Mukaki, Sada Harit,
7: Anagate, Biono Ananam, Sada Harit Plantation Samag. වෙළඳ කොටස් කරුවෙකුවන්න මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න දැන්ම කතා කරන්න 0776 44 11 600
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ
0: නවලෝක රෝහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාඛා විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාඛා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දේමනා. නොම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාඛාවට පැමිණෙන්න. අමතන්න 077.235.375 011.75.75100.
9: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධන දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: ඒ ඩීටේල් දාත ඇබිලිටිය උන්ගේ අමාරුවක් ආවා පිළිගත්තා මට වේදනාව අඩු වුණේ නැහැ මට දැනගන්න ලැබුණා මේ සේවනකල ආයතන බිහිත් කරලා ආවි බිහිත් කරනවා කියලා සංස්කෘතිය ගියා බිරතරුම් මාත්‍ය මුණගැහෙන්න මම වාර 4ක් වෙනකල් බිහිත් ගත්තා මාසෙ 3ක වගේ කාලයක් ඉන්නකම් රෝගී තත්ත්වය සුව වුණා
0: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940 සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක් ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
11: ඔවුන් මදොරට හරනු ඇත
12: ඔවුන් මණ්ඩපයට කඩා වැදි යකඩ බුදුරු වලින් පහර දෙනවා සුරා උඩම් පිරෙනනවා
0: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
13: net fm සංසාර කතන්දර
0: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

ගොඩක් පැතිවලට වැස්සන මේ දවස්වල මේ වෙනකොටත් සමහර පැතිවලට වැස්ස කියලා අපිට චැට් එකෙන් කියනවා කට්ටිය. ඉතින් පරිස්සමින් එහෙට මෙහෙට යනකොට වැඩ කරගන්නකොට ඒ දේවල් පරිස්සමින් කරගන්න. ඒ අතර වාරයේ අපි ගැනත් හිතන්න ඕනෙනේ. කොහොමද අපේ ආදායම? මොනවද අපිට කරන්න පුළුවන්? දැන් මේ මාසේ මොනවද මම ප්ලෑන් කරගෙන ඉන්නේ? ඊළඟ මාසේ මගේ ප්ලෑන්ස් මොනවද? ඒවට මගේ ළඟ සල්ලි තියනවද? නෑ නේද? හා, එහෙම හිතනකොට ඔන්න ඔයාට හිතන්න පුළුවන් මොනවද මට ඒ වෙනුවෙන් කරන්න පුළුවන්. අපි මෙහෙම හිතමු, ඔයා කෘෂිකර්මාන්තයට කැමති කෙනෙක්ද? එහෙම නැත්තම් ඔයා මොනහරි ව්‍යාපාරයක් කරන්න කැමති කෙනෙක්ද? ඔයා පේර වගාකරුවෙක්ද? මං එහෙම ආගෙන් ප්‍රශ්න ටිකක් ඇහුවොත් එහෙම ඔයා ෂටක් ඉතල බලයි මේ කිසිම දෙයකට මම සම්බන්ධ නැහැ කියලා. හැබැයි මේ විස්තරය හොඳට අහගෙන ඉන්න. එතකොට ඔයාට කරන්න පුළුවන් හොඳ අයිඩියා එකක් එයි. අස්වැන්න, ඔයාගේ අස්වැන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයට ඔයාට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට සින්නක්කර ඉඩමක් තියෙනවා නම්, ඒ ඉඩමේ වගා කරන්න අදහසක් තියෙනවා නම්, අදම ඔයාට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක ඒ ගැන කතා කරගන්න පුළුවන්. ඔයාට ලබා දෙනවා කෘෂි උපදෙස්, ඒ වගේම කෘෂි උපකරණ, උසස් තත්වයේ පොහොර වර්ග, පළපුරුදු කෘෂි උපදේශකයන් හරහා සම්පූර්ණ වගා විසඳුම්, මේ වගේ ගොඩක් දේවල් එයාලා හරහා ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. අදම කතා කරනවද එහෙනම්? 011 437 1250, 011 437 1250 මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න. එතකොට ඔයාටත් ඔයාගේ වගාවට, ව්‍යාපාරයට, ඔයාගේ අනාගතයට, මේ හැම දෙයකටම එකම තැනින් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක හරහා ලොකු උදව්වක් ලබා ගන්න පුළුවන්. ගොඩක් කටේ ඉන්නවා මේ වෙලාවේ චැට් එකේ. හංසනී හංසනී කියනවා ගාල්ලේ ඉඳලා සද්දෙට අහගෙන ඉන්නේ. පොඩ්ඩක් වහිනකොට තව චුට්ටක් සද්ද වැඩි කරනවලු. අනේ හොඳ වැඩක් නේ ඔයා කරන්නේ හංසනී. හැබැයි පරිස්සමින් හොඳේ. සද්ද වැඩි කරගෙන අපි වහගෙන ඉන්න. නියමයි.

ඇලියගොඩට යන්නයි හදන්නේ. ඇලියගොඩ චමින් ද මෝටර්ස් එකේ කට්ටියම අපි වහගෙන ඉන්නේ. මරුනේ මරුනේ, කවුද බලමු මේ බොස්? චමින් ද බොස්? සුදු බබා. සුදු බබා, හරි ආවේකත කරගන්න. කරුවිට නගා, කවුදේ නගා? බින්ති නගාද? බින්ති නගා, මාලින්ද, තනුෂ, ශාක්‍ය විහාර, රුවන්. එතකොට ඔක්කොම අල්ලපු ගෙදර කට්ටිය, උඩහ ගෙදර කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ආපු අයත් එකතු කරගන්නලු. හොඳයි, ඒ කට්ටියවත් එකතු කරගන්නම්. කොහෙනම් දැන් මම යනවා අපිට ලස්සන වෙන්න පුළුවන් තැනකට, සලෝන් එකකට. සලෝන් එකකට මෙන්න අපිව සද්දෙට අහගෙන ඉන්නේ රිකෙල්ල කස්කඩ සලෝන් දිනේශ්‍රී, මයිලම් පිටිය සැලොන් දිනේශ්‍රී, මයිල පිටිය සැලොන් දිනේශ්‍රී. මේකෙන් එකතු වෙනවා සංදීපනි නංගී, නොන්තිකා නංගී, ශාමා විජේසිංහ අක්කා. මේ හැමෝම එකතු කරගන්නවා. ජය වේවා. සද්ද තව ටිකක් වැඩි කරගන්නකෝ. ආදරේ හොඳේ.

මොකද කරන්නේ? ගෙදරට වෙලා සද්දට net අහගෙන ඉන්න කෙනෙක් නම් ඔයා. චුට්ට කියන්නකෝ මොන වගේ සින්දුවක්ද අහන්න කැමති? මට පොඩ්ඩක් එහෙම අහන්න හිතුණා. ඔයා ආසම සින්දුව මොකද්ද? ඔයා ආසම ගායකයා කවුද? කාගේ සින්දුවක්ද අහන්න ඕනේ? අපි චුට්ටක් කතා කරමුකෝ, chat එකක් දාමුකෝ. ඒ වගේම මේ වෙලාවේ ගොඩක් කට්ටිය net film දේදුණු මාවතත් එක්ක chat එකේ ඉන්නවා අහගෙන ඉන්නවා. මම යනවා අම්පිටිය පැත්තට. ආරිය ටේලර්ස්, සෝමතිලක, ආදිත්‍ය පුතා එකතු කරගන්න කියලා තියෙනවා. ඒ දෙන්නව මාදරෙන් එකතු කරගන්නවා. කෑගල්ලේ චාන්දනි මෝටර්ස් කොටියා කුඹුර නේද? කොටියා කුඹුර චාන්දනි මෝටර්ස් එක සද්දට අහනවලු. පොඩි පොදියකුත් යනවලු. කමක් නෑ, කමක් නෑ. දෙමෙන්න පහොඳේ.

මෙහෙමයි බබෝ ඉතින් ඕක අහාහ හිටියොත් නම් කවදාවත් පෙම් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අහාහ ඉන්න එපා. පෙම් කරන්න ඕනේ නම් අනේ පෙම් කරන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. දැන් ඔයා මෙහෙමයි. අහාහ ඉඳලා හරියක් නැහැ. බලබල ඉඳලා හරියන්නේ නැහැ. ඔයා ඉක්මනටම ඔයාගේ සීනි ටික කොහොමද කියලා බලන්න ඕන. මම මේ කියන්නේ ඔයාගේ කුස්සිය පැත්තේ සීනි බෝතලේ ගැන නෙමෙයි. ඔයාගේ ඇඟේ කොච්චර සීනි ප්‍රමාණයක් තියෙනවද කියලා චුට්ටක් බලන්න ඕනේ. මොනවද අපේ ඇඟ ඇතුළට වෙලා තියෙන්නේ කියලා චුට්ටක් බලන්න ඕනේ. නැත්තම් ඉතින් ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වෙනකොට බෝ වෙන රෝගවලට වැඩිය වැඩියෙන්ම තියෙන බෝ නොවන රෝග. ඉතින් ඒවට හරියට ප්‍රතිකාරයක් කරගන්න ඕනනේ. නැත්තම් අපරාධනේ. ඉන්න ටික කාලේ ජොලිය ඉන්න ඕනනේ අප්පා. දැන් අද වගේ මේ සිකුරාද දවසක මේ වගේ වැස්සක හොඳ උණු රොටියකුයි ආස හිතන විදිහට තේකකුත් හදාගෙන ලුණු මිරිසකුත් හදාගෙන හොඳට මොනාහරි බඩ පිරෙන්න කන්න නම් ඔයාට ඉතින් සීනි කොලෙස්ටරෝල් අරව මේව තියාගෙන බෑ. ඒකයි මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා බෝ නොවන රෝගවලට හොඳ ප්‍රතිකාරයක් කරගන්න සෙවනගල කිරිබ්බන් ආර බෝගාහන්දිය ආයම ආයුර්වේද වෙදමැදුරට යන්න ඕන. බෝ නොවන රෝග කියලා කිව්වහම දියවැටියාව, වකුගඩු රෝග, ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස් මේ වගේ ගොඩක් තියෙනවා. ඉතින් මේ ඕනම බෝ නොවන රෝගයකට කමල්බන්දුල වීරප්පුරම වෙද මහත්තයා ප්‍රතිකාර කරනවා. ඒ නිසායි එතනට යන්න කියලා කියන්නේ. ඔන්න කතා කරන්න 0777 3940, එහෙම නැත්නම් 0773 273 540. කිරිබ්බංගාර බෝගාහන්දි ආයුම ආයුර්වේද වෙදමැදුර.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: උදේ 10 වෙනිදා 47 සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතුමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
4: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
7: Music 3 2 1 let's go.
8: Friday Fun Day.

0: Unlimited Radio Fun එක NetFM DJ Fun එකට set වෙන්න tag දිනන්න NetFM DJ අද රෑ නවයට නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළවේ
1: FM 95 FM 94.8 Net FM
2: Net FM දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
3: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
2: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 12 50

කාලේ හැටියට නොමිලේ සෞඛ්‍ය සායනයක් තියෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම ලොකු දෙයක්. ඉතින් ඔයාට ඕනේද අක්ෂි පරීක්ෂාවක් කරගන්න, අක්ෂි පීඩන පරීක්ෂාවක්, රුධිර සීනි පරීක්ෂාව, එතකොට රුධිර පීඩන පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශක නිර්ණය, මේ වගේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන්, පරීක්ෂා කරගන්න පුළුවන්, ඇස් කන්නාඩි සඳහා විශේෂ දීමනා ලබා ගන්න පුළුවන්. මේ කියන්නේ විෂන් කෙයා. නවලෝක රෝහල සමගාමීව විෂන් කෙයා ප්‍රධාන ශාඛාවෙන් සංවිධානය කරන නොමිලේ සෞඛ්‍ය සායනයක්. හැමදේම නොමිලේ. මැයිදා 7 වන දින, ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්ද, ඉරිදා සිකුරාදානේ, ඉරිදා විෂන් කෙයා වාඩ් ප්ලේස් ප්‍රධාන ශාඛා පරිශ්‍රයට තමයි එන්න ඕන. ඉතින් මේ සියලුම පරීක්ෂාවන් නොමිලේ කරගන්න පුළුවන්. නොම්බර 6 වෝඩ් පෙදෙස කොළඹ 7 කතා කරලා බලන්න. 077-02-353-75 077-02-353-75 නැත්නම් 011-75-75-100 මේ අංක දෙකෙන් එකකට ආ කතා කරලා බලන්න. එතකොට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඇත්තටම මේ පරීක්ෂාවන් කරගන්න යන්න මේදා 7 විෂන් කෙයා මේ පවත්වන නොමිලේ සෞඛ්‍ය සායනයට. දැන් මං එන්න හදන්නේ පොඩ්ඩක් ඔයා ඔයලා තියෙන මොනවද කියලා බලන්න. වැස්සට චුට්ටක් කම්මැලිනේ, උයන්න මොනවද කන්නේ එහෙම කියලා කල්පනා කරනවා. හැබැයි ඉතින් වැස්සට ටිකක් බඩගිනි වැඩිත් වෙනවා වගේ, මොනවා හරි කන්න හිතනවා, ටිකක් සැරට, කටට සැරට. එහෙනම් ඉතින් ආයේ ෆ්‍රීලෙන් තමයිනේ, ඕන විදිහට හිතන විදිහට, පවුල හැමෝටම ගැලපෙන විදිහට හදාගන්න පුළුවන් ෆ්‍රීලෙන් නිෂ්පාදන ඕන තරම් තියෙනවනේ. ඔයාට සෝයා නම් සෝයා, එතකොට මාරු කරි රසවත් විදිහට, මස් කරි විදිහට, ඕනම විදිහකට. ඉතින් සෝයා රස වර්ග 13ක් තියෙනවා. දැන් ඔයාට දැල්ලෝ, කුකුල් මාස්, එතකොට ඉස්සෝ, උඹලකඩ, චීස්, බ්ලැක් කරි, කොස්සට කළු පොල්, ඩෙවල් චිකන්, කිරිමාළු, හල් මැසුරස්, ඉතින් මේ වගේ ඕනම රහක සොයා ඔයාට ගන්න පුළුවන් මාතර ෆ්‍රීලන් පවුලට එකතු වුණොත්. රස විඳලම බලන්න ඕනේ. ඉතින් කටට සැරට කන්න නම් ෆ්‍රීලන් පවුල තමයි අපි ළඟ ඉන්නම ඕනේ.

0: FM Anu Hatarayta Shumata Net FM Velava oba veta gena enne
1: Cinderella wage mannan inne mama beera ganna kavurut tanaka
2: Ape daruan apata wada idirin itin age kathawa liyanna ayata ida harinna commercial credit
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
10: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජය නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජය වෙති.
11: යහතුන වඩන අපේ රස විජය.
10: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
12: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
13: Hey yo, yummy.
11: උදේ 11:01.

0: ಒಟ್ಟತೊಟ ಒಬ್ಬ ವೆತಗಿನ ಎಣ್ಣೆ
1: ರಸವತ್ ಕರಾಯ್
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම භාෂිනී. අවිස්සාවේල්ල බස් නැවතුමාසන්නේදී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. මරණකරු හා තවත් පුද්ගලයෙකු අතර ඇති කරගත් ආරවුලක් දුර දිග යාම මෙම ඝාතනයට හේතු වී තිබෙනවා. අදාළ ඝාතනයේ සිදු කළ කොස්ගම ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර මාතලේ කටුදෙනිය ප්‍රදේශයේදීද තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 53 වූ කටුදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. ඔහු සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු කටුදෙනිය ප්‍රදේශයේ පිහිටි නිවසක මුරකරු සමග මත්පැන් පානය කර තිබෙනවා. එහිදී මුරකරු සහ මරණකරු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මුරකරු විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති අතර ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දවස මැද වාර්තාකරණය 10:12.
0: Net News මේපැයි රටතොට
3: FM 95.8 Net FM
4: දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
5: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
4: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.

0: ගුල් පිටින් හවුල අහන්න දේතුණු මාවත දේතුණු මාවත
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා නවලෝක රෝහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාකා විසින් සංවිධාන කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දේමනා. නම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාකාවට පැමිණෙන්න. අමතන්න 077.25.375 011.75.75
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මිනිස් ආරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
5: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක් මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා ඒකට බය වුණා අයිය කෙනෙක් තමයි කිව්වා මම සේවනගලෙන් කමල් බන්දුල මහත්ට කියලා ඉතේ ගියා මම මාස හයකට බෙහෙත් ගත්තා බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා කරාපරින් කියලා මට එහෙම හાર્ට් ඇටැක්ක් නෑ කියලා කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්
1: කතා කරන්න 077.3940
6: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
1: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
11: ක්‍රිස්ටිනා කෝටිං හනා ඉතින් හිට වෙකම කාන්දා නියෝජනින් හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
10: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
9: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
1: ඔය ඕන එකකින් update වෙන්න.
10: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න.
12: Brought to you by
1: අනුතන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
13: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333
14: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
15: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
16: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
17: Death FM Algo Town FM Anupaha FM 94.8 Net FM
18: Deedunu Malta Deedunu Malta

0: පිටින් හවුල අහන්න දේ තුනු මාවත දේ තුනු මාවත වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: 11:20
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රටයක් දිනන ලොකුම සුපිරි ටැග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
6: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
7: Music 3 2 1 let's go.
0: Friday fun day.

0: to beat mix winner
1: unlimited radio fun එක netfm dj night fun එකට set වෙන්න tag දිනන්න netfm dj night other rand novelta
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: ஹவுல் பீட்டிங் ஹவுலே ஹன்ன தே துணு மாவத தே துணு மாவத
1: ගයක් හදමුද? හදන්න ලේසිදොයි කියන තරම්ම? නෑනේ තින්නේද? කොච්චර ලොකු වැඩක්ද ගයක් හදනවා කියන්නේ? හීනයක් වෙලා ගිහින්ද? ඒ හීනේ බොඳ වෙලාද? එහෙම කරගන්න ඕනේ නැහැ. කැදල් එන්ටර්ප්‍රයිසස් තියෙනවා. කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයට යන්නකෝ. ඔයාගේ නිවාස සිහිනය සිහිනයක්ම නොවන්නට නම් ඔයා යන්න ඕන මහරගම තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. ඉඩමක් තියෙනවා නම් ලංකාවේ ඕනම තැනක. එයාලා ඔයාගේ ඉඩමට ඇවිත් කොහොමද වටපිටාවේ ඔක්කොම බලලා ඉතාම පොඩි කාලයකදී වාට ඕන විදිහට ගේ ලස්සනට හදලා දෙනවා. නිදන කාමර දෙකක් එක්ක නිවසක් ලක්ෂ 50ක් වගේ මුදලකට හදාගන්න පුළුවන් කියෝ. හනේ අම්මේ විශ්වාස කරන්න බෑනේ. අනිත් එක තමයි ඔයා මේ මුදල එකපාර ගෙවන්න ඕන නැහැ. ඕ නියමයිනේ. මේක ගෙවාගෙන යද්දී ඔයාට තියෙන තවත් වාසියක් තමයි පොලියක් මේකට ඇඩ් වෙන්නෙත් නැහැ. වව් මරුනේ. එහෙනම් කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයට යන්න සුහදශීලී හරි මාදරණීය සේවාවක් ලබා ගන්න පුළුවන්. අපොයින්ට්මන්ට් එකක් දාලම යන්නකෝ. එතකොට ඔයා රස්තිය අද වෙන්නෙත් නැහැනේ. කැදල් එන්ටර්ප්‍රයිසස් මහරගම. මම ෆෝන් නම්බර් එකක් තියෙනවා, ඒක කියන්නම්. හරි, හොන සේව් කරගන්න. 0743391250. තව නම්බර් එකක් තියෙනවා. 0743391251. කැදල් එන්ටර්ප්‍රයිසස් මහරගම.

පැල් බැඳගෙන හිනාවෙන්න එෆ්එම් 95.10 නෙත් එෆ්එම් අහගෙන ඉන්න ඕන දවස පුරාවටම මේ ආයින දෙදෙනු මාවතත් එක්ක දවල් එක වෙනකන් දැන් 11:28නේ ගොඩක් කට්ටිය ඉන්නවා මේ වෙලාවේ මාව අහගෙන සද්දෙටම ලබන සතියේ ඉඳලා ඉතින් ජනිත් එක්ක දෙදෙනු මාවතත් එක්ක එන්න පුළුවන් ඔයාට මෙහෙමයි මම කියන්නම් මෙන්න මේ සෙට් එක කවුද කියලා මේ ඉන්නේ මාතලේ ප්‍රියදර්ශනී කොහොමද හොඳින් ඉන්නව නේද එයා කිනෝ සින්දු ටික නම් මාරම ලස්සනයි කියලා අන්නේ ඒකනේ තව ටිකක් සද්ද වැඩි කරගෙන අහන්නකෝ මාතලේ ප්‍රියදර්ශනී ආදරෙන් එකතු කරගන්න ඔයාව ඊළඟට ඉන්නවා කටුකස්තොට නදිනි මල්ලිකාරච්චිගේ ගෙදර හැමෝම මේ වෙලාවේ නෙත් අහන ගමන්ල ඉන්නේ එයානම් කුස්සිය පැත්තලෝ රේඩියෝ එකක් තියෙන්නේ එහෙනම් ඉතින් ගෙදර හැමෝටම ඇහෙන්න තව ටිකක් සද්ද වැඩි කරගන්නකෝ බලන්න

ප්‍රියදර්ශනී කියනවා ආස්මි හදන ගමන් සද්දට අහගෙන ඉන්නේ කියලා. හැමේ ඉතින් ෆොටෝ එකකුත් එවලා තියෙනවා ආස්මි වල. මේ ආස්මිකේ හැටියට නම් හොඳ කහට කෝපයක් තිබ්බනම් කොහොමද ඉතින් වැස්සේ. ඊළඟට මෙන්න ඉන්නවා ලස්සන සින්දුවක් ඕනි ජනී අයියා කියලා. අනේ ඔයාගේ ජනී අයියා අද නෑ ඉතින්. ආයි ලබන සතියේ එයි හොඳේ. රාගම, රෝසි, හිමාෂා, පොළොන්නරුවේ ජයන්තිපුර චතුරංග එයාට ගොඩාක් ආදරේ කියලා තියෙනවා. හා ඉතින් අපිත් ආදරේ ඕගොල්ලෝ හැමෝටම. ජය වේවා.

එකොළහයි විනාඩි 40යි දෙදෙනුම අවතහගෙන ඉන්න වෙලාවේ ඉගුරාන දිනේෂ් ටේලර්ස් එකට මම එනවා. දැන් මෙහෙමයි ටේලර්ස් ගොඩක් තියනවා යන්න. හම්බෝ කොහෙටද යන්නේ කියලා හිතාගන්න බෑ මුලින්ම. හැබැයි ඔය හැම ටේලර් එකකටම අපි එනවා. එන්නේ net අහගෙන ඉන්න ඔයාගේ ළඟට කොහොමත් අපි එනවා. ඉතින් ඒ නිසා ඔහොමම අහගෙන සද්ද වැඩි කරගෙන ඉන්න. හරි. ඉතින් හිඟුරාන දිනේෂ් ටේලර්ස් එකේ සද්දෙට අපි වහගෙන ඉන්නවා. හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කැන්ඩි බොයිස් කියලා තියෙනවා. කැන්ඩි බොයිස් නියමයිනේ. කැන්ඩි බොයිස්ලට දෙන්නම් කොහොඳ සින්දුවක්. අපි ඔයාලවත් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මේ කවුද? හසලකා නේද ඔයාගේ නම? හරිනේ මම කිව්වා. හසලීද හසලකාද? හසලකා නොහොත් හසලි කියලා කියන්නම්කෝ. හසලි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. හසලි ඉන්නේ හිඟුරක්ගොඩ. අම්මයි තාත්තයි අක්කල ඔක්කොම මේ වෙලාවේ බදුල්ලෙන් එකතු කරගන්න ඕනි කියලා තියෙනවා. හදි අපි ඕගොල්ලන් හැමෝම එකතු කරගන්නවා. මාකුල ගල් පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර කියනවා හැමෝම එකතු කරගන්න කියලා. හරි ප්‍රියන්ත සමරවීර සපුකස්කන්ද 1981 ටීම් එක. ඒ බැච් එකේ හැමෝම යාට ඕනිලු. හරි ඒ අපි හැමෝම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඉන්න දිගටම දෙදෙනුම අවතත් එක්ක හවස එක වෙනකම්.

විෂන් කයා විෂන් කයා ප්‍රධාන ශාඛාවෙන් සංවිධාන කරන නොමිලේ සෞඛ්‍ය සායනය මම ඔයාලට කලිනුත් කිව්වා මේ ගැන මේදා 7 ඒ කියන්නේ ඉරිදා නිවාඩු දවසක් නෙවට යන්න පුළුවන් අනිවාර්යෙන්ම අම්මට කියලා තාත්තට කියන්න ඔයාගේ අම්මා තාත්තව එක්කගෙන යන්න අපරාදේ නැත්තම් මොකද නොමිලේ තව පවත්වන්නේ මේ සෞඛ්‍ය සායනය වෝඩ් ප්ලේස් වල ඒ කියන්නේ කොළඹ 7 මූලික ආක්ෂ පරීක්ෂාව ආක්ෂ පීඩන පරීක්ෂාව රුධිර සීනි පරීක්ෂාව රුධිර පීඩන පරීක්ෂාව දේහ ස්කන්ධ දර්ශක ඇතුළු මේ හැම දෙයක්ම ඔයාට නොමිලේ පරීක්ෂා කරගන්න පුළුවන් විශේෂ දීමනක් තියෙනවා ඇස් කණ්ණාඩි වලට විෂන් කියා කියලා කියන්නේ තින් විශ්වාසවන්තනීය ඔයාගේම තැනක්නේ නවලෝක රෝහල සමගාමීව තමයි මේ විෂන් කියා ප්‍රධාන ශාඛාවෙන් නොමිලේ සෞඛ්‍ය සායනය පවත්වන්නේ අමතක කරන්න එපා මේ 17 0772 53 75 0115 75 100 කතා කරලා බලන්න

0: මට හිතනවා අද ඔයාට හොඳටම ගැලපෙනවා ෆ්‍රීලන් ඩෙවල් චිකන් සොයා මීට් එකක් හදාගත්තනම් කටට සැරට හොඳට කන්න පුළුවන්. ඕකට ඉතින් පපඩන් ටිකක් පරිප්පු ටිකක් එහෙම හදාගත්තනම් රතු කැකුළු බත් ටිකක් එක්ක රස්නෙට චුට්ටක් නේ මරු මරු මරු. එහෙනම් ෆ්‍රීලන් නිෂ්පාදන ගොඩක් තියෙනවා, ෆ්‍රීලන් සෝයා වර්ග ගොඩක් තියෙනවා. කැමති විදිහට තෝරගන්න පුළුවන් ෆ්‍රීලන් සෝයා රස 13ක් තියෙනවනේ. හල් මැස්සු රස ඇති, ඩෙවල් චිකන් අර මම කියෝ විදිහට කිරිමාළු, ඒ වගේම කොස්සට කළු පොල්, උම්බල කඩ, බ්ලැක් කරී, ඉස්සෝ, කුකුල් මස් රස, මේ ඕනම රසකින් තියෙනවා ඔයාට. ඉතින් ගන්න පුළුවන්. දැන් කොහොමත් සෙනසුරාදා ඉරිද යනවනේ, ගෙදරට ඕන කරන බඩු ටික ගන්න. කොහොමත් වැස්ස ටිකක් වැඩිපුර තියෙන නිසා වැඩිපුර ටිකක් ගෙදර බඩු මුට්ටු ටිකක් තියාගන්න එක හොඳයි. මාතර ෆ්‍රීලන් සොයා පවුල ගෙදරට හැම ගෙදරකටම හැම පවුලකටම ඕන කරන දෙයක්. 11:49 දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්, ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
7: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී,
6: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී,
7: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්,
6: නොවිනස් වන රසවත්ම රසය.
7: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
6: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
8: ඒ ඉරිදා ගිය ඉරිදා වාඩි නොවන්න, සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න, දසදහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න. එන්එල්බී ජය හා දරනිධානය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
9: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල, බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල, 0777 300 940.
10: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහැයෙන් සමරන්නට
11: නේත්‍රාලෝක වෙසක්,
10: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
11: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
10: උදෑසන 8ට ධර්ම දේශනය, පූජ්‍ය මාතර මහින්ද හිමි.
11: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව, පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
10: රාත්‍රී 7 සිට ධර්ම දේශනය, පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
11: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
10: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
11: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
10: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කෝරගල යමු.

දෙවැඩියාව කියලා ඉතින් හිත හිත ඉඳලා නම් හරියන්නේ නැසුදා. ඉක්මනටම ඒක චෙක් කරගෙන බෙහෙත් එකක් ගන්න ඕනේ. හැබැයි ඉතින් හරිතැනකින් බෙහෙත් කරගන්න ඕන. නැත්තම් තව තව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේද? තියෙන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න වැඩි කරගන්න ඕනේ නෑ නේ? මොකටද නිකන් ආයේ? අංශභාග රෝගියෙක් නම් ඔයා ප්‍රතිකාර කරන්න ඕනේ හරිතැනකින්. දෙවැඩියා රෝගියෙක් නම් ඔයා ප්‍රතිකාර කරන්න ඕනේ හරිම තැනකින්. එතකොට වකුගඩු රෝගත් ඒක හැමමම තමයි. බෝ නොවන ඕනම රෝගයකට ප්‍රතිකාර කරන්න ඕන හරිම තැනකින්, විශ්වාසවන්තිය තැනකින්. ඒ නිසා මයි සෙවනගල කිරිබ්බන් අරභෝගාහන්ති ආයම ආයුර්වේද වෙද මැදුරට යන්න කියලා කියන්නේ අනේ මෙච්චරටම. කමල් පඳුල වීරප් පෙරම ආයුර්වේද වෛද්‍යතුමා ඉන්නවා ගිහිල්ලා ප්‍රතිකාර කරගන්න පුළුවන්. එතුමා කියනවා කරන්න ඕන දේ හරියටම. ඒ ශ්‍රේණිය සහතිකලත් සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්නේ. සඳ අඟහරුවාද පෝය ඒ දවස්වලට නැතුව වාට දවසක් වෙන් කරගෙන ගියා නම් හොඳයි. දුර බැහැර ඉඳලා යනවනම් කතා කරලා දිනයක් වෙලාවක් වෙන් කරගන්න. එතකොට රස්තිය අතු වෙන්නේ නැහැනේ. 0777 3940 0773 273 540.

0: Net News. Net daval dolaha. Obavita gena enni. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
2: අයිබෝන් අද දවස මැත දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් දොළහා. මම සචිනි සීලවර්ධන ප්‍රවති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: මේ වෙනකම් දවස
2: මහවැස්ස නිසා ආපදා මරණ දෙකක් පුද්ගලින් 3475කට පීඩා. බුලත් සිංහල මදුරා වෙලහා පාලින්ද නුවර පහත් බිම්බල ජනතාවට දැනුම් දීමා. අන්තරේ මල්වානී අල්ලන්න අඩව්ව ගැන ආණ්ඩුව කතා කරයි. පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකු තනතුරු වලින් ඉවතට. ට්‍රම්ප් සහ ෂී අවසන් සාකච්ඡා සඳහා බීජිංහිදී යළි හමුවේ.
0: නෙත් දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය. Weather forecast.
2: අයහපත් කාලගුණ තත්වයේ හැමවේ සිදු වූ ආපදා හේතුවෙන් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම මරණ මඩකලපුව සහ යාපනයේ දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. එමෙන්ම අයහපත් කාලගුණ තත්වයේ හැමවේ මෙවන විට දිස්ත්‍රික්ක 8කට අයත් පවුල් 1113ක පුද්ගලින් 3475ක් පීඩාවට පත්ව සිටිනවා. ඉන් පුද්ගලින් 104 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. නිවාස 88කටද හානි සිදුව තිබෙනවා. මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැලෙන මහවැසි තත්වය ඉදිරියේදී ක්‍රමිකව අඩුවෙනු ඇතැයි කාලගුණ විදහා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසවා.
3: දිවෙන ඉදිරි කාලගුණ තත්ත්වය ඇත්තර මේ පද්ධතියේ හැසිරීමත් එක්ක තමයි තීරණය වන්නේ. දැනට මේ පද්ධතිය මම ඉතා සෙමින් උතුරට ගමන් කිරීමක් පවතිනවා. මේ නිසා වැසි තත්ත්වය ඉදිරි දින කීපයේ තාදුරටත් බලාපොරොත්තු වීමේ හැකියාව තියෙන නමුත් තද වැසි ගතිය ක්‍රමිකව අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. විශේෂයෙන් මේ පද්ධතිය උතුරු දෙසට ගමන් කිරීමත් සමග දිවෙන හරහා බස්නාහිරින් හෝ නිර්ත දෙසින් හමන සුළං ප්‍රවාහය පවතින නිසා විශේෂයෙන් බස්නාහිර, සබරගම්මුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තාදුරටත් අඩින්කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන නමුත් තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ ක්‍රමයෙන් අඩුවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් ඉදිරි දින කීපේ.
2: කෙසේ වෙතත් අද දිනේද ඇතැම් පළාත්වලට මිලිමීටර 150ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි ඔහු කියා සිටියේ.
3: අද දිනේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අහස වලාකුළින් බරව පවතුන ඒ වගේම කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මෙහි වැඩි බලපෑම පවතුනවා දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල. මේ ප්‍රදේශවලට අද දිනේදීත් දවස පුරාම වාගේ කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට සහ සබරගම පළාතේ මිලිමීටර 100-150 මට්ටමේ ඉතා තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදීත් පවතින මේ සම්බන්ධව විශේෂයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කෙනෙක් මතක් කරනවා. ඒ වගේම දිවයිනේ ගන්න ප්‍රදේශවල ගත්තොත් විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී නැගිනිර සහ ඌව පළාත්වල ස්ථාන කීපයක ගිගුරුන් සැතපී බලාපොරොත්තු වෙන්න පුළුවන්.
2: මේ අතර ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුල බුලත් සිංහල මදුරා වෙලහා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැනට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇති විය හැකි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකර ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පැවසුවා.
4: කළුගඟේ ඉහළ ප්‍රදේශයේ මිලිමීටර 100-75 අතර වර්ෂාපතනය ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම කලවැල නැත්නම් මිල්ලකන්ද අපගේ මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මේ නිසා ඉහළ ගොස් තියෙනවා. එය සුළුගම් වතුර තත්ත්වය දක්වා මේ වෙන විට වර්ධනය වීමක් තියෙනවා. විශේෂයෙන් මේ කුඩා ගඟ කළුගඟේ කුඩා ගඟ කියන අතු ගංගාව ආශ්‍රිතව තියෙන පහත් බිම් වලට මේ නිසා බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ අනුව විශේෂයෙන්ම බුලත් සිංහල ආයේ වගේම මදුරාවල සහ පාලින්ද නුවර කියන ප්‍රාදේශ ලේකම් කොට්ටාසවල කුඩා ගඟ ආසන්නයේ පිහිටි පහත් බිම් ප්‍රදේශවල ජලය මේ වන විටත් ඇතැම් මාර්ග යටවීමකට තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. වගේම ඉදිරියේදීත් සුළුගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ කළුගඟේ ඉහළ ද්‍රෝණි රත්නපුර සහ එයවට ජල මට්ටම් එතරම් වැඩිවීමක් නැහැ. ඇලැල්ලගාව සහ පුටුපවුල
2: සෙසු ප්‍රධාන ගංගා සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් පළ කළා.
4: කැලණි ගඟ අත්තනගලුව

0: ගම්පහ නගරය සහ ඡායල වත්තල ප්‍රදේශ ඇතුළු මේරිකම් ප්‍රාදේශීයකම් කොට්ටාසේ ගංගාසන්නේ පීටි ප්‍රදේශ බොහොමයකම ජල මට්ටම් ඉහළ ගින් තියෙනවා. මේ හේතුව නිසා සුළුගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙන බවට අපි ඊයේ රාත්‍රී දැනුම් දුන්නා. ඒ අනුව අද දහවල් වන විට බොහෝ ස්ථානවල පහත් බිම්වල ජලය ඇතුළු වීමෙන් සුළුගම් වතුර තත්ත්වයක් ඇතිවීම අවදානමක් තියෙනවා. මේ නිසා අපි ගංගාසන්නේ පහත් බිම්වල ප්‍රදේශවල ඉන්න ජනතාවට දැනුවත් කරනවා මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන ලෙසත්. ඒ වගේම ඇතැම් මාර්ග සහ ප්‍රවේශ මාර්ග යට වෙලා තියෙන පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන ලෙස ඒ වගේම කලණගඟ ද්‍රෝණියේ යම් ජල මට්ටම් ඊයේ යම් වැඩිවීමක් තිබ්බත් මේ වෙනකොට ඉහළ ද්‍රෝණියේ ජල මට්ටම් අඩු වෙමින් පවතිනවා. නමුත් හම්මැල්ල තාමත් ජල මට්ටම් වැඩි වෙනවා. නමුත් අපි විශ්වාස කරනවා ගම් වතුර තත්ත්වය දක්වා ඒ වර්ධනය වෙන එකක් නැහැ කියන එක. ඒ වගේම මහවයේ වර්ෂාපතනයත් මිලිමීටර 150කට ආසන්න වර්ෂාපතනයක් ගිරිඋල්ල සහ බඩල්ගම් ප්‍රදේශවල වාර්තා වුණා. ඒ අනුව එහි ජල මට්ටම් ඉහළ ගියත් ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් නැහැ. මේ වෙනකොට ජල මට්ටම් අඩු වෙමින් පවතිනවා. නිල්වලාගඟ, ගින්ගඟ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් මිලිමීටර 50කට ආසන්න ඇතැම් ස්ථානවල වර්ෂාපතනයක් තියෙනවා. නමුත් මේ දක්වා ගම් වතුර තත්ත්වයක් දක්වා එහි වර්ධනය වීමක් පෙන්වුම් කරන්නේ නැහැ.
1: හැටන් සහවට ප්‍රදේශවල නවතම කාලිවුණ තත්වය පිළිබඳ තොරතුරු සොයාබැලුවා නිත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ.
2: මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින්කඩ වර්ෂාවත් සමග හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලුම පාසල්වලට අද නිවාඩු ලබා දීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තීරණය කර තිබෙනවා. එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් පවතින අයහපත් කාලගුණයේ තත්ත්වය පිළිබඳව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පිළිබඳව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරීමෙන් අනතුරුවයි එම තීරණය ගෙන නොටන් පීක් විමලසුරේන්ද්‍ර ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැරෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශයයේ පස්වර වේ සිට වාන් දැමීමට පටන් ගෙන තිබෙනවා. එම වාන් දැමීමත් සමග කැලණිගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් තිබෙනවා. මම රංජිත් රාජපක්ෂ, හැටන් සිට.
1: මේ පුත්තලම සහවට ප්‍රදේශවල කාලගුණික තත්වයේ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙනෙන නිත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත.
3: පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමධාරි වසන් 33ක පවුල් 8347ක පුද්ගලයන් 30,871 දෙනෙකු මේ පවතින අයහපත් කාලගුණක තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් වෙන බව පුත්තලම දිසාලේ කමින්දික සිල්වා මහතා සඳහන් කළා. මෙසේ පීඩාවට පත් වී ඇති පවුල් දැනට මේ වන විට ස්ථාපනය කර ඇති කඳුරු 6ක නවත්වා තිබෙනවා. කඳුරු 6 නවත්වලා තියෙන පවුල් 188ක්. ඒ තුල පුද්ගලයන් 584 දෙනෙක් දැනට රැඳී සිටින බව තමයි දිසාලේ කමරය සඳහන් කරන්නේ. ඊයේ සහ පෙරේද පැවති ගැටුම් වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 13කට සාර්ග සහ පොල්
1: හිමිකරුවෙකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානී පිහිටි ඉඩම සහ නිවස ඇතුළු දේපළ විශ්වවිද්‍යාල ඇතුළු පොදු ජනතා පරිහරණය සඳහා පවරන ලෙසිල්ලා අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් තවදුරටත් එහි රැඳී සිටමින් විරෝධතාවක නිරත වනවා. ඒ පිළිබඳ දහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසින්දු පෙරේරා.
3: වෙනත් ඉඩම් රජයට පවරාගෙන තියෙන පාවිච්චි ගන්න නැති වෙනත් ඉඩම් රජයට මැදිහත් කළා විශ්වවිද්‍යාල පද්ධතියට බෙදලා දීලා මේ විශ්වවිද්‍යාල පුල් කරන්න මැදිහත් කරන්න පුළුවන්. ඒක දිගින් දිගටම සාකච්ඡා වෙද්දී හිටියා මේක කරන්න කියලා. හැබැයි අපිට සාකච්ඡා වලදී අපිට විශ්වවිද්‍යාල ශිෂ්‍ය විදිහටත් ශිෂ්‍ය ව්‍යාපාර විදිහටත් පිළිගත හැකි මට්ටමේ මිසුමක් මේ ආණ්ඩුවෙන් ලැබුණේ. ඒකත් එක්ක තමයි ක්ෂණික ක්‍රියාමාර්ගයක් විදිහට අපි රජයට පවර පහසුකම් කාලේ පුරාට අපි දන්නවා රජය අලුතෙන් අනපනත් ගිනල්ලා අයිතිකරුවෝ නැති උපයපු විදිහ ඔප්පු කරගන්න බැරි අධිකරණ කටයුතු ඇතුලේ

0: තමන් මේ දේවල් උපය ගත්තේ කොහොමද කියලා හිතාගන්න බැරි කියවගන්න බැරි එහෙම දේවල් රජයට පවර ගත්තා. ඉතින් අපි එහෙම දේවල් කිහිපයක් මේ විදිහට පුරා අඳුරගෙන තියෙනවා. ඒක එකක් විදිහට ගත්තොත් මේ මල්වානි අක්කර 16 ඉඩම තියෙනවා. ඒ වගේම ගම්පහ වෘතුට පාරේ ඉඩමක් තියෙනවා. ඒ වගේම කතරගම ඉඩමක් තියෙනවා. අපි මේ මොහොතේ නිශ්චිතවම සටන් කරනවා මල්වාන අක්කර 16 ඉඩම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට බෙදලා දෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි මේක සංකේතාත්මක සටනක් විතරයි.
1: මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිත් නිවුස් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ තවත් පාර්ශ්වයක් නියෝජනය කරන මදුෂාන් චන්ද්‍රජිත්ගෙන්ද කරුණු විමසීමක් කළා.
2: ආණ්ඩුවේ ශිෂ්‍ය පිරිසක් තමයි මෙතන ඉන්නේ. එතකොට මෙයාලා කරන්න ඕන දේ තමයි ආණ්ඩුවට මෙන්න මේ විදිහට මුදල් වෙන් කරන්න කියලා මේ ප්‍රශ්න වලට සාධාරණ උත්තරයක් ඉල්ලා හිටින එක මොකක් හරි ස්ථිරසාර විසඳුමක් ගන්න එක. ඒ වගේම තමයි දැන් විශ්වවිද්‍යාලවල පවතින ගොඩනැගිලි ප්‍රශ්න මේ වගේ මොනා හරි ඇතහැරලා දාපු දේපොළ තියෙනවා නම් ඇතහැරලා දාපු ඊටම් තියෙනවා නම් ඒ මොනා හරි පවරගෙන ඵලදායී විදිහට වැඩ කටයුතු කරන එක දැන් ඔයාලා ඇතහැරලා දාපු ජනාධිපති මන්දිරේම තියෙනවානේ. එතකොට ඒ වගේ හැමත් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒකට අපි විරුද්ධ නැහැ. හැබැයි මේකේ අවසානාත්මක උත්තරය දීර්ඝකාලීන උත්තරය මේ විශ්වවිද්‍යාල තියෙන ප්‍රශ්න වලට හොස්ටල් ප්‍රශ්න වලට එහෙම උත්තරයක් ගන්න ඕන නම් පැහැදිලිව මේවට මුදල් වෙන් කරන ව්‍යාපෘතියකට තමයි මේ ආණ්ඩුවේ ශිෂ්‍යවත් බලපෑම් කරන්නේ. ඒක ආණ්ඩුවේ අයට පුළුවන් නැත්තර ආණ්ඩුවට කියන්න මේ මෙහෙමයි මේ වගේ තැන් වලට තමයි මේ ප්‍රතිපාදන අඩු වෙලා තියෙන්නේ. ඒකට ඒවට ප්‍රතිපාදන ලබා දෙන්න කියලා තියෙන නිසා එහෙම නැතුව මේ වගේ මොකක් හරි මේ දෙල්ලන් දාන එක නෙමෙයි තිරසාර උත්තරේ. ඒක තමයි අපිට තියෙන අදහස.
1: ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවනන්ද සූරවීර මහතා ඒ සම්බන්ධයෙන් පළකලේ මෙවන් අදහසක්.
3: මේ වන විට මල්වානේ ඉඩමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් ඇතුළු වෙලා තිනවා. ඊ රාත්‍රියේ ගත කිරීමක් සිදු වෙලා තිනවා. මෙයත් එක්ක සමාජය තුළ කතාබහට ලක්වීමක් වෙලා තිනවා. මේ ආණ්ඩුවේ පිරිසක් නමයි මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. මොකද්ද ආණ්ඩුවේ පිරිසක් යව්වද ආණ්ඩුව විසින්? නැත්තම් මොකද්ද ඇත්ත කතාව?
4: මමත් ඔය කාරණාව දැක්කා සමාජ මාධ්‍ය තුළ. හරි මෙහි විශාල ලෙස සැරිසරනවා. පොදුවේ ආණ්ඩුවට එහෙම උවමනාවක් නැහැ. එක එක පිරිස් විවිධ ආයතනවලට යවන්න. මොකද පහුගිය කාලේ අයිතිකාරෝ නැති ඉඩම් බිල්ඩින් අපි දැක්කා උසාවිය තුලේ යම් යම් නීති ක්‍රියාත්මක වෙනකොට. පොදුවේ ගත්තට පස්සේ මල්වානි ඉඩම සුප්‍රසිද්ධ ඉඩම. ඔකට අයිතිකාරයෙක් නැහැ. කොහොම වුණත් ජාතික ජනබල වේගයේ ආණ්ඩුව විදිහට අපට එහෙම විවිධ පිරිස් කණ්ඩායම් ගවලා ඒව අපත් කරගැනීමේ උවමනාවක් නැහැ. ඒක උසාවි කටයුත්තක්. ඒක තමයි ඇත්තටම කියන්න තියෙන්නේ.
3: දැන් මේ සම්බන්ධයෙන් සමාජය කියන්නේ ආණ්ඩුව විසින් පළඹවීමක් කරලා තමයි මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් මෙතෙන්ට
4: අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙවන්නේ ආණ්ඩුව නෙවෙයිනි. ඒක විශ්වවිද්‍යාල ඇතුලේ ගොඩනගිච්ච ශිෂ්‍ය සංවිධානයක්. ඒකට ආණ්ඩුවට ඕනකමක් නැහැ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙවලා ඔය තියෙන ඉඩම් දේපල අත්පත් කරගන්න. එතකොට ඒකට තියෙනවා නීතිමය ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය ඇතුලේ ආණ්ඩුව අත්පත් කරගත්තද සිසිම්ම රාජසන්තක කළ යුතු ඒ දේපල නීති අනුකූලව සිදු කරන එකක් තියෙන. කණ්ඩායම් යවලා අපට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉඩකඩම් අත්පත් කරගන්න.
1: වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 5 දෙනෙකු ස්ථානමාරු කරති වෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතියට පොලිස්පති ප්‍රියන්ත වීරසූරි මහතා විසින්. එනුව කොළඹ දකුණු කොට්ටාසේ රාජකාරී කළ පොලිස් පරීක්ෂක කේ.සී. වික්‍රමසිංහ මහතා ලුණුවිල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථානමාරු කරති බවයි පොලිස් මූලස්ථානයේ පැවසුවේ. පොලිස් පරීක්ෂක එම්.එස්.සී. සිල්වා මහතා ස්ථානමාරු කරත්තේ එල්.පී.ටී. කොට්ටාසේ සිට කරන්දනී පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි. ඔඩ්ඩ සුඩාන් පොලිස් ස්ථානාධිපති බී.ඒ.ඩී. එන්. රංජිත් කුමාර මහතා පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථානමාරු කර තිබෙනවා. එනුව ගම්පහ කොට්ටාසේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ටී.සී. පින්තු මහතා ඔඩ්ඩ සුඩාන් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථානමාරු කර තිබවයි පොලිස් මූලස්ථානයේ පැවසුවේ. එමෙන්ම ස්ථානමාරුවීම් ලද නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාද වනවා. කටුගස්ට පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී කළ ඔහු ස්ථානමාරු කරත්තේ ගාල්ල අපරාධ කොට්ටාසේ ස්ථානාධිපතිවරයා ලෙසයි. මේ අතර අරණායක කොස්ගොඩ අක්කරායන්කුලම් කඩවත සහ උක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය රාජකාරී සඳහා අනියුක්ත කර තිබෙනවා. පෑනික හැරී නියුත් පිස්තෝල වර්ගයේ ගෙනියාවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සැකකරු පින්තාරුකරුවෙකු ලෙස කටයුතු කරන අයෙකු බවයි. දැනට රැඳවුම් නියෝග මත සිටින ප්‍රභාත් මදුසංක නොහොත් මිදිකම චූටි නැමැති සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් සිදු කරන විමර්ශනවලට අදාළව හෙළි වූ තොරතුරු මතයි අදාළ සැකකාර පින්තාරුකරු වැලිකම ඉබ්බාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු අත්අඩංගුවට ගැනීමේ නඩතුරුව නිවස පරීක්ෂා කිරීමේදී මෙම ගිනියාවේ සුවගෙන තිබෙනවා. 37 හැවිරිදි සැකකරුට මෙම ගිනියාවේ ලැබුණු ආකාරය සහ එයින් අපරාධ සිදු කර ඇද්දයන් සැවීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මත්පැති හා ගංජා පානය කරන බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වූ මහජන කළමනාකරණ කොට්ටාශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩතහනම් කළ බව පොලිස් මුල්ස්ථානයේ පවසනවා. එම නිලධාරීන් දෙදෙනා මද්‍රව්‍ය භාවිතා කරන්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විෂ මද්‍රව්‍යයක් වන ගංජා හා මත්පැති භාවිත කර ඇති බවට සනාථ වී තිබෙනවා. චීනයේ නිල සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් සමග අවසන් වටේ තීරණාත්මක සාකච්ඡාවල නිරත වී තිබෙනවා. වෙළඳ සහ දේශපාලන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. දවල මන්දිරයේ සඳහන් කරන්නේ පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡා ඉතා සාධනීය මට්ටමක පැවති බවයි. කෙසේ වෙතත් ඇමරිකාවට ලැබුණු මෙම වාසි සහසහන වෙනුවෙන් චීනය බලාපොරොත්තු වන ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව ට්‍රම්ප් මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් කර නැහැ. net දවල් 12 නිමාව මීලඟ නියුස් ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ සවස 6:00 ට එතෙක් පැයෙන් පැය මේ පැය රටතට බලාපොරොත්තු වන්න. වැඩිතරතුර සඳහා පිවිසෙන්නේ netnews.lk වෙබ් අඩවියට.
5: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-7872
5: FM 95 FM 94.8 Net FM.

අම්බලන් පොට බැමිණියන් විල දම්මිකා දම්මිකා වාදරෙන් එකතු කරගන්න මහත්තයා වසන්ත මිනිදු මෙත්සර චුටිපුතා අම්ම තාත්ත වගේම නෙතහන හැමෝම

නියමයිනේ එන්නේ සාරේ ශ්‍රෙදි පිළි ආයතනයේ වැඩ කරන ඉෂාන් තිලක්, දිවංක අනුෂා චමෝදි, ජීවරාණි, බිරින්ද ශාමිකා, පුතා මල්ෂාන්, දුව මල්ෂී හැමෝම එකතු කරගන්නවා.

කැඳ සෙට් එකක් ලස්සනට අහගෙන ඉන්න ගමම සද්ද වැඩි කරගෙන ඉන්න තැනක ඉඳලා කුස්සියේ පැත්තේ වැඩ කරන ඔයාටයි මේ පණිවිඩය. මේ වෙනකොට ඔයලත් ඇති සමහර විට නැත්නම් ඉතින් ඔයලා නැතුවත් ඇති. ඒ කොහොම වුණත් කමක් නෑ. හෙටට හරි මේක එකතු කරගන්න පුළුවන්. හමුද මුද හොඳ මස් කරියක් සැරට බොරට රසට නේද? එහෙනම් ඉතින් ඒකට තියෙන්නේ මාතර ෆ්‍රීලන් තමයි. මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් නම් එහෙමයි, මාළු කරි නම් එහෙමයි, ඕන විදිහට. ඉතින් මම මේ ඔයාට කියන්නේ හොඳ මස් කරි එකක් අරගෙන ඔයාට හදාගන්න පුළුවන් මාතර ෆ්‍රීලන් වෙති. මාතර ෆ්‍රීලන් කියලා කියන්නේ පවුලටම ඕන කරන දෙයක්. පවුල රසවත් කරන්නේ මාතර ෆ්‍රීලන් නිසාම තමයි.

හොචරටිකක් කොයෝ හිටියුත් නම් පුට මේ කපේට හොයාගන්න නම් වෙන්නෑ හොඳේ. එනිසා චිත්තකේකත් හිතල බලන්න ඔය අහන ගමන් හත දවල් 12යි විනාඩි 37යි වෙලාව මෙහෙම්ම මහගෙන දෙගටම FM 95.4 ඉන්න කොයා වරදින්නේ නැහැ හොඳද? මොකද දන්නවද එහෙම කියන්නේ? හවස එක වෙනකන් දෙදුණු මාවත ඊළඟට ගින්දර හැන්දෑව ගින්දරිට එක්ක. ඒ නිසයි මම කිව්වේ එහෙම. ඉතින් හවස 4ට අසංකත් එක්ක 4 වටේ. ඊට පස්සේ ඉතින් ආදරය කරන්න පුළුවන් ඇති වෙනකන් පිරෙන්න තරංගත් එක්ක මං තරම් රෑ. අද රැට හොඳට අත දිග ඇරලා නටන්න පුළුවන් අසංකත් එක්ක ආපහු DJ Night. Come on, let's take a minute.

සෙවන පිටියේ නවංජනා ටේලර්, නෙළුම් මහත්තයා විපුල්, එයා තමයිලු බොස්. හලෝ බොස්. විපුල් බොස් ඔයා ආදරෙන් එකතු කරගන්නවා. දිගටම ඉන්න, දිගටම ඉන්න. තව චුට්ටක් සත්‍ය වැඩි කරගන්න මං කියන හින්දම.

මේ දහවලේ ඔයාට ගොඩක් වැඩ තියෙනවා මං ඒක දන්නවා. වැස්සේ වුණත් කොච්චර රාජකාරිය අපිට තියෙනවද නේද? අතපසු කරගන්න බෑනේ මේ දේවල්. අද ඊටත් සිකුරාද දවස. ඉතින් ඒ නිසා හදිස්සිය හරි ඔයාට දේවල් අතපසු වුණොත් එහෙම අයියෝ අපරාධ කියලා හිතෙනවනේ. ඒකයි මම හැම තිස්සෙම කියන්නේ. අපි පරිස්සම් වෙන්න ඕන, විමසිල්ලෙන් ඉන්න ඕන හැම දෙයක් ගැනම. ජොලියා ගන්න නම් ෆන් එකේ ඉන්න නම් පරිස්සම ගැන හිතන්න ඕන. ඒකයි බෝ නොවන රෝග ගැන මෙතරම් කියන්නේ. කමල් බඳල වීරපිරිම වෙද මහත්තයාගෙන් බෙහෙත් කරගන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් කලින් තමයි ඕව ගැන අපි හිත හිත වද වෙන්න ඕනි, දුක් වෙන්න ඕනි. දැන් එහෙම වෙන්න ඕන නැහැ. යන්නයි තියෙන්නේ සෙමනගල කිරිබ්බන් ආර බෝගාහන්ති ආයුම ආයුර්වේද වෙද මෙතරට. වෙලාවක් වෙන් කරගෙන යන්නකෝ. සඳුදා අඟහරුවාද පොය දවස් වලට යන්නේ නැතිව වෙලාවක් වෙන් කරගන්න. දුර බැහැර ඉඳලා නෙවා යන්නේනේ. කතා කරා නම් ලේසි. 0777 3940 අංකෙට, නැත්නම් 0773 273 540 නම්බර්ස් දෙකක් තියෙනවා.

0: හැම රසයක්ම ඔයාට තියෙනවා තමයි net අහගෙන හිටියෝ. ලුණු නම් ලුණු, දෙහි නම් දෙහියා. ඇඹුල්ට පැණි රහද ඕන රහක් ඉතින්. හැම රහක්ම ගානට මික්ස් කරලා දෙන්නේ ඉතින් net තමයි. මේ ගැම්මෙම මම ඔයා වරගෙන යන්නේ හවස එකට ගින්දරිත් එක්ක තව ටිකක් ඔයාට හැඩ වෙන්න. ඒ නිසා කොහෙවත් යන්න එපා හොඳේ.
1: net FM දේදුණු මාවත. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
0: දවල් 12 විනාඩි 46යි.
6: එක්සයිට් ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: නවලෝක රෝහල සමගාමීව විෂන් කෙයා ප්‍රධාන ශාඛා විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාඛා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දේමනා නොම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාඛාවට පැමිණෙන්න. අමතන්න 077.2235375, 011.75750.
7: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවන වාරික 3ක් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077.406.43.97.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: Music
11: 3, 2, 1, let's go.
10: Friday Fun Day.

ගයින දිසානායක රන්න ජයපුරින් තමයි අහන්නේ. එයාගේ හස්බන්ඩ් අනිල්, දුව දේදුණු. අනේ ලස්සනයිනේ. දේදුණු මාවතට දේදුණු එකතු කරගන්නවා ආදරෙන්ම.

එහෙනම් ඉතින් ඔහොමම ඉන්න හොඳේ. කොහේවත් යන්න නැතුව තව ටික ටික සද්ද වැඩි කරගත්තනම් හොඳයි. ගින්දරිය එන්න ළඟයි ඉතින් ආ. ඒකනේ ඒකනේ මම ඔයාව මෙහෙම අරගෙන යන්නේ. ආ. ගින්දර හැන්දාවත් එක්ක ඉන්න, දිගටම net එක්ක ඉන්න. ගිහින් එන්නම් හමු වෙමු අපහු දවසක. මම කසුනි. ජය වේවා.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නැතෆෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහත හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.
4: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: මියුසික් 3 2 1 let's go.
7: Friday Fun Day කරන

0: ஹிந்தி ரீமிக்ஸ் மிக்ஸ் வேணா
1: அன்லிமிட்டட் ரேடியோ ஃபன் எக்கா செட் வேணா டேகி தினன்னா
2: புத்தகயாவேதී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 366 776 7872
3: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
4: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
5: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක් ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
6: ඔවුන් මදරට හරනු ඇත
7: ඔවුන් මණ්ඩපයට කඩා වැදී යකඩ බුදුර වලින් පහර දෙනවා සුරාඩම් පිරනනවා
5: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
2: net fm සංසාර කතන්දර
5: සෙනසුරාද උදේ 8ට අහමු නේද? වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
8: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
5: නේත්‍රාලෝක වෙසක්
8: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
5: උත්තම ධාතු වන්දනාව
8: වෙසක් තොරණ
5: පහන් කෝඩෝ
8: සදහැගි
5: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
8: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
5: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
8: බැතිබරදායකත්වය
9: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
10: FM 95 FM 94.8 Net FM
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: Hey yo yame na hama tane anytime fit when the flavor delakiri padama well i ne gana danuwa
13: kalakiri fun ekak piri elakiri kiri
14: hi velawa ekai

0: ರಟತೊಟ ಒಬ್ಬ ವೆತಗಿನ ಎನ್ನೆ
1: ಸೆನೆ ಹಸಿ
2: ಸೇಮ ಮೋಹತಕ್ ಮನ್ ರಸವತ್ ಕರಾಯ
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම සචිනී. ඉන්දියානු යුද නෞකාවක් වන සුනයිනා නොහොත් IOS සාගර නෞකාව අද දිවයිනට සේන්දු වුණා. ඒ රටවල් දහසයක නාවිකයන් සහ කාර්ය මණ්ඩලය සමගයි. සී පුහුණුවෙන් අනතුරුව මෙම නෞකාව සිදු කරන හත්වන සංචාරය වන බවයි වාර්තා වුණේ. මෙම සංචාරයට බංගලාදේශය, ඉන්දුනීසියාව, කෙන්‍යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, ටිමෝර් ලෙස්ටේ සහ එක්සතරාපි එමිරත් රාජ්‍යයන් රටවල් වල නිලධාරීන් සහ නාවිකයන් තිබෙනවා. මෙම නිලධාරීන් ඉන්දියානු නාවික පුහුණු ආයතනවල ඒකාපත්ත වරාය පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 2 දිනයි මුම්බයි සිට සංචාරය සඳහා සුනයිනා නොහොත් ISO සාගර නෞකාව දියත් කරති බව වාර්තා වුණේ. මිරනෙත් නිවුස් පසර දෙකට.
0: net news me pay what a thought FM 95 FM 94.8 net FM
4: kinder handava
5: brought to you by
6: sumudu matupita nisa endan innat pahasui leak wennet na
7: frames ayeka oyata oyawa mage arenne na
8: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
10: FM 95.

කොමද කොමද ඔන්න වැඩ කරන සති එක අන්තිමටම ඇවිල්ලා තියෙන අපි අද සිකුරාදා මේ සතියන ඇත්තටම හිතට සෑහෙන දිරි ගන්න වෙන්න ඇති ඔෆිසෙන් මොකද උදේ නැගිටින හැමදාම හොඳට අකුණු ගගහ සීතල සුළඟ හමයි හොඳ වැස්සක් අහසින් වැටේ හැබැයි ඉතින් නේද මෙහෙම නිකන් හීනෙන් බය වෙලා වගේ ගිහිල්ලා මූණට වතුර ටිකක් දාගෙන ඔෆිස් ආපු මම වගේ ළමයින්ට උතුරන්න හරියන්න ඕනි මහත්තයෝ කොහොමද සීතල නැති වෙන්න හොඳ තේකක් හරි කෝපි එකක් හරි බීලා දැන් තේ කෝපි බොන වෙලාවක් නෙමෙයි තමයි හැබැයි සීතල දවසට ඕන වෙලාවක් මහත්තයෝ කොහොමරි කෝපි කෝපයක් හරි තේ කෝපයක් හරි අතේ තියාගෙන බලින් ජවයෙන් වැඩ කරගෙන යමු පැය තුනක් මේක දිගට ලස්සන සින්දුයි මගේ කච කචේ වාට හගෙන ඉන්න පුළුවන් අද මේ වාට කෝල් කළා 0112553063 සිංදු ඉල්ලන්න පුළුවන් වගේම 0711959595 අපේ WhatsApp නම්බර් එකේ තියෙන පැත්තෙන් chat එකට send වෙන්න පුළුවන් වගේම netfilm official fan page එක පැත්තේ දාලා තියෙන Facebook post එකට like එකක් comment එකක් share පාරක් දාන්නත් පුළුවන් හරිද අද අපි සීතල ගෑවිච්ච සිංදු ලියාගෙන යමු සීතල ගෑවිච්ච සිංදු ලියාගෙන යමු එහෙම සින්දුවක් තමයි මේ අහන්න දෙන්නේ. තව තව සින්දු ගොඩාක් කමෙන්ට් කරලා තිනවා. හිමි හිමින් අහමු හරිද?

කරමින් සුවපත් කළ ලබැඳේ. ඉගාවට රුවන් රාජපක්ෂ සීතල හිම රටේ කියලකෙන ඔන්න අපි දැන් ටිකට කලින් ඇහෝ. ඇයි සීත සුළඟවට හමන්නේ කන්දෙ හැපෙන්නේ දමයන්ති දමයන්ති තැංකිවකස් ටිකක වෙන්ටල්ට ඉගාවට ශ්‍රයනි නතිශා සීතරණ සුපල් නාමල සීතරෑ වසන්තේ තව සිින්දනඟ ඕන තරන් තියෙන නේද දෙකවන එකක් කාදරෙන් එකතු කරගන්න මම මේ අපේ නදීශක්කට දැම්ම කමෙන්ට් එකක් රිප්ලයි කමෙන්ට් එකක් සීතල සඳ එලියේ ගුණදාස කපුගේ මහත්මයාගේ සිම්බෝ ඉගවට අරුණෝත් කියනෝ සිලි සිලි සීතල ඇල්ලේ දිය සැලි සැලි අයිනලු විල්ලේ ලස්සනයි නේයනේ ඉගවට වෙන්න කමුරු පිටිය මාලක්ක දාලා තියෙනවා මාසම සින්දුවක් සිත මන මාලකම් කරයි සිතුවිලි සීතලෙන් ගහේ අම්මෝ පුදුම ලස්සනයි යනේ මේ වෙනකොටත් සෑහෙන කමෙන්ට්ස් තොගයක් තියෙනවා ෆේස්බුක් එක පැත්තේ. ඒ අතරට සීතල ගෑවිච්ච සිංදු ඔයාගේ තොලුවට එනවා නම් එන්න අපි තරගෙට කොටමු හරිද? ඒ වගේම තමයි අද ෆ්‍රයිඩේ. එතකොට ළමයි ෆ්‍රයිඩේ ෆන්ඩේ කරගන්න රෑ 9:00 ට ටියුන් කරන්න ඕනි. නේත් FM තමයි. නවී දන් 12 වෙනකන් එක දිගට DJ මියුසික් වලට ලව් කරන ඔයාට අපේ DJ නයිට් එක හන්න පුළුවන්. අද තාගෙන ඉන්න පුළුවන් රෑ 9 ඉඳන් 12 වෙනකම්. ඒ වගේම තමයි Facebook live එක බලන්න join වෙන්න පුළුවන්. තමයි අනිත් FM official fan page එක like කරලා follow කරලා නැත්නම් like එකක් follow පාරක් දාගෙන යන්න.

0: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
1: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
2: නවලෝක රෝහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාඛා විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාඛා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දේමනා නොම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාඛාවට පැමිණෙන්න. අමතන්න 077.2.35.375.1.1.75.75.100.
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. සදාතනික විශ්වාසය. සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය. සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
7: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
8: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්.
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
11: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
10: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
9: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
8: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
10: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
12: Brought to you by
2: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Gampola Kasagala Samuha Vyapare Vetin
10: Prime Residences Vethi Noba Vethata Gena Ena Kolamba Navayehi Idivana The Prime Colombo Adama Katha Karanna 0716 777 333
13: Sada Harita Vivasayika Sineeta Adalak Sadakalika Ayojanayak
14: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
15: ඇසේම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
16: FM Alba

දවල්ලෙකයි විනාඩි 21යි වෙලාව. අද අපි මේ සීතලේ සීතල ගෑවිච්ච සින්දු ගැන තමයි කතා කරන්නේ. ඉතින් Facebook එකට අපි ලගින්දර හඳව පෝස්ට් එකට සීතල ගෑවිච්ච සින්දු ගොඩම ගොඩාරියක් අපි කටිය කමෙන්ට්ස් දෙහෙට දාගෙන දාගෙන දාගෙන යනෝ. එයින් එකින් එක අදහන්න දෙනවා හරිද? කලවමට සීතල ගෑවිච්ච සින්දුත් අදහන්න පුළුවන් හවස හතර වෙනකම්. එහෙම කටිය කියපු සින්දුවක් තමයි මෙන්න මේ දෙන්න යන්නේ. මේ කහන කලින් අපිට තියෙනවා බර්ත්ඩේ විෂස් දෙකක් කරන්න හරිද? මිගමුයි අමීෂ කතා කළා. අදේ ගල්ලන්ගේ 2005 ඕලෙවජ් මැජ් එකේ කොල්ලෙගේ කෙල්ලෙගේ දෙන්නගෙම බර්ත්ඩේස් තියෙනවා කියලා කිව්වා. රංගගේ ලොකු දිලිනිගේ ඔවි නොවින අපේ ලස්සන විශකක් දිලෙව. Happy birthday to you. Happy birthday to you. Happy birthday Ranga. Happy birthday ape loku dilene. Then nagema. Hite thina situm patum balapuratu okkoma ishtana. Niyamu birthday ekak wenna kiyala aadaren wish karanawa harada? Yade lavai. Eka cake gediyen ogollanta wede finish karanna puluwa. Igawata ඕගොල්ලන්ට එක තෑගෙන් වුණත් වැඩේ ෆිනිෂ් කරන්න පුළුවන්. දෙන්නටම බෙදා හදා ගන්න පුළුවන් එක තෑගක් දෙන්න. පාන් රාත්තලක් වගේ. අනේ ආදරේ අනේ. මෙහෙම විශ් කරන්න කියලා කියපු අමීෂ කිව්වා මුන්නක් කරේ ශාන්ත නිකොල්ලා විදුහලේ 2005 ඕලෙවල් බැජ් එකේ කොමලම එයාලට විශ් කරන්න එකතු කරලා කියලා රූපිකා පොඩි දිරණී චමයා ඊගාවට ප්‍රේමන් වාසන සුරේනි රුවන්ති අරුණ විනෝද් ශාම දිල්ෂානි ශරීන් ධනුෂ්ක චාමර ඇතුළු 2005 ඕලෙවල් බැජ් එකේ කොම ආදරින් එකතු කර ගන්නවා මේ සින්දුව ඉතිරි සින්දු කෝටිකය හඳ ජය වේවා. ඉගාවට මහව වතුපලගමින් අපේ චින්තකයිය කතා කළා නෙත්තීමිකේ ඔක්කොමයි යගේ හර්ෂණී සදමාලිවය එකතු කරගන්න කියලා කිනෝ සින්දු ටිකක් අහන්න. ඕකේ ආදරෙන් එකතු කරගන්න. අපි යමු WhatsApp එක පැත්තට. අපි පොද්දෙනි කන්දේ ආනන්දයගේ කවියක් තියෙනවා. 12 වෙද්දි මහා වර්ෂා වහින විට දැහැනෝ ඇ අසන්නට නෙත්තේ ෆෙම් අපට. කෝකිල මිහිරි වාසිගේ හඬ අසන්නට ඔව්. බැරි වුණු දාට නොකෑවා වාගේ කුසට. අමේ අමේ බඩ පපුවත් එක්කම දාලා ගියා. වැහි දෙයියෝ හතරින් පස්සේ වහින්න. අසා වැහුවේ නෑ කියලා ලොකු අවුලක් නෑ කට්ටියට. ලස්සන සින්දුවක් දෙන්න යක්කල මුදන් නායක වෙළඳ සංකීර්ණයේ නුවර පාර යක්කල දෙකක් ආදරේ ඉතින් හොඳයි ආදරෙන් එකතු කරගන්න. හයි වස්තු කැටේ ගින්දර උම දේවියේ ඔනේ ඊයේත් කිව්වා ඔයා වහන්න බැරි වුණා කියන්නකෝ. කා එකවත් කතා නොකර මමයි ධනිකයි නිදාගත්ත අද නම් අහනවලෝ. අපිට දෙන්න උම්මා දෙකකේ ලස්සන සින්දුකුයි කියලා කියනවා. පසරින් ශම්බි තෙපලි දෙවලේ ශශී රංජී මාලි අකේනිය ධනික බාතේක මගේ ආදර සුබේදකවයි කැනඩ වලින් චන්නේන්ජේ මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් වගේම අපේ පුංචි සොෆියා පැටියවත් එකතු කරගන්න මේ සින්දුව ඉතිරි ටිකයි අහන්න. Thank you.

විනාඩි 28යි වෙනව. අපේ ඇඩ්මින් කෝරිතා ඔන්න කියලා තියෙනවා සිතල ගෑවිච්ච සින්දු. සීතල සනෝයලියේ ගුණදාස කපුගේ මහත්යාගේ සින්දු ඊගාවට සීතල හිම රටේ කියලා තියෙනවා. ඒයින් දෙයිකෙන් අන්තිමේක නම් සීතල හිම රටේ නම් අපේ මොලේ මහවා. සීතල සඳේලියේ අද ඕනමයිලු. දුන්නේ නැත්තම් තරහම තරහයිල. ඔට්ටේ බෑවාට මාත් එක්ක තරහ වෙන්න. සංජල කමුදු මේ දුම් ගලා කම්බේ ඉවසන්න බෑ සීතේ උණුසුම් දැනේ දැතේ. කෝපි එකක් කදම් වෙවනම් ඔය ගති ඇරිල යනෝ. ආදරය අප්පා උදයන්ගේ අක්කා රෑ සීතලයි ආශා ගලයි හැයියානේ. හා සින්දුවක් දෙකිවයි කවුද දන්නේ. ඕකේ ඕකේ ඕකේ අනිත් එක නම් මතක නෑ සුදු මැණිකේ කියලා කියනවා. ඕකේ කමන්න ආදරෙන් එකතු කරගන්නවා. හරිද ඉගාවට ඒචේ වීර සිංහා ගින්දරි අද සීතල හොයන හැටියක් අම්ම පා කියලා තියෙනවා. චූරි ජලියක් ගන්නනේ අනේ මේ වික්‍රම කොහොම කරන්නේ. ජීවන් මදු ශංඛා සීතල සඳේලියේ කියලා කියනවා. නිපුන් අහිංසා ඔයාට සීතලද කියලා අහන. ඔව් ඔව් ඔව් මේක ඇතුළේ ගොඩාක් සීතලයි. අනේ සින්දුවක් කියලා තියෙන. ඔයාට සීතලද උණුහුම මදි වගේද වැඩ කරන ගමන් අහගිනවලු නියමයි ආදරෙන් එකතු කරගන්න හැරද. ඊට පස්සේ ගොමයි ඩයස් අයිය කියනවා භාෂිතත් එහෙම නෑ. අපි සීතල සින්දු ගැන කතා කරන්නේ. හරි ඉගවට අයෝධ්‍යා මතු භාෂිනී සීතල වැස්සේ තෙමෙන්න ආසයිලු තෙමිලා ලෙඩ වෙලා එන්නකෝ. අම්මා එහෙම දැක්ක තාස හිතෙයි. සර්ණ හීරාත් සීතල පින්නේ ලාසදෙලි ගෑනාගේ සින්දුව කියලා කියනවා. හරි ලස්සන සින්දුනේවා. ශමින්දු ගුණරත්න සීතරේ වසන්තේ කාටදූ ගයන්නේ. මට නම් නෙවෙයිද කොහෙද බුත්තලින් මගේ චමිදයවත් ආදරින් එකතු කරගන්න. මෙන්න මේ සින්දුවයි ත්‍රිටිකය කොම හන්න. ඕකේ පුතා අපි යමු මේ සින්දුව හන්න. ඔකටම කලින් ෆෙම් සෑය ගැන මම ඔගලන්ට මතක් කරනවා. ගෙවන ගාන්ට ලාභම ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න උපරිම පහසුව දෙන පෑඩ් එකක් නම් ගෑල්ලමයි දන්නවා. එහෙනම් ෆෙම් සෑය විතරමයි. මොකද මෙච්චර සාධාරණ ගානකට මෙච්චර සාධාරණ පෑඩ් එකක් වෙළඳපළට නම් ඉන්නේ නැහැ. හරිද ඉතින් ඒ නිසා ඔයා කොත්තනදී හා මිලදී ගැනීම කරා සුපර් මාකට් එකේ එහෙම නැත්නම් ග්‍රොසරි ෂොප් එකේ ෆාමසි එකේ උනත් අනිවාර්යෙන්ම නම කියලා නම බලලා ෆෙම් සෑය බගන්න. ගාන සාධාරණයි කියලා ක්වලිටි එකේ චූරියව තඩුවක් කළ නැහැ. එසලසයසෝ තත සහතිකත් එක්කම තමයි ෆෙම් සෑය ඔයාගේ අතට එන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව දවල් 1යි විනාඩි 36යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: විජය නූඩ්ල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. අපේ රසය රටේ සැමට.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. පින්දුවයි 47 31 33 540.
6: ඔබේ සිහිනයත් ව්‍යවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසිකව ප්‍රතිලාභ රසක් ලබා ගන්න වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක්වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23ක අකණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න. අපිට කතා කරන්න 076 44 11 600 011 54 34 3.
7: Music 3, 2, 1, let's go.
8: Friday, fun day.

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக் பீட் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிடெட் ரேடியோ ஃபன்னேக்கா நெஃபெம் டிஜே நைட் ஃபன்னேக்கா செட் வேணா டேகி தினன்னா நெஃபெம் டிஜே நைட் அது ரேன் நவேட்டா
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
3: කින්දර හැන්දෑවා
4: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
6: Fems ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
9: Oh my god, this is original.
10: Nako?
3: Make up like a kinder handava, bro.

வலைக்காய் வினாடி இஸ் நவையாய் விழாவு அப்ப இலக்கு கிந்தர ஹந்தாவாக நின்று யாவை குத்துக்கிற கனத்தமை அந்தே கோல் கிருப்பு கட்டியட்டாய் முலிங் சான்ஸ் இருக்குது பதுல்ல கெட்டவனு சமந்த சலோனிக்கே சத்திட்டு கிந்தர ஹந்தாவா ஹனவனு மட்டு கோல்லுக்கு துண்ணம லோக்கா சமந்த ஐயா ஹாய் அனே ஆதரே ஓயா வை ஓயாகி கோலயா கேஷான் வை ஹாய் கேஷான் கேஷ் பாபாவத் ஆதரிங் எகது கிரகான இகாவுட் லாஸ்திக்கில் தேன ஹத்ர வினுக்கான் யான் உக்கும சிந்துடிக்கமாகாம் ඒවගේම හිරතර ස්ටෝසිකේ අම්මා විමලාව තියෙනවලු හයි අම්මා ආදරින් ඕව තෙගතු කරගන්නවා බිස්නස් සරු වෙනෝරි ජය වෙනෝරි තිංග ඊගවට වයිෆ් නිසංසල හිරතරු බබාල දෙනවා තෙගතු කරගන්න කියලා කියනවා නියමයි පානදුරේ ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ මගේ චමින්දාය කතා කළා කොහොමද වැස්ස සමාගම අරගෙන ඉන්න මෙන්න මේ විශේෂ පණිවුඩේ මතක් කරන ගලන්ට කිව්වනේ මේ දවස්වල තමයි ගන්නවනම් කේඩී රයි ස්කූටරය ඒකට හොඳම දවස හරිය විශේෂෙන් කියන්න ඕනි කේඩී රයිස් කියලා කියන්නේ සියට සියක් ලංකාවෙම හදන ස්කූටර්ස් හදන නිෂ්පාදන ඔයාට අරගෙන එන ආයතනයක් නොවැවිල එක්ස්පෝර්ට් ක්වලිටි නිෂ්පාදන හරිද යුරෝප් කන්ට්‍රීස් වල දැනටමත් කෙඩිරයි ස්කූටර්ස් පදිනව සුදු මහතුරු ඉතින් ඔයාට කෙඩිරයි ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් කෙඩිරයි පෙට්‍රල් ස්කූටර්ස් කෙඩිරයි ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් මේ වර්ග තුනම ලංකාවේදී ගන්න පුළුවන්කම තියෙනවා ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම සහායක ආයතනය කේඩී රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් ලාංකිකයෙක් විදිහට අභිමානෙන් ඔයත් මිලදී ගන්නකොට කේඩී රයිස් බලලා හොයලා අරගම මොකද අපේ සල්ලි වලින් පිටරටවල් පෝෂණය කරන එක ගැන අපි දෙපාරක් හිතන්න ඕනි කාලයක් ඇවිල්ලා තියෙන්නේ මොකට දානේ වටිනාකමක් දෙන්න පුළුවන් තැනට වටිනාකමක් නොදෙන්න නේද දැන් කේඩී රයිස් ලීඩර් 1-5 බයික් එක හැමෝම ගන්නේ අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි දුරක් යන්න බලාගෙන මොකද මේක හදලා තියෙන්නේ 1-5 cc අධික බලති එන්ජින් එකක් වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා. ඉතින් ඒ නිසා පෙට්‍රල් සුවඳට පවා දුවනවා මහතයෝ. ඒ වගේම තමයි තව තියෙන විශේෂත්වයක් තමයි ඉස්සරහා පස්ස රෝද දෙකේම තියෙන ආරක්ෂිත ඩිස් බ්‍රේක්. ඉතින් ඒ නිසා පරිස්සම ගැන සැහිර දුරට හිතලා හදපු බයික් එකක් තමයි කේඩී රයිස් ලීඩර් 1-5 කියලා කියන්නේ. ඒ වගේම මේ බයික් එකේ මිල රුපියල් 796,500ක් විතරයි. මේ දවස්වල ඒකට ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ඒ කියන්නේ ඔයාට ලීඩර් 1-5 පෙට්‍රල් බයික් එක රුපියල් 696,500කට ලක්ෂයක මිල අඩුවක් එක අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහතයෝ මං ඊයේත් කිව්වා ඔයා ලීස් කරලා ගන්නව නම් එහෙම ලක්ෂයක් මිල අඩු වෙනවා වගේම තමයි පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනම ලීසින් කම්පැනි එකට ගෙවන්නේ ඔයා නෙවෙයි කේඩී රයිස් පුද්ගලික සමාගම මේ දීමන කොහොම ලැබෙන්නේ කේඩී රයිස් වෙතින් පමණයි සහ තොග අවසන් වෙන තුරු විතරයි ඉතින් ඒ නිසා ඉක්මන් කරන්න ඔයාත් අපේ රටේ නිෂ්පාදනය කරන කේඩී රයිස් ලීඩ 1-5 පෙට්‍රල් බයික් එකක් ඉක්මනටම අරගන්න තාරුණියේ ජවයට කේඩී රයිස් දිවයින පුරාම අලවි ජාලයක් එනවා සේවා නියෝජිතේ නේන අමතර කොටස් දිවයින පුරාම තියෙනවා අලවියෙන් පස්සෙ සේවාවත් අති විශිෂ්ටයි එහින්දා කෝල් එකක් අරගන්න මේ දැම්ම 077-46-43-97 077-46-43-97 නුගලන්න පුළුවන් වැඩි විස්තර දැනගන්න ඒ වගේම සෙවනගල ආයුර්වේදය ගැනත් මම පට ගාල මතක් කරන්න සෙවනගල ආයුර්වේදයත් එක්ක සමල් බන්දුල වීරපිරුමම වෛද්‍යතුමාගේ අධීක්ෂණයත් එක්ක ඔයාට අරගෙන එන්නේ දිව්‍ය ඖෂධ වගේ එව්ව හොඳේ මට ගැස්ට්‍රයිටිස් තියෙනවා කාලයක් තිස්සේ ඕකට ඉංග්‍රීසි බෙහෙත් බිබී බිබී බිබී බිබී බැලුව බැලුව හරි ගිහින් නැත්තම් යට ගැහෙනව විතරයි ආයේ මතුවෙනවනේ තෙල් පිටි දැවිල්ල කෑම බල බල බල බල
ආසාවෙන් අහක බලා ගන්නවා නම් එහෙම වුණා අපි නිතරම සනීප කරගමු. ඔයාලට ගන්න පුළුවන් සෙවනගල ජීව බල අම්ල පිත්ත සෝය. ඒ වගේම තමයි ගුණා කයිට අදාහන හන කටියට. ආසයි සීනිජාති කන්න හැබැයි මට ෂුගර්නේ. ඔහොම කියනවනේ. හරි දුකයි ගොඩාක් අම්මල තාතලා අයියල අක්කල ගොඩාක් අයට ෂුගර් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මතක් කරන්නේ සෙවනගල මධුමේහ හරණි කැප්සියුල්ස් ගැන. මේවා පාවිච්චි කරන්න පුළුවන් නිතරම මාට සුවයක් කරගන්න පුළුවන්. හවද? ඒ වගේම මේ දවස්වල සෑහෙන වෛරස් රෝග පැතිරෙනවා. සෙම්ප්‍රතිෂාව කැස්ස උනා හැමෝටම අහනහනයි ටැංග පතරෙද්දනවා කියයි ලෙඩ ගොඩයි. අනේ නිසා තමයි ඔගලන්ට මතක් කරන්නේ සෙවනගල මදුකා කැසට පැණිය පාවිච්චි කරන්න කියලා. ඒ ඔක්කොම නිෂ්පාදන ආට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් කතා කරලා ගෙන්න ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න වගේම ඕඩ එකක් දාගන්න 0747 31 33 540 කතා කරන්න. 0747 31 33 540 වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දැන් වෙලාව දවල් 1යි විනාඩි 49යි. Okay, අපි යන්න හදන්නේ තව ලස්සන සින්දුරි ටිකක් අහන්න. මේ පැය යන අන්තිම සින්දුරි ටිකට තමයි යන්නේ. ඒ අතරේ මම මතක් කරනවා, අද අපි සීතල ගෑවිච්ච සින්දු ගැන කතා කරනවානේ නෙතෙෆෙම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තේ. ඒකේ මගේ ගින්දර හඳාව පෝස්ට් එකට සීතල ගෑවිච්ච සින්දු කමෙන්ට් කරලා තියෙන කට්ටියක් ඉන්නවා. එකතු කරගන්න අපේ මුදිත පෙරේරා අයියා. සීතලේ නිසංසලේ විජය කුමාරතුංග මහත්තයාගේ සින්දුව කියලා කියනවා. ඉන්ද්‍ර වාශි මාතුවාගේ හඳ ළඟ නතර වෙලා ඉනෝ මුරුන් තුඩුවෙන් නාන් දුවෙන් ආදරෙන් එකතු කරගන්න ලලිත් ප්‍රියංකර අයියා තිනවද ඔකේ කටියම එකතු කරගන්න ඉගාවට ලක්ෂි තිරෝෂණ අපේ ලකි අයියා සීතල පින්නේ ලාසඳ එලි සීතල සඳ එලි සීතල දියපිරි සුනිල විලයි සීතලේ නිසංසලී පාවේ යන් පවන් රැලේ තව තිනෝ කොටනව නං කොට වෙලා මදි එයි කියලා තිනවා මන් දන්නවා ඔයා වැඩ කරන ගමන්නේ ඉතින් ඔය ඔක්කොම කරන්නේ නේද? ජය වේවා. තැන්කුයි තිnga. නිලන්ත කුමාර. ඔරුවක පාවෙන රෑගෙන අඳුරේ තොටියේ කි මාමේ සීතල අතරේ. ෂා. ඔය තියෙන්නේ ඔන්න හමු පොඩ්ඩක් විතර මොලේ දිගෑරලා හිතලා බලන්න රැලි වැටිලා තියෙන එක දිගෑරලා

அதோ மே மாசே பஹல்லவ ஒன்னு மே தான் ஹத விஷன் கேம் வோட் பிளேஸ் பிரான்ச் கிட்ட ஆவுதே එකන් විෂන් කැම් ප්‍රධාන ශාඛාවට ආවතේන නවලෝක රෝහලත් එක්ක සමගාමීව විෂන් කැම් ප්‍රධාන ශාඛාව සංවිධානය කරන නොබිලේ සෞඛ්‍ය සායනයට සම්බන්ධ වෙනවට පුළුවන්කම තියෙනවා. එදිනදී අටපුලන් මූලික අක්ෂි පරීක්ෂාව, කක්ෂි පීඩන පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, ඒ වගේම රුධිර පීඩන පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශක නිර්ණය එක්කම ඇස් කණ්ණාඩි වෙනුවෙන් විශේෂ දීමනා වචම් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. තේන තැන හරියටම කියන්නම්ද? නොම්බර 6 වෝඩ් ප්ලේස් කොළඹ 7 වෝඩ් පෙදෙස කොළඹ 7 කියන තැන තමයි එන්න ඕනේ. වැඩි විස්තර දැනගන්න ඕනි නම් මෙන්න කෝල් එකක් දෙන්න. 077 2353 075 75 ගන්න. එහෙම නැත්නම් 011 7500 කියන අංකයට ගන්න. එතකොට පුළුවන් විෂන් කැවෙතින් මේ සෞඛ්‍ය සායනේ ගැන වැඩි විස්තර දැනගන්න. මතකයි දවස 17. ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා. හරිය ඉදිරිය දවසේ වෝඩ් ප්ලේස් පැතයා ඉනවන අනිවාර්යෙන්ම විෂන් කැලේකට ගිහිල්ලා ඔය කියපු අක්ෂි පරීක්ෂාවක් එහෙම ඉතින් කරගන්න. හරිද? සීතල ගෑවිච්ච තව සින්දුවක් අහන්න යන හදන්නේ. මේ සින්දුව දුන්න නැත්නම් අපි කුඩි තමාතික තරහ වෙනවත් කියලාත් කිව්වා. ඉතින් ඔය කොමලම මේ සින්දුව ඉල්ලපු කොමලම මාව අහගෙන ඉන්න ඔක්කොමලත් එකතු කරගන්න මේක අහන්න. මේකට එකතු කරගමු අපි පූජ පිටියේ සචී ෆර්නිචර් එකේ සෙට් එකත්. හැමදාම වගේ මාව අහගෙන ඉනවා. තැන්ක් යූ කොල්ලනේ. ආදරේ ඉතින් ඈ දෙකක්.

0: ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගෙදිනන්න දස දහසේ බෝනස්වාසි ඇවිදින් ගන්න NLB ජයහා දරනිදහනය ලොතරයි පත්මල දීගෙන ඔබේ සිහින සැබෑකර ගන්න.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න. 0111 437 1250.
2: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0712 317 3636.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: ආ පැටියෝ කොහොමද
3: සින්දුවක් අහනවද
4: මිදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: ඒ යෝ යන එන හැම තැන එනිටම් සෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලා ඉන්නේ ඒ ගැන දැනුවත් වසකල කිරි ෆන් එක පිරි එල කිරි කිරි
7: හයි වේලාව දෙකයි එකයි

0: රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිවන් මේ පැයි රටතට සමගින් මම සචිනී. ආරච්චි කට්ටු ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට හලවත මහදිකරණයේ මගින් වසර 5යි මාස 6ක සිරදඩුවමක් නියම කර තිබෙනවා. 2007 වසරේදී ආරච්චි කට්ටු ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ සිද්ධියට අදාළවයි. හිටපු රාජා මාත්‍ය සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ සොහොයුරවණ ජගත් සමන්ත මහතාට එම චෝදනා යටතේ නඩු පවරා තිබුණා. සනත් නිශාන්ත මහතා මියුග සතිපෙවින් අධිකරණයේ හමුවේ පෙනී සිටියේ ජගත් සමන්ත මහතා පමණයි. යනු පහර කැමර ලක් වූ ප්‍රාදේශීය ලේකම්වරයා රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද මහාධිකරණය විසින් ජගත් සමන්ත මහතාට නියෝග කළා. එම මුදල නොගවන්නේ නම් තවත් වසර දෙකක සිරදරුවමක්ද හලවත මහාධිකරණය විසින් ඔහුට නියම කර තිබෙනවා. මීලනෙට් නිවුස් පසර දෙකට.
0: නෙට් නිවුස් මේ පැය රටතොට.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95

0: Kinder Handava mit Bashi.
1: De kaj bi dani pa kaj bila v tamet sitele hadič sinduak ane. Sorry. Sitele gavič sinduak ane ane hadan. Api lage gindra handevi devi ni pae patan gannu kutumu. Mekat goda kaj comments ala dapu sinduak. Iti neni sa api me sitele hadič sitele gavič sinduak. Ahamu, harana. Okay, api to call karupu katia kutu inno ekata karagan. Adu mata boya gudu vasan taya kata kila. Eai mamai kata karupu palaviri matava. ආදරෙන් එකතු කරගන්න අපේ සයන්දි පැටියවයි. එයාගේ අම්ම වත්සල නංගි පූර්ණිමා ඇතුළු කට්ටියම හරිම මම දෙකම දෙකක් ආදරේ ජය වේවා. පරිස්සමට කුමල්ලම ඉන්න ඉගාවට අපේ කඩවත රංජනී අම්ම කතා කළා. එයාගේ ලුකෝ ෆැමිලිකේ කුමලා නිරෝධ පබෝදා තරු සඳු නයනා රූපිකා චෙහන්ස රසුනාදී ජයනී මංජලා ප්‍රියන්ත සමරනායක සමන්න හිමේෂ් අයිරංගනී අම්ම ලෙලි අයිරංගනී රොහන් පුතා කට්ටියම ආදරෙන් එකතු කරගන්න ලෑස්ති කළ තියෙන සින්දු සේරම ටිකම අහන්න. ඊගවට WhatsApp එකේ මෙන්න මේ කටියව ඔබගමු. හයි අකාද නම් ගින්දර හඳව අහනවා මට යෝහානිගේ සින්දුවක් දෙනවද කියලා කියනවා. අහමු හරිද? හයි සුබතවලක් භාෂියෝ අපි කන්නන්තුටි හලකම බේකරේ රසික අයියා රාජා අයියත් වැඩු මෝල්ඩියුසලින් අපේ සංගීත් මල්ලිවයි නිලෝ ගවර්මන්ට් එකේ පැත්ත ඇතුළු සෙට් එකයි සැලන් පිටියේ හිරානියක් ඊගවට කෙලිමඩලේ රේණුවක් මත්තුමුගඩ සුනිල් කඩේ අයියාක කට්ටිය මේකතකට ගන්න කියලා කියනවා. ජය වේවා. පරිස්සමට වැඩ කරගෙන යන්න උදේ ඔයා හදන ගමන් බනිස් ගෙඩියක් මෙහෙට විසික් කරන්න හතරට තේකක් බොන්න. රම්පතේ සුබදහවලා ගින්දර හඳම අපි තහගිරින්න ලස්සන උම දෙකයි හෝ කොයෝනේලෝ.

ආදරේ දෙකම දෙකා කැටිය මේක දෙකට ගන්නවා ජය වේවා. අම්මු මෙන්න කාලෙකට පස්සේ අපේ මේ අම්බලන්තට බැමිනියන් වෙලා දම්මියක්කගේ මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ලස්සන සින්දු සෙට් එකකට එකතු කරගන්න හස්බන්ඩ් වසන්ත, පුතා මිනිඳු මිත්සර, ඊගාවට අම්මා තාත්තා වගේම නිතහන හැමෝම හිතවද ජයන්ත අයවයි තිබ්බටුකට නදීෂක කැටිය මේක දෙකට කරගන්න කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න ඔක්කොමලම මේ පැයෙත් සින්දු ටික ඔක්කොම අහන්න ජය වේවා.

නැත්ද කියලා පොඩ්ඩක් හිතාගන්න මැරුවේ ඉන්නේ. චම්පා වීරසිංහ සීතල හාදුවකින් කියලා කියනවා. සුජානි චන්දිමා මේ දුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ කියලා කියනවා. ඔයාට තෝ ඉඳගම සීතල ගෑවිච්ච සින්දු ඔලුවට එනවා නම් අනිවාර්යෙන් කෝල් එකක් දීලා කියන්න. හිම නැත්තම් කමෙන්ට් එකක් දාන්න. ගින්දර හඳාව අපලගේ Facebook post එකට. හරිද? වේයන්ගොඩ සඳුරි කතා කළා ඔයාවත් එකතු කරගන්න. ඉගවට කළුතර දිමන්. අත්තම්ම මියුලින් එක සින්දු ටික අහගෙන ඉන්නවලු. කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා. ජයෝ වේවා.

කෙතුල්කටේ ප්‍රේමසිරි අයියා. අම්ම ගුණවතේ ගාවට දිනුෂ ගණේෂ චමිලානේ බින්සර කිරණේඳු මෙන්න මේ කට්ටියම එකතු කරගෙන සින්දු ටිකක් අහමයි කියලා කිව්වා නේම ආදරෙන් එකතු කරගන්න. ඊගවට මහරගම චන්දිමාක කතා කළා. හස්බන්ඩ් පුතාල දෙන්නා දුව කෝසල පුතා ඒ වගේම දික්වල ගමේ ඔක්කොම ගම්පල ඔක්කොම මහරගම නැතහන ඔක්කොම මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. එයත් සීතල ගෑවිච්ච සින්දුවක් නම් කිව්වා. සීත සුලංගවට හමන්නේ ආදරෙන් ඔක්කොම ළම එකතු කරගන්න. Thank you so much. මට කෝල් කළාට හරිද? WhatsApp එකට යන්න තමයි හදන්නේ. සුදු බෝල භාෂියෝ ලස්සන සින්දු ගොඩක් ඕනි. මලෝ පිටේ සුනිත් ග්‍රසරිකේ නයනක්ගේ මැසේජ් එක. අම්මා පුතා තිසුන් හබි සුනිත් ගාලේ ගෙදර හැමෝමයි මම එකතු කරගන්නවා කියලා කියනවා. නිමයි Thank you. ආදරෙන් එකතු කරගන්න. Hi Bashi. Good afternoon. සින්දුවකට එකතු කරගන්න ස්නේහ අනුෂී දනුෂ්ක ඒ වගේම සංගීත් මල්ලේ මේ කට්ටියමයි බැමිනියන් වල ධම්මිකා මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. නදීෂක්කවත් එකතු කරගන්න. ජය වේවා. ගින්දර හඳාවට අපිවත් එකතු කරගන්න. මහරගම දුලානියක්කගේ මැසේජ් එක. Thank you. අහන් ඉන්නවට. හයි ගින්දරේ. මේ වැස්ස වෙලාවේ තමන්ගේ දරුවන් ගෙදර එනකන් පායනකන් ඉන්දිකඩ ළඟ මග බලාගෙන ඉන්න සියලු මම්මවරුන් වෙනුවෙන් දවසක් පැල නැති හේනේ සින්දුව දෙන්නකෝ කියලා කොටාවි කසුන් කියනවා. අහන්න ට්‍රයි කරමු හරිද? ඒ වගේම තමයි අමල් පෙරේරාගේ සඳ සීත ගින්න රෑයෝමේ මේකත් අහමුයි කියලා කියන දෙකෙන් එකක් අනිවාර්යෙන් අහමු හරිද? ආදරෙන් මේකත් කරගන්නවා. ජයෝ වේවා. ඊට පස්සේ හයි වාශ්‍යකියෝ වෙනද වගේම අද තහගෙන ඉන්නේ අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල වස්ත්‍රිෂානියාගේ වයිෆ් ශංකා නිශාන්ත දර්ශන ඒ වගේම මේ වෙලාවේ ෂොපි කියන හැමෝමයි ඔයාව එකතු කරගන්නවා කියලා කියනවා. උතුරම් මහරයන් උරි මහතයෝ

0: නවලෝකරෝ හල සමගාමීව විෂන් කියයා ප්‍රධාන ශාකා විසින් සංවිධාන කරනු ලබන නොවිලේ සෞඛ්‍ය සායනය මේ දාහත්වන දින උදෑසන නවේ සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි සඳහසු විශේෂී දේමන නොම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ 7 ශාකාවට පැමිණෙන්න. අමතන්න 077.25.375 011.75.75
1: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසිය අදාළ වේ.
0: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540
6: Music 3, 2, 1, let's go! Friday, fun day!

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව හවස 2:32.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆිම්ස් ඇලෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: අලුතැන කාටුම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
7: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
8: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් නිපදවයි.
7: මුළු තැන් ගෙටම විජය.
8: විජය තුන පහ, අපේ රසය රටේ සැමට.
9: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
10: ඇසීම අඩුද? චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777777610.
11: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
12: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
13: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු. Net FM Alpha Studio with Kasani and Lehansa.
14: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
15: කින්දර හැන්දෑව
16: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆිම්ස් ඇලෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397.
17: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
15: හිත ඉල්ලන සින්දු ඇහෙන ඉන්දරහන්

අවසදක ඉවින රීතිය සතයි විලව අපි ලගේ ගින්දර හැඳෑවාහකිරින්ද තිවිනි පැයත අන්තිම පැයභාගිට වගේ තමයි ඇවෙල්ල තියෙන්නේ. මේ අපේ මහේෂයගේ දොළදුක විසඳන්න මේ සින්දුව මෝනී කියලා කිව්වා. එහින්ද බලංගොඩ LNG Holdings එකේ මගේ මහේෂය ඇතුළු ඔක්කොමල්ලම ආදරෙන් එකතු කරගෙන මේ සින්දුව ඉදිරි ඔක්කොම ටිකයි අහන්න. දෙකක් ආදරේ ඉතින් ඈ. හරි. එයාවත් එකතු කරගෙන යන්න කලින් මම කියනවා උගලන්ට ෆිම්ස් ඇය ගැන ගෑනු ළමයිනේ. ගෙවෙන ගානට උපරිම සාධාරණයක් තියෙන දේවල් තෝරන්න අපි පොඩි කාලේඳලම අම්මලා හුරු කරනවානේ. අර පරිමස්න වැඩ කරන්න ඕනි. නාස්ති කරන්නේ. හොඳම කලිටි පෑඩ් එක කාට සාධාරණ මිලකට ගන්න තියෙද්දී අයිය එපිට නිකන් බොරු ගණන් වියදම් කරන්නේ බොරු බොරු දේවල් ට නේද? ඉතින් ඒ නිසා SLS ISO තත්ත්ව සහතික දෙකත් එක්කම එන කොලිටි කුපරි මේට තියෙන ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු ෆෙම්ස් ඇයෝ නම බලන නම කියලා මාර්ගන පීරියඩ්ස් දවස් වලට මේ තරම් සපෝටිව් පාර්ට්නර් කෙනෙක් නම් තවත් නෑ මහත්තයෝ. ඒ නිසා ඩේ ටු ඩේ ලයිෆ් එකේ කිසිම වැඩක් පීරියඩ්ස් කියලා අතපසු කරගන්නේ නැතුව ලස්සනට කරගෙන යන්න ෆෙම්ස් ඇයෝ කොටත් පුළුවන්. ඒ වගේම තමයි සෙවණගල ආයුර්වේදය ගැන මතක් කරන්න ඕනි. මధుමේහ හරණී කැප්සූල්ස් පාවිච්චි කළා අමාරුව නිට්ටාවට සුව කරගන්නවද එහෙම නැත්නම් ජීවිත කාලෙම පෙති ගිල ගිල ගිල ගිල ගිල ගිල ඉන්නවද? සෙවණගල ආයුර්වේදය කියලා කියන්නේ සුව කරන්න බෑ කියලා හකදාපු ගොඩාක් රෝගීන්ට සුවය දුන්නු තැනක්. ඉතින් කමල්බන්දුල වීරපිරම වෛද්‍යතුමාගේ පූර්ණ අධීක්ෂණයත් එක්ක තමයි සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ සියලුම ඖෂධ වර්ග නිෂ්පාදනය කෙරෙන්නේ. හරිද? ඔයාට ඔයාගේ මොනවාද කිස් කබල ආශ්‍රිතව, එහෙම නැත්නම් කෙස් ගස් ආශ්‍රිතව, හිස කෙස් ආශ්‍රිතව ගැටලු තියෙනවා නම් සෙවණගල ශ්‍රියා දේවි හෙයා ඔයිල් එක පාවිච්චි කරලා බලන්න. අපේ දේශීය ආයුර්වේදයේ ඖෂධ වර්ග ගොඩාක් එකතු කළා තමයි සෙවණගල ශ්‍රියා දේවි හෙයා ඔයිල් එක නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම සෙවණගල ජීව ශක්ති රසායනය, සෙවණගල ජීව බල අම්ල පිත සුවය, සෙවණගල හන්දි රාජ තෛලය, මේ ඔක්කොම ඔයාට කතා කළ විස්තර දැනගෙන ඉන්න තැනකට ගෙන ගන්න පුළුවන්. මෙන්න ෆෝන් නම්බර් එක 0747 31 33 540 0747 31 33 540 කතා කරන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව 2:45. අපි යන හදනේ තව ලස්සන සින්දු ටිකක් අහන්න. ඔකෝටම කලින් කෝල් කරපුව මෙන්න මේ කටේව දාගන්න ඕනි. අනේ හරි ජොලි අම්මා කෙනෙක් කතා කරානේ. හොරණ මාලනී අම්මා. ගත්ත ගමන් කිව්ව මොකද දන්නවද? අනේ අතමයි මේ ගින්දරේව අල්ලගන්න තියෙන අමාරුවක්. මේ ගොල්ලන්ගේ ගෙවල් කෑගල්ලේ හරිද? ළමයි හදාගත්ත හන්දා. ඔන්න දුක් විඳින්න අපව හොරණට ඇවිල්ලා. ළමයි බලා ගන්න ඇවිල්ලා. නෑ නෑ යුතුකන්නේ නේද? අපේ අම්ම දන්නවද ඔකට කියන කතාව? අපේ අම්ම කියනවා අනේ අනේ මේ ඔයා බඳින කාලෙක ළමයි නලවන්න මට නම් බෑ. මට දැනටම ළමයි වඩා ගන්න පුළුවන් තත්ත්වයක් නෑ. එහෙනම් ඕන විදිහකට ළමයි බලා ගන්න. ඔය පේනවනේ අපේ අම්මල කියන ඒවා. මං හිතන්නේ මාලනී අම්මෝ අපේ ගෙදරත් ගෙන්න ගන්න. එනවද මගේ ළමයි බලන්නද? එයා කියනවා සීතල හැදිච්ච සින්දුවක් තියෙනවා කියලා. මේ දුම් ගලා කන්දේ. එයා ඒ පැත්තෙන් සින්දුව කිව්වා, මම මේ පැත්තෙන් සින්දුව කිව්වා. අපි ෆස්ට් රෝස් එක වෙනකම් මේ දුම් ගලා කන්දේ ෆෝන් එකෙන් කිය කිය හිටියානේ. හරි ශෝකනේ අම්මා. නිදුක් නිරෝගී සුව ලැබෙන්න ඕනි, ජය වෙන්න ඕනි, උතුරන්න හරියන්න ඕනි. ඉතින් හරිද? ආදරෙන් එකතු කරගන්න ඔයාවයි ඔයාගේ දුවවයි ගෙදර හැමෝමමයි. ඊගාවට ගාලි මල්කි කතා කළා. ගාලි ගෝඩ පුරින් අදරින් එකතු කරගන්න අද කෙල්ල රෙදි වේලන දවසක්. මන් දන්නවා මේ දවස්වල ගෙවල් වල තත්ත්වය. බැලු බැලු යත කෙලටි රෙදි කූඩු ගුඩකසාද. අනේ අයියෝ අඳින්න අඳුන් ඉවරයි දෝගලගේ ගෙවල් වලත්. දැන් තමයි අර හක දාපු ඇඳුම් ටික එළියට ගන්න කාලෙනේ. අල්මාරිය පීර පීර පීර පීර සොයන කාලේ. කවර මල්කිනන් අද රෙදි ටිකක් වේලගේ ආදරින් ඕව තෙගතු කරගන්න. ඉගාවට අපේ රිකිල්ලගස්කන අරුණ අය කතා කළා. කොල්ල හැමදාම මට කෝල් එකක් ගත්තම මේ හලෝ ඔහොම තමයි කතා කරන්නේ. හරිද? දැන් මම විහිළු කෙල්ල කෙල්ල කෙල්ල කෙල්ල අමාරුවෙන් ආයාසයෙන් උගුර පෑදීම නතර කරන් කතා කරනවා. එයා කියනවා කොච්චරවත් දවසට කෝල් නම් ගන්නවලු, ඒක කෝල් එකකදිවත් එහෙම වෙන්නලු. ඔයාට විතරක් කතා කරාම උගුර පෑදෙනවලු, කැස්ස වෙනවලු. එන්නේ සමයම බේ ටිකක් ගන්න, බේ ටිකක්. ඔහේ ඉල්ලපු සින්දුව තව ටිකකින් දෙන්නම් හොඳේ. සීතල හැදිච්ච සින්දුව ඔයාගේ තොලුවට එනවා නම් මෙතෙෆෙම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තෙන් ඇවිල්ලා අපි ලගේ ගින්දර හන්දාව පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න.

sekali winari panas sekali belawa. Apa lagi gender handa we dibini pai? Ultima sindu. Ahane ane tamai last win. Okot ma kali no galanta. Mata kerana tino. Kerry Rice electric scooters wage mo. Kerry Rice petrol scooters. Kerry Rice electric three wheel. Me vargat thunama. ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම සහ එකම ආයතනය Kerry Rice Motors Company Private Limited. මෙයාලගෙන් දැන් ඔගලන්ට පුළුවන්කම තියෙනවා Kerry Rice Lead 1-5 bike එක රුපියල් ලක්ෂයක මිලාඩුවක් එක අරගන්න. ඊටාම අඩෝ ඉන්ධන ප්‍රමාණයකින් වැඩි දුරක් යන්න පුළුවන් නියම bike එකක් නිසා හැමෝම මේ දවස්වල හොය හොය තමයි ගන්නෙ. මේකට 1.5cc අධිබලත එන්ජින් එකක් වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදලා තියෙන්නේ. පෙට්‍රල් සුවඳට පවා දුවන මහතය. ඉතින් ඒ නිසා ඕනස්සක මුල්ලක කලබලේට යන්න ඕගොල්ලෝ හොයන්නේ නියම ස්කූටි එකක් නම් ලංකාවේ තියෙන නානා මාදිලියේ ස්කූටර්ස් අතරේ මං කියනවා Kerry Rice Lead 1-5 ස්කූටි එක ගන්න එක අත උඩින් වාසි. බයික් එකේ ගාන වෙන්නේ මිල වෙන්නේ රුපියල් 796500යි. මම කියපු අර ලක්ෂයක ඩිස්කවුන්ට් එක ඇඩ්ුණාම 6,650 ගානකට වට ගන්න පුළුවන්කම තියෙනවා. මේ ගානටත් දීලා පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනකුත් Kerry Rice කම්පනි කෙම්ම ගෙවනවා. ලීස් එක අපි ගෙවන්නම් ඔහෙ දුවන්න. මේ දීමන ඔක්කොමත් එක්කම ඔයාට Kerry Rice ස්කූටර් එකක් පෙට්‍රල් ස්කූටර් එකක් ගන්න තියෙන්නේ හරිම සීමිත කාලයක්. මොකද තොග අවසන් වෙනකන් විතරයි ඔයාට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාත් අපේ රටේම නිෂ්පාදනය කරන Kerry Rice Lead 1-5 පෙට්‍රල් බයික් එක ඉක්මනටම අරගන්න. තරුණේ ජවයට Kerry Rice. දිවිනපුරම අලෙවි ජාලයක් තියෙනවා මහතේ සේවා නියෝජිතයිනේ. උමතර කොටස් දිවිනපුරම තියෙනවා. අලෙවියෙන් පස්සෙ සේවාවත් අති විශිෂ්ටයි. වැඩි විස්තර දැනගන්න Kerry Rice Motor Company Private Limited වෙත කතා කරන්න. 077-46497. ආයි කියන්නද? 077-46497 මේ දැම්ම කෝල් කරලා විස්තර දැනගන්න. ඒ වගේම තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ලගෙන මතක් කරන්න ඕනේ කාගේ අල්ටිමේට් ගෝල්ස් තියෙනවනේ නේද? ඒ අතර ගයක් නම් තියෙනවාම තමයි. ජීවිත කාලෙම දුක් මහන්සියෙන් හම්බ කළා කී කී හරි ඉතිරි කරගෙන ඔන්න ගෙයක් හදන වැඩේට අත ගහන්න නම් ඔයාගේ කල්පනාව මම කියනවා ඒ වැඩේ කැදල් එන්ටර්ප්‍රයිසස් ලත් එක්ක එකතු වෙලාම කරන්න. මොකද සමනින් ගෙයක් හදන්න පටන් ගනිද්දි ගේ හැදලි ඉවර වෙලා යද්දි ගන්න අපේ අතේ නැති වෙන්න පුළුවන්. අපි හිතමු 150 ගෙදට යනවා නම් ගේ හදන වැඩවලට ඒ 150ම එකපාර අතේ තියාගෙන අපි වැඩේට බහින්නේ නැහැ. එහෙම කරන්නම් බෑ. එහෙම කරන්න කොහොමද නේද? ඒ නිසා තමයි කියන්නේ අතේ තියෙන ගානේ වැඩේ පටන් ගමු. ලංකාවේ කොහෙම හරි තැනක ඔයාට ඉඩමක් තේනවා නම් ඔයා කැදල් එන්ටර්ප්‍රයිසස් ලට කතා කරලා වැඩේට අත ගහන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් පොලී රහිතව ටික ටික ගෙවාගෙන යන්න. ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ ප්‍රමාණය හැටියට ඔයාට දරන්න පුළුවන් මිලකට ඔයාගේ බජට් එකේ හැටියට අටගේ හදලා දෙනවා කැදල් එන්ටර්ප්‍රයිසස්. විශ්වාසය තියන්න පුළුවන් හොඳම ආයතනයක් සහ මේ ඉන්ඩස්ට්‍රී එකේ එක්ස්පර්ට් කෙනෙක්. ඒ නිසා අමහරුග මැලහෙන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලව ඔයා විසිට් කරන්න බැරි විස්තර දැනගන්න යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන 077-4392-3250 ගාම 077-4392-3250 කතා කරන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: රසවත් කරයි.
1: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
7: Music. 3, 2, 1, let's go.
8: Friday, fun day.

0: to beat mix vena
1: unlimited radio fun ek netfm dj night fun ekata set wenna tag dinanna netfm dj night adha ran novata
2: aa patio kohomada
3: සිංදු අක්කහනවද
4: විදෙමල් සරා ගැල වෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: ආ මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: ඒ යෝ යම යන හැම තැන එනිටම් සෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලා ඉන්නේ ඒ ගැන දැනුවත්
7: වෙලාව තුනයි එකයි

0: Opa Vitagina inne.
1: Seni hasin adımın hadi vatın sana sıla.
2: Medoli, sen mi hotak mı rasa vat karay?
3: Net News, mi pay rata vata. Pay'n pay alut vana, alut pay bimasuma.
4: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනී. කොකීන් මත්ද්‍රව්‍ය තොගයක් දෙවිනට රැගෙන ඉන්දීය ජාතික භූවිද්‍යාඥයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අතරංගුවට ගෙන තිබෙනවා. සැකකරු ගුවන්තොටුපළ පැමිණීමේ පාරයන්තේ හරිත මාවත ඔස්සේ එම මත්ද්‍රව්‍ය පිටකර ගෙන යාමට තැත් කිරීමේ සිටියේදී රේකු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අතරංගුවට ගෙන තිබවයි නෙට් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට දෙවෙනින් රැගෙන විත් දෙවෙනට රැගෙන විත්ත තිබවයි නෙට් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. ඔහු විසින් රැගෙන ගමන් මල්ලේ සහතික පත්‍ර බහලන ෆයිල් කවර දෙකක් තුළ සූක්ෂම ලෙස සංගවා තිබේදී කොකීන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 150ක් සවාගෙන තිබෙනවා. ඒවාහි වටිනාකම රුපියල් 10,80,00,000ක් පමණ වන බවට අනාවරණ වී තිබවයි නෙට් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.
3: Me pay rata-tata.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කින්දර හැන්දෑවා.
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
6: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
7: FM 95 94.8.

පොදවැ සීතලට ගුලිවී එදා එකකුඩේ අට දෙන්න තනිවේ ගියා. ඒකත් සීතල හැදිච්ච සිින්දුවක් විදිරි කනගන්න පුළුවන්. ඒ ගීතය ප්‍රචාරය කළේ රිකිල්ල ගෙස්කර අරුණයාගේ දරුණුවා ඉල්ලීම මතයි. කොල්ල මට හිතෙන සෑහෙන ලොකූ බූට් එකක් කාල තියෙනවා. ඉල්ලූ තිල්ලනය වගේ එකක්නේ. ඔන්න ඉල්ලපු එක දුන්න නයනෑ බයනෑ හොඳේ. අපි ලගිගින්දර හැඳෑවහන අන්තිම පැයතමයි මේ යන්නේ. වෙලාව තුනයි එකොළහයි. මේ පැයිත් කාල් කල වත්සපිකේ චටකට සෙටවල හෙම නැත්තන් සීතල හදිච්ච සින්දෝ ෆස්බුක් එකේ අපි ලගේ ගින්දර හැඳෑව පෝස්ටකට යටින් කමෙන්ට් සෙක්ෂණ එක කමෙන්ට් එකක් විදිහට දාලා මේ පැත්තට ගොඩ වෙන්න පුළුවන්. හරිද? අපි මේ පැයත් සීතල තියෙන සින්දෝ අහම කලවමට එකතු කරගන්න. එකතු නෙමේ එකතු කරගන්න කටියක් ඉන්නවා. සලොන් දිනේශ්‍රී රිකිල් ලගස්කඩ මයිල පිටිය මේ දෙකේ මහගිරිනවලු සංදීපනී නුවන්තිකා ශාමාක්ක කටිය මාදරින් එකතු කරගන්නම්. Thank you so much. අහගෙන ඉන්නවට ඊගාට වට්ස්ඇප් එක පැත්තට යමු. තාම කියන්නේ එකයි දහයිට එවපු මෙසේජස්. වෙලාව තුනයි එකොළහයි. හයකපියෝම හගෙනනි මම නෙත්මල්. අම්මයි තාතයි මල්ලේ ඉන්නෝ. ඒ තුන්දෙනත් එකතු කරගන්න කියලා ඇඹිලි පිටින් තමයි මෙසේජ් ගෙවල තියෙන්නේ. ජය වේවා කොල්ලෝ. කොල්ලොනේ ගමේනේ ආදරින් එකතු කරගන්න. හරි සීතල පින්නේ සින්දුව වාශී උඩලමන්ත සනස බැංකුවේ මගේ මිස්ලා තුන්දෙනා සීතල හැදිච්ච සින්දුවක් කියලා. අනේ ආදරින් ඔක්කොම එකතු කරගන්න. හරිද? අනේ වාශී ඔයා වහනවා ඒත් මෙසේජ් කරන්න බැරි වුණා. වැඩ වැඩි නිසා වැස්ස හින්දා රෙදි ටික වේල ගන්න හදනවලේ හටි මෙහාට දෝදුවා. ඒ වුණාට ආවහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්නලු. ඇහැලියකට එල්ලවල ධම්මියක්. ලොකු දුව නයනා පොඩි දුව සහනේ හස්බන්ඩ් සුරේ. චූටි මුනු බුරත් එකතු කරගන්නලු. ආදරෙන් කට්ටියම එකතු කරගනවා. දෙකක් ආදරේ. ගින්දරි අපිට ටික ටික වහිනවා. ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න ඇහැලියකට චමින්ද මෝටර්ස් එකේ තමයි මෙසේජ් එක. ඔස් චමින්ද රසින්දු ඊගාවට බින්ති මලින්ද තනුෂා ශාක්‍ය විහාරා වර්ක්ෂොප් එකට බයික් හදාගන්න පුක්කුම හුලංගස් දළුවේ චාරිකා රුවන් ඊගාවට තරුෂි මැගි නැන්දා මේ කට්ටිය මාදරින් එකතු කරගන්නවා. තැන්ක් යූ මැනිකේ. ඔයා සින්දු කියන්න බෑ කිව්වට ලස්සන්ට කියනවනේ. මේ සයිප්‍රස්ල සුජීවක කියලා තියෙන්නේ. මන් දන්නව මගේ හිත කඩන්න බැරිකමට තමයි ඔහොම කියන්න කියලා. මොකද අපේ මල්ලි තමයි හොඳව කමෙන්ට්ස් දෙන්නේ මගේ ගායන හැකියාවට. එයා කියනේම ගොඩක් ඒවා මෙහෙම ප්‍රසිද්ධ මාධ්‍යක කියන්න අමාරයි. ඒ හින්ද මම දන්නවා මගේ කටහඬ කොච්චර මිහිරද කියලා. ඔව්.

පස්සේ වාශියකේ අපිටත් සිංදු ගොඩක් දෙන්න කටුනායකටත් වහිනවා. එකතු කරගන්න අම්ම සුනේත්‍රා, අක්ක සංචලා, තාත්තා ලක්මල්, තාත්තගේ වැඩපලේ රද්දොළුගම ඇනෝඩික් ඇනෝඩිකෝ නෙමේ අපේ මේ ඕනාදෝන් කියන්නේ ඇනෝඩිකෝයිගේ ස්ටාෆිකේ ඔක්කුමයි අපේ මහප්පා සිසිර කුමාරයි කටියම එකතු කරගන්න කියලා කියනවා. තැන්කියෝ නිම්න මෙසේජ් එකට ආදරෙන් එකතු කරගන්න ඔක්කුමල්ලම. ලස්සන සිද්ධුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලොලුවේ අපේ රංජිත් අයිය කියනවා. දෙකම දෙකක් ආදරේ. හයි මැනිකේ කොහමද? ලස්සන සිද්ධුවකට එකතු කරගන්න මම මාතලේ ප්‍රියදර්ශනී. එයා කියනවා සීතල සරත් සමේ නැගි තරිඳාන කිය. අපේ අක්ක ඉස්සර මේ සෙන්දුව නිතර කියනවා. එයා ආසයි ඒකට. මාත ආසයි. එකතු කරගන්නවා අක්ක. තැන්ක් යූ.

0: අමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ.
2: සදාතනික විශ්වාසයක්, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
3: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
5: නවලෝක රෝහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාකා විසින් සංවිධාන කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දේමන. නොම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ 7 ශාකාවට පැමිණෙන්න. අමතන්න 077.25.375.375 011.75.75.100.
6: Yes, Fortune Soy.
7: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
8: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: අර SW තරංගා කුමාරි චර්ම රෝගියක් කියලා අවුරුදු 10ක් විතර මං දුක් විඳා. හැමතැනින්ම බේත් ගත්තා සනීප වුණා. ડોක්ටර් ගෙන ආරංචි කරා පිටින්ට ගිහින් එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා. මට ජීවිතේ පවා වෙලා තිබුණේ ડોක්ටර්න්සා තමයි ජීවත්වල ඉන්නේ. තේන ડોක්ටර් මේ පිට දෙවියෙක් වගේ.
9: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 077-300-940.
11: Music. 3, 2, 1, let's go.
12: Friday, fun day.

අද අපේ අලාවයි කරුවම්මගේ බර්ත්දේකලෝ. අම්මට විශ්කක් දෙන්න ඕනි නිසාම කල්යාණිදුව සෑහෙන වෙලාවක් ට්‍රයි කරලා තමයි මට කෝල් එකක් අරගෙන තියෙන්නේ. ඉතින් අපේ ආදර අම්මට ලස්සන විශ්කක් දෙන්න ඕනි නේද? Happy birthday to you. Happy birthday to you. Happy birthday කරුවම්මා. අනේ ඔයාගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුව ලැබෙන සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා මම ආදරෙන් විශ් කරනවා. ඔයාට විශ් කරන්නේ ඔයාගේ දුව කල්යාණි නංගිලා ඔක්කොම ලයික ෆැමිලි කේ හැමෝම හැමද මෙන්න මේක මගෙන් ඔයාට ඉගාවට කුලියෝපිටි ජයන්ත අයිය කතා කළා. ජයන්ත අයගේ යාළුවෝ ටික ඔක්කොම සයිප්‍රස් වල සුජීවක්ක උදයන්ගියක්ක නන්දීෂක් ඇතුළු කට්ටිය මාදරෙන් එකතු කරගන්න. ඉගාවට දෙදියගල ගුණසේන අයිය කතා කළා. එයා කියනවා ඊයේ මට කියලා කියෝගත්තනේ වැහිදෙයෝ දවස් දෙකකට නිවාඩු ගන්න කියලා. දෙදියගලට පායනවලු. මෙයා ඒ අස්සේ හොඳට රිදි ටික වේල ගත්තලු. අනේ ආදරෙන් එකතු කරගන්නවා පරිසමට ඉන්න ජය වේවා. යන හදන්නේ ජෝතිපාල මහත්තයාගේ ආසම කරන සින්දු ටිකක ඉන්ෆිනිටි ලගේ මෙඩ්ලේ එකක් අහන්න. මේක අහන්න කලින් මම උගලන්ට ෆෙම්ස් ඇයි ගැන කියනවා. ගෑන් ළමයි කීප දෙනෙක් ගෙදර ඉන්නකොට නේද පෑඩ්ස් වලට ලොකු වේදමක් යනවා. මාස ගානේ පීරියඩ්ස් හැදෙන්න පෑඩ්ස් ගන්නවා කියලා කියන්නේ නේද ලොකු වේදමක්. අනේ නිසා තමයි වෙළඳපොලේ වට ගන්න තියෙන සාධාරණම මිල ඒත් එක්කම හොඳම ක්වලිටි එක එක එන මේ පෑඩික ගැන මම මතක් කරන්නේ. ෆෙම්ස් ඇය SLS ISO තත සහතික දෙකම තියෙනවා ෆෙම්ස් ඇයට. ඒ වගේම තමයි ලික් වෙන්නේ නැහැ. ඇඳගෙන ඉන්න පහසුයි. ගෙවන ගානට උපරිම සාධාරණයි. මෙච්චර සාධාරණ පෑඩිකක් නම් ඔයාට මාකට් එකේ හොයන්න නැහැ. හරි? ඒ නිසා ඕනම සුපර් මාකට් එකකින්, ෆාමසි එකකින්, ග්‍රොසරි ෂොප් එකකින් ෆෙම්ස් ඇය නම කියලා නම බලලා අරගන්න. හරි අපි යමු මේ මෙඩ්ලේ කහන්න. වට්සප් එකිනුත් මෙන්න මේ කටියව ඔබාගමු. හයි භාෂ අපි මිනුවන් ගොඩ හිරුවා මාස්ටෝ සිකෙන් ලස්සන සිින්දුවක් දෙන්න උම්මයිකක තෝනීලෝ. අනේ අම්මෝ ආදරෙන් එකතු කර ගන්නන්. හරි ඉන්දරයේ සුබ දහවලක් අපි තේ පැල හිටෝනවා. අනේ ඒක නිසා මෙසේජ් එකක් දාන්නත් වරක් ඕනාලෝ. අකු රැසේ අශෝ. අනේ මං නංගි හරිදලෝ. හරි හරි ඔයා නංගි මං අක්කා. හැබැයි කතාව නම් පණ්ඩිත ආච්චික් වගේ. ලස්සනට අරටික කරගන්න චූඩි උද්වහන්සයක් දැනෙනපා කෙල්ලටයි කාටවත්ම ආදරෙන් එකතු කරගන්න. සුබදහමලා අපි තහගෙන ඉන්නේ බොරලස් ගමේ දිනත විමුක්තිය. හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරත් චන්ද්‍ර ජය වේවා ආදරෙන් එකතු කරගන්න. හයි භාෂ ගොඩ දවසකින් මෙසේජ් එකක් දාන්නේ කිතුල්ගල චාන්දිනි අක්කා. අනේ අනේ ආදරෙන් කට්ටියම එකතු කරගන්න හරිද? අපේ ටෂේම එහෙම සනීපෙන් ඉන්නවද? වාෂි පැටියෝ අපි දෙහිවල නැදිමාල් ඇන්ඩර්සන් රෝඩිගේ චන්දන ස්ටෝස් එකේ චන්දන අයයි චන්දනී අක්කයි ලස්සන සින්දු ගොඩක් දෙන්න කියලා කියනවා. දෙන්නංකෝ අද මෙහෙට ආවා. සින්දු ටිකක් අහමයි කියලා මාතර කිංකිණි චතුමි අසාරයක් උදයන්ගේ අක්කා කියනවා ආදරෙන් එකතු කරගන්න. වාෂි අපි නම් ඉරේලිය දකිනවා 11 වෙනි තට්ටුවට පේනවද? කෝටම ජය වේවා කියලා අහනවා රයිගම ඩයස් අයියා. ඉරේලිය පොඩ්ඩක් ඇවිල්ලා තමයි මෙහෙටත් ලස්සන සින්දුවක් ඕනි වාෂි සුදු. ඇහලිය ගුඩ හොස්පිටල් එකේ කාර්ය මණ්ඩලය OPD එකේ ETU එකේ කොහොමලාම එකතු කරගන්න කියලා ලාලනී ජයලා තක්ක තමයි මෙසේජ් කියවලා තියෙන්නේ. දෙවිවරු වගේ නෝනල මහතුරු ඔක්කොටම ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 3:31.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0777-406-43-97.
7: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-3540.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
9: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
10: නේත්‍රාලෝක වෙසක්
9: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
10: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
9: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
10: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
9: රාත්‍රී 7:00 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
10: රාත්‍රී 10:00 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
9: පොහොය දිනට පසුදා රාත්‍රී 7:00 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
10: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-76-76-76 අංකය අමතන්න.
9: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
11: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළවේ.
12: කින්දර හැන්දෑව.
13: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0772-406-43-97.
14: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
12: හිත ඉල්ලන සින්දු ඇහෙන ඉන්දර හැන්දෑව.

තුනයි විනාඩි 35යි වෙලාව. අපි ලගේ ගින්දර හඳාවහක ඉන්නම් තිබු පැය භාගේ වෙලාවල් තමයි මේ යන්නේ. ඉතින් ඒ නිසා අපි යන්න හදනේ තව ලස්සන සින්දු ටිකක් අහන්න. කටි ගොඩාක් ඉන්න ඒ උතුර ගන්න ඕගලන්ට පොන්දුක ඉදිර කතාවක් කියන්නද? මට හචින් තුනක් එකපාර ගියා. යමක් සිදුවේගෙන එන බව මට දැනෙනවා. ඒ කියන්නේ පුතේ සමහර විට ලබන සතිය දිහාට මොමුණ ඇති වෙයිද? හැදිලා සනීප වෙලා චුට්ටක් ඉන්න දෙන්නේ නැහනේ. ආය හදවනවා. කමන්නේ. අදක්කටම හරියන්න ලස්සන සින්දු ටිකක් දුන්න කියලා හිතාදා ගන්නවා. කටියක් ඉන්නව එකතු කරගන්න. හයි බාෂි, අද නම් සීතල අඩු යන්නේ. මට සීතල සින්දුවක් දෙන්නකෝ කියලා කියනවා. දෙන්නම් අපා. වාශියකේ හැමදාම යව අගිනි හදයට අද තමයි සින්දු ඉල්ලන්නේ. මම මිරිසි උඩුපෙලින් යජිනි. යජිනි රාෂා, හයි හයි. අයියල දෙන්න යුමල් පසින්දු ඉමල් කවිනු. කටි මාදරින් එකතු කරගන්නවා. Thank you so much. අහංගිනෝ අගේම මෙසේජ් එකක් දාන්න අයියෝ. එතකොට මටත් ආසයි, ඔයාටත් ආසයි. ලස්සන සින්දුවක් දෙන්න කටාර වලින්න. නිශාන්ත අයිය තමයි මෙසේජ් එකක් එවලා තින්නේ. ඉන්න තැනක පරිස්සමට ඉන්න දෙයියෝ. දෙකම දෙක කෑදරයි බාත්. හයි බාෂි, සුබ දහමනාක්. හොඳ සින්දුවකට එකතු කරගන්න කියලා කියන අපේ ශාන්ත අයියා කැකන දොරෙන් ආදරයෙන් එකතු කරගන්න. රම්පුතේ ඔයාව අහගෙන ඉන්නේ. මගේ පුතා ශනා ලතුළු ෆැමිලිකේ ඔක්කොමලා එකතු කරගන්න කියලා කියනවා. උම්මා දෙකක තෝනි කොරියවල නුවන් අය තමයි මෙසේජ් එක කියලා තියෙන්නේ. බාෂි නංගියෝ අදත් අපි අවහනවා. සමන් අය ජපෑන් වලින්දලා තමයි මෙසේජ් එක එවන්නේ. ජපාන් වලට කොහොමද? වහිනෝද, පයිනෝද, සිංතලායිද? ආදරෙන් එකතු කරගන්නවා අයියේ. එකවට නුවර අම්පිටි ආරිය තේල සෝමතිලක අයියා ආදිත්‍යත් එක්කම එකතු කරගන්නවා. Thank you. හයි බාෂි, කොහොමද? අපි අවහගෙන ඉන්නේ සින්දු ටිකකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් එවලා තියෙනවා. මේ මෙසේජ් එක එවන්නේ කවුද? කුමාරි මිස් දුල්මි තිනුලි. මම කඩවත ලක්මාලි කියලා කියනවා. ආදරෙන් කටිය මේකතු කරගන්න. ඊගාවට පුස්සලාවේ අනුරාය. තව කටියක් ඉන්නවා. ගම් පොළ උමගිරි උයනේ. සෙට් එකක් මෙසේජ් එකක් දාලා තිනෝ. සංජීව අය තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. එකතු කරගන්නලු. දුවල දෙන්න නුවන්ති සත්සරණී. ඒ වගේම අපි දර්ශනවත් එකතු කරගන්න කියලා කියනවා. කටිය මේකතු කරගන්නම්. මෙන්න මේ සින්දුවයි ත්‍රිටිකය අහන්න.

තව සේතල හදෙච්ච සිින්දුවක් අහන්න එන්න හදන්නේ. හවසතුනේ විනාඩි 41යි කෝරුම කලින් මතක් කරනවා. ඔන්න හෙටනෙවේ අනිද්දා 7 වෙනිදා විෂන් කෑම් වෝඩ් ප්ලේස ප්‍රධාන ශාඛාවට අවතින් එහෙම නවලෝක රෝහලත් එක්ක එකට එකතු වෙලා කරන නොමිලේ සෞඛ්‍ය සායනයත් එක්ක මූලිකක්ෂි පරීක්ෂාව, කක්ෂ පීඩන පරීක්ෂාවක්, රුධිර සීනි පරීක්ෂාවක්, රුධිර පීඩන පරීක්ෂාවක්, දේහ ස්කන්ධ දර්ශක නිර්ණය කරගම ස්කන්නාඩි වෙනුවෙන් විශේෂ දීමන ලබාගෙන මේ හැමදේට මාට ඉඩ කැන තේනවා. ඉතින් ඒ නිසා 17 වෙනිදාට නම්බර 6 වෝඩ් ප්ලේස් කොළඹෝ 7 කියන ඇඩ්‍රස් එකට ඉන්න ඇවිල්ලා ඔයාට ඔය කියන දේවල් මට හොඳටම විශ්වාස විෂන් කෑයි කතක කරගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඕනි නම් 0.7527.75 ගන්න. එහෙම නැත්නම් 0.117.75 ගන්න. 0.117.75 කතා කළාත් වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි KD Rice. 125cc අද්දි බැලති එන්ජින් එකක් දාලා පෙට්‍රල් ඉතිරිකරන EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කළා හදලා එවන පෙට්‍රල් ස්කූට් එක මේ දවස්වල ලක්ෂක මිල අඩුවක් එක ඔයාට ගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ නේද? සමනි රුපියල් 7,96,500ක් වෙන ස්කූටරේ 6,96,500කට ඔගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. පෙට්‍රල් සුවඳට පවා දුවන මේ ස්කූටරේ අත උඩින් ලාබිට ගන්න. ඒ වගේම තමයි ඔයා ලීසින් එකක් දාලා ගන්නකොට මේ මිල අඩුවට අමතරව පළවෙනි මාස 3 ලීසින් කම්පැනිකට ලිංගිසින් කම්පැනිකට ලීසින් වාරික 3 ගෙවන්නේ ඔයා නෙවෙයි KD Rice Motor Company එක හරිද? ඉතින් ඒ නිසා අත උඩින් වාසි මේ ස්කූටරේ අරගන්න ආට දිවින පුරාම තියෙන අලිවිජාලයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සේවා නියෝජිතයිනි නෝ. ඒ වගේම ස්පෙයා පාර්ට්ස් ගැන වද වෙන්න එපා. දිවින පුරාම ඕනම තැනකින් ගන්න තියෙනවා. අලිවින් පසු සේවාවත් අති විශිෂ්ටයි. වැඩි විස්තර දැනගන්න ඔයාට KD Rice Motor Company Private Limited වෙතට කතා කරන්න පුළුවන්. 0.77 0.76 ඔයාලට ගන්න පුළුවන්. KD Rice කියලා කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන අපේ රටේ දෙයක් කියලා අභිමානයෙන් කියන්න පුළුවන් නිෂ්පාදනය. ඉගලා හදනවා ඉලෙක්ට්‍රික් ස්කූට් එකක්. ඒ වගේම මම අර කියපු පෙට්‍රල් ස්කූට් එකට අමතරව KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක කායිකක ෆීල් එක දෙන ටුක් ටුක් එක. AC තියෙනවා, ස්ටීරින් වීල් එකක් තියෙනවා, දොරවල් 6ක් තියෙනවා. ගිහිල්ලා බලන්නක වරද කියන්නේ කියලා.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 3 විනාඩි 47යි වෙලාව. යන්න වෙලාව කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. අන්තිම සින්දු දෙක තමයි අහන යන හදනේ. කට්ටිය ගොඩක් ඉන්නෝ එකතු කරගන්න. යමු අපි WhatsApp එකට. WhatsApp එකේ messages එහෙම්මමයි අප්පෝ. භාෂා ගොඩ දවසක මසේජ එකක් දානේ හැමදාම අහනවා. එයාව අද නම් සීතලේ ඉඳන් සීතල සින්දු අහනවා. කුරුණෑගල තෝර වතුරේ මාෂිකා ටේලර්ස් එකේ උදේශිකා. ආදරේ මාදරේ උසු රන්න හරියන්න ඕනේ ඉතින්. යටියන්තට දේශාන් ස්ටුඩියෝ එකේ සෙට් එක අත අහගෙන ඉන්නවා නෝ අපේ බුසු බුසු කොල්ලත් එක්ක. ආව ආව ඔක්කොමල මාදරෙන් එකතු කරගන්න. ගින්දර හඳාව අහගෙන ඉන්නේ සින්දු ගොඩක් දෙන්න කියලා ගම්පහ රවින්දු කියනවා. නියමයි රවින්දු. සීත සුලංගවට හමන්නේ සීත මෝසම් ගීත නා දෙන්නේ දෙකම එවල තියෙන්නේ කැගල්ලි මදුව. Thank you මදුව. ආදරෙන් එකතු කරගන්න. හරිද? වැලිමඩ රන්දිය බේක් හවුස් එකෙන් මාත් එක්ක වැඩ කරන නැන්දා ඔයාට හරි ආසයි යනේ. මට කියන්න කිව්වෝ ඔයාගේ කටහඬින් සින්දුවක් අහන්න ආසයි කියලා. විශ්වාසෙන්ද කියන්නේ? කියනවා වන දවසක කියන්න. හැබැයි මේමයි ගින්දර හැන්දෑ වහන ෆෑන් බේස එක එහෙක් මෙහෙක් කරලා බලනකට හැලිලිඳින් දන්න. නන්දලගේ ෆැමිලිකේ ඔක්කොමයි මගේ ෆැමිලිකේ ඔක්කොමයි එකතු කරගන්න. උම්ම එකක් ඕනේ කියලා හංසි කියනවා. ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. හරි ඉගාවට. හයි ගින්දරි. අමල් පෙරේරගේ සඳ සීත ගේන රෑයාමේ පමා උනේ නෑ සින්දුව දෙන්නල. කොට්ටාවේ කසුන් දැන් දෙන්න ටයිම් තමයි කොල්ලු නැත්තේ. අපි වෙන දවසක හමු. හරිද? අද නම් උදේ වැස්සිනේ. කොහොමද? කොහොමද කියලා දිගෝ මෙසේජ් එකක් එවලා තින අපේ ජයන්ත අයියා. කෝල් උත් කරානේ. ආයෙම තවක් එකතු කරගන්නවා. ඊට පස්සේ තුන් වේලට බත් නොකා ඉන්න පුළුවන්. හැබැයි භාෂ්‍යයකට මෙසේජ් එකක් දාන්න නැතුව ඉන්න බෑ. දැන් ඉස්කෝලෙ ගිහින් ආවේ. ආප ගමන් ඔයාව අහගෙන ඉන්නේ. අද වෙනදා වගේ නෙවෙයි ඔයාව අහගෙන ඉන්නේ මාර සද්දෙටල. ඔනිති පැටියෝ අනමොංගෝට ආදරෙන් ආදරෙන් එකතු කරගන්නයි. ඊට පස්සේ මාතර නෝමල් ටේලර්ස්. මේ තිතින් යාව ජීව සමාජිකය තමයි ඉතින් හොඳේ. ඊට පස්සේ නුවන් නයින් වර්ක්ස් එකේ මගේ නුවන් අයියා මහින්ද අයියා ඊගවට වයිෆ් ප්‍රියංගනී දුවේ යනුලී පුතා ඊකේෂ මේ කට්ටිය මාතරින් එකතු කරගන්න කියලා කියන ඔයාලට අතුත්තු ඩ්‍රම්ම හරියන්නේ නෝරි මහතයෝ. භාෂි පැටියෝ ඔයා ඊයේ මාව මතක් කරදි මම රේඩියෝ එක ඕෆ් කරලානේ හපොයි. ඒගොල්ලන්ට ගොරවන්න ගත්තලු හොඳටම. සුලෝචනා ආදරේ මාදරේ. හරිද? යාව ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ කටහඬ කුංගස්සන්දි අරෝෂ් ටේලර්ස්ගේ ප්‍රසන්න ධම්මිකා ෂවෝන් තාරුක බෙවෝන් අරෝෂ් කටිය මත ආදරෙන් එකතු කරගන්න. විකුණමලි පහේ කඩුවේ පුංචි බණ්ඩායියයි ෆැමිලිකේ ඔක්කොමයි ආදරෙන් එකතු කරගන්න. චන්ද්‍රක්ක මැණිකයක්ක කාන්තිනන්ගේ දුව තමාෂවත් එකතු කරගෙන සිඳුවක් අහමු කියලා හංවැල්ලේ ජයන්ති කියනවා. අහමු අහමු.

0: Giyim dere hem de ama.
1: හවස තුනයි විනාඩි 53 විලම යන්න වෙලාව වෙලා තියෙන්නේ අම්මෝ දුකයි ඒවට යන්න පැයි නේද යන්න කලින් සබදකල මදුකා කැස්සට පැරිය මේ පාර නම් බොනේක බොනවමයි මම මේ පාර බය වෙන්නේ උනට හිම්බිරිසාවට කැස්සට හචින් තුනක් ගියා කියලා අපි බය වෙයි නැද්ද අම්මෝ කට වරද්ද ගන්න හොඳ නෑ එතකොට නේචකෝ ඩිම්ව දනවට යන්න කලින් සෙවනගල මදුකා කැස්සට පැනිය වගේම තමයි කෑමට කිසිම ඇපිටයිට් නෑ බඩ පිපිල වගේ බඩ කැක්කුමයි බඩ අජීර්ණ ගතයයි එහෙම කියනවා නෑ කියපු ගම ස්වභාවිකව නිෂ්පාදනය කරන සෙවනගල අසුබෝධ ගම් දෙන්න ෂොට් එක දුන්න වැඩේ ඉවරයි ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතරේ තියෙනවා සෙවනගල ශ්‍රේණි විහෙල් සෙවනගල මතුමේහෙ හරණී කැප්සියෝ ඉගාවට පැටි ලිවනං ලිවකේ තෙල්නං ලිව බෝස්ටින් කැප්සියෝස් තේනෝ මේ හැමදේම ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ගෙන්න ගන්න පුළුවන් 0247 31 33 540 කතා කරන්න 0247 31 33 540 නෝලට වැඩි විස්තර දැනගන්න පුළුවන් නලව නලව කියන බාසිගි කිය විල්ල කටහඬ රැක දෙන්න දෙව් සරස්වතිය ඉඳ හිට අසරීප වෙන අපේ බාසිව සත්පත්තිනි දෙව් රැක දෙන්න අනේ අම්මේ එහෙම හරි කමන්නේ මොන්ගල රම්යා ලොකු පුතා ශනික පුතාගේ 20 වෙනි උපන්දිනේ කියලා කියනවා මමයි තාතයි සරත් කුමාර ඉගාවට අක්කා සමාධි මල්ලි සදේව හැමෝම විශ් කරා කියනන අන්තිම මොහොතේනේ දැක්කේ ශෂික හැපි බර්ත්ඩේ අනේ අට සුබෝම සුබ උපන්දිනයක් වෙන්න ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අර කලින් කවියවල තිබ්බේ අපේ මිලාන් මාලිකයි ඉබ්බාගමු එයාවත් ආදරෙන් එකතු කරගන්න ඊගාවට මඩවල ප්‍රියන්ත සලෝනිකේ ප්‍රියන්ත අයියා ගිම්හනි සෙව්වන්දේ වයිෆ් මල්ලිකායි වගේම වතිගමින් ජාමෝ අයියා ශෂික සලෝනිකේ සුනිල් අයියා ඉසුරෝ ඒ වගේම මාවත් එකතු කරගන්න උම්ම දෙකක් හොනීලු මෙගොලන්ට භාෂ අපිතත් හොඳටම සීතලයි මොකන්දර 10:90 පරිමංගලි ෆැෂන් ඇන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශ්‍රන්ති සංජීව මහේෂ් ලක්මතු මදුවන්ත කැටියම තාදරෙන් එකතු කරගන්නම් ඊ ගාවට අපි සයිප්‍රස් වල සුජීවක් ඇඉන්නෝ අකෝ ආදරෙන් එකතු කරගන්නවා ලස්සන සින්දු ටිකක් කෝරි හස්බන්ඩ් සරච්චන්ද්‍ර මම ගලිගමේ ගායනි හෙටියාරච්චි දුව දේවාංජනා පුතා සස්මින කුරුවිට ජයමිනි හොටලිකේ ප්‍රභාත් චමින්ද නිමේෂා ඊගාවට සසින්දි පහන්දි මේ වෙලාවේ ජයමිනි හොටලිකේ කට්ටියම ඔක්කෝමලම ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා ඊගාවට අපිට වහිනව වහිනව ඉවරයක් නෑ ලස්සන සින්දු ටිකක් දෙන්න නාරම්මල අඹගම්මන කැඳ කඩේ නිමල් අයියා දම්මියක්කයි පැටව දෙන්නයි තාදරින් එකතු කරගන්න අපිටත් සින්දුවක් හොනි සුදු භාෂියෝ කියලා කියනවා මෙසේජ් එකේ වෙලා තේනි කවුද කියලා නෑ අපිටත් සින්දුවක් දෙන්න අපි ආපිකෝ එකේ වැඩ කරන සෙට් එක වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ හොඳටම වහිනවා කියලා නෙළුවේ නෙළුම් නෙමෙ නෙමෙ නෙමෙ නෙමෙ නෙළුවේ සඳමාලි කියනවා නෙළුවේ කවුද කියලා හොයාගත්තා සඳමාලි තමයි නෙළල තියෙන්නේ ඔය කොමලම එකතු කරගෙන එහෙනම් අපි සින්දු ටිකක් අහමු ගම්පලින් නින්දිකයියි දුව දුලීෂ මනීෂ දෙන්නවත් එකතු කරගන්නවා thank you so much ඔක්කොමලාට බොමුට මෙසේජ් කළාට අද වගේ කෝල් එක හන්ස කරන්න බැරි වුණා Facebook comment එක කියවන්න බැරි වුණා නේද මට සමාව වෙන්න මං දෙක කාදරේ මේක නම කියවන්න බැරි වුණු කටියට

0: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
1: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-0776-716-3672.
4: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ප්‍රීපේ රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේපේ රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනී. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රමුක්කලතුරු පිරිසකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහදිකන විනිසුරු මඩුල්ල ඉදිරියේ ගුණ කර තිබෙන නඩුවේ එක් වෙත්තිකරුවෙකු විසින් තමන්ට ඇප නියම කරන ලෙස ඉල්ලා 2024 වසරේ අභියාචනාධිකරණයේ හමුවේ ගුණ කර තිබූ රීට් පෙත්සමක් ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියම කළා. එම අභියාචනාධිකරණ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීම අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. අදාළ නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටින වෛද්‍ය කපිල වික්‍රමරායක මහතා විසින් මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශනයේ පැවති අවස්ථාවේදී තමන්ට අපනියම කරන ලෙස ඉල්ලා 2024 වසරේ අභියාචනාධිකරණය වෙත මෙම රීට් පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මිලනෙට් නිවුස් පසර පහට
0: නෙට් නිවුස් මේ පැය රටතොට

0: දශම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අද නම තන්න 0768700700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
2: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

0: Franca, now on air.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 4:10 වෙලාව. අපි හතර වටේ සිකුරාදා දවසේ වැඩපටන් ගන්න හදන්නේ. අන්ලිමිටඩ් සින්දු හැන සිකුරාදාව වැඩියෙන් සින්දු අහන්න අඩුවෙන් කතා කරන්න මේ පැත්තට ඇවිල්ලා යන්න තියෙන දවස තමයි අද. ඉතින් එන්සා වාචිල්ලකේ සින්දු ටිකක් අහගෙන ඉන්න ගමන් හතර වටේ පටන් ගත්තට පස්සේ මේ පැත්තට ඉන්න ලෑස්ති වෙලා ඉන්න කට්ටියට 0711 95 95 95 නම්බර් එක තියෙනවා. වට්ස්ඇප් එකකින් අද ඇති තරම් මැසේජ් කරන්න පුළුවන්. ඉතින් එන්සා අනිවාර්යෙන් ටග් ගාලා මැසේජ් එකක් දාන්න. ආ දන්නවනේ සාමාන්‍යයෙන් මුලින් මැසේජ් එකක් දාපු ගමන් මම ආව මතක් කරනවා කියලා නේද? ඉතින් ඒ නිසා හොම මැසේජ් එකක් එවන්න මේ වෙලාව වැඩ කරන ගමන් දින්නේ. එහෙම නැත්නම් වැඩ ටික ඉවර කරලා නිදහසේ සෙනසුරාදා ගෙදර ඉන්න බලාගෙන යන ගමන් දින්නේ. නැත්නම් ගෙදරට වෙලා දින්නේ. කොහේ කොතන කොහොම හිටියත් අපිට මැසේජ් කරන්න චාන්ස් එක තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අද වාල් පෝස්ට් එකක් දාලා තියෙනවා net fm official facebook page එකේ. ඒ පැත්තට ගියාට පස්සේ ඔයාලා වාල් පෝස්ට් එක බලලා කමෙන්ට් එකක් තියන්න චාන්ස් එක තියෙනවා. අද එතකොට මැසේජ් කරන කට්ටියටයි වාල් පෝස්ට් එකට කමෙන්ට් කරන කට්ටියටයි වැඩිපුර චාන්ස් එක හම්බ වෙන දවස. හරි, සිකුරාදා දවස නිසා ඉතින් ඔයා දන්නවනේ අද රෑ 9 කියලා කියන්නේ ඔයා බලාගෙන ඉන්න රෑ 9ක් කියලා. ඉතින් එන්සවා ලෑස්ති වෙලා ඉන්න. අද ඇවිල්ලා net fm dj night එකේ සෑහෙන්න වෙනසක් වෙන දවසක්. හරිද? facebook live එක පැත්තට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. අද හිතා ගන්න බැරි ලොකු වෙනසක් එක්ක තමයි වැඩේ යන්නේ. ඉතින් එන්සයි පිළිබඳව විස්තර මම ඉස්සරහට කියන්නම්. ඔයා හරියටම රෑ 9 වෙද්දී net fm facebook page එක පැත්තට සෙට් වෙන්න බලාගෙන ඉන්න ඕනේ. හරි. Right, okay. වැඩටික පටන් ගන්න තියෙන්නේ මුලින්ම ආට CBC ෆයිනෑන්ස් එක ගැන මතක් කරලම මම වැඩේ පටන් ගන්නම්. සාමාන්‍යයෙන් වයසට යනකොට කෙනෙක් බය වෙන්නේ මොකද? අපිට තනියෙන් දේවල් කරගන්න බෑ ඒ කාලෙ වෙද්දී. ඊට පස්සේ අසනීප තත්ත්වය හැදෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය වගේ ප්‍රශ්න නිසානේ ගොඩක් අය බය වෙන්නේ නේ. තරුණ කාලේ හිටියා වගේ නිදහසේ ඉන්න බැරි වෙයි, දරුවන්ට මුණුබුරන්ට කරදරයක් නොවි ඉන්න ඕන. ඔය දේවල් එක්කනේ වයසට යද්දි කෙනෙක්ට බයක් ඇති වෙන්නේ නේද? රයිට්. එහෙම නැතුව ඔයාගේ ජීවිතේ හරිම රිලැක්ස් එකේ ජීවිතේ සැනසෙන සමය සතුටින් ගත කරන්න තියෙන හොඳම විසඳුම දෙන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හරි. එන්සා ජේෂ්ඨ පුරවැසියන් සෑහෙන්න අමාරුවෙන්, හරිද, අපේ ආදරණීය වැඩිහිටියන් සෑහෙන්න අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටිකත් එක්ක ඔයාට හොඳ අවස්ථාවක් තියෙනවා CBC ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. හරිද? CBC ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න කියලා මම ඔයාලට කියන්නේ. ඔයා දන්නවද ලංකාවේ හොඳම, ඒ කියන්නේ ස්ථාවර තැන්පතුවකට හම්බ වෙන වැඩිම පොලි අනුපාතය හම්බ වෙන්නේ CBC ෆයිනෑන්ස් එකෙන්. හරිද? 13% ගති දැවැන්ත පොලි අනුපාතයක් හම්බ වෙනවා. අනිත් එක තමයි දැන් මේ අමාරුවෙන් හම්බ කරගන්න සල්ලි ටික කොහේ හරි අපි මොනාමාර දෙයකට ආයෝජනය කරනවා නම් අපි බලන්න ඕන මේක විශ්වාසවන්ත තැනක්ද කියලානේ. CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ කමර්ෂල් බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක් නිසා ඔයාට විශ්වාසය ගැනයි දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඔයාට බය නැතුව ආගේ මුදල් ස්ථාවර තැන්පතුවකට යොදවන්න පුළුවන්. අනිතික ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ හොඳ ආයෝජනයක් නේද? ඒ නිසා ඔයාට 13% කති දැවැන්ත පොලි අනුපාතයක් ලබාගෙන තරුණ කාලේ වගේම අතීමිතේ සල්ලි ටිකක් තියාගෙන තමන්ගේ වැඩ ටිකක් කරගන්න ගම දරුමල්ලොන්ටත් උදව්වක් කරගෙන හරිම සතුටින් ජීවිතේ සැනසෙන සමය ගත කරන්න නම් ඔයාට ගන්න තියෙන හොඳම තීරණේ තමයි CBC ෆයිනෑන්ස් එකත් එක්ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. රයිට්. ඒකනත් මතක් කරලා අද පොඩ්ඩක් නටන්න පුළුවන් සින්දු අහන්න දෙන දවසක් නෙනේ. ඉතින් ඒ නිසා හවස 4:13 වෙනකොට නන් ස්ටොප් එකක් එක මම වැඩ පටන් ගන්න හදන්නේ. හවස 6 වෙනකන් ආගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක අන්ලිමිටඩ් සින්දු අහන්න හතර වටේ පැත්තට එන්න. දන්නවනේ මම DJ අසා.

0: hatırı vati. Meldol හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි.
1: ගාමන්ට් එකෙන් පඩිය ගත්ත ගම මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
2: තාමත් සීට්ටුවට ගෙවනවද?
1: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස් කරුවෙක්නේ.
2: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
3: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකුවන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011
4: राज्य सेवक रुपये वारिकेट राज्य सेवक उबे बीवाईडी वाहन अदम वेन करवागा
5: නවලෝකරු හල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාඛා විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාඛා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දේමනා නම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාඛාවට පැමිණෙන්න. අමතන්න 077.2235375 011175700.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බඳගනි. කල් පවති.
7: निष्पादन शॉपिंग
8: निष्पादन
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟ පට වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 047-21-23-540
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
11: මම කොටද මේ ආචී ගැන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
12: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
15: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ
14: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
13: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
16: Brought to you by
17: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
18: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo. අදම කතා කරන්න. 0710-777-333.
19: සදාහරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
20: ඔයත් try කරන්න. ගන්න විජය ආප පිටි.
21: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777-76-76-10.
22: FM.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: රයිට් වෙලාව හවස 4:23 වට්ස්ඇප් එකේ පොඩ්ඩක් ඔළුව දාලා මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා හතර වටේ අහගෙන ඉන්න ගමන්. හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ හවසරුවේ ආව අහගෙන ඉන්නවා කියලා රංජිත් දිසානායක මැසේජ් එකක් දාලා තියෙනවා. ඕකේ මම ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම ප්‍රියා thank you message කරාට. ඒ වගේම සවීන් ආවත් එකතු කරගන්නම්. අසා අපිත් මේ වෙලාවේ net අහන ගමන් ඉන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්නකෝ කියලා. කුමුදු රුවන්වැල්ලෙන් මැසේජ් එක දාලා තියෙන කුමුදු මම ඔයාවත් එකතු කරගන්නම්. තුෂාන් ඒ වගේම කටිය ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වාසයි අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා සුජීව මధుරංග යටියන්තොට ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. Thank you සුජීව. ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ මම යන්න හදන්නේ සුපුරුදු විදියටම සැලොන් දිනේශ්‍රී එකට. රිකිල් ලගස්කර සැලොන් දිනේශ්‍රී එකේ අපේ යාළු සෙට් එකම ආවහගෙන ඉන්නවා. සංදීපනී ඊට පස්සේ නුවන්තිකා ශාමා කොහොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you දිගටම ආවහගෙන ඉන්න ඕනේ. හරිද? ඔය කොතනට කොහම වුණත් අනිවාර්යෙන් වහල ගැහුවාට පස්සේ ලස්සන සීලින් ෂීට් එකක් දාන එකනේ හරිම විදිහ නේද? එතකොට අද කාලේට ගැලපෙන විදිහට වාගේ ගෙදරට වෙන්න පුළුවන්. ඊට පස්සේ ව්‍යාපාරික ස්ථානෙට වෙන්න පුළුවන්. ඕනම තැනකට සීලින් ෂීට් එකක් ගහනවා නම් මතක තියාගන්න ඕනේ කාරණා ටික තමයි. එකක් තමයි අද කාලේට ගැලපෙන ඩිසයින් එකකට. හරිද? ලස්සන සීලින් ෂීට් එකක් ගහන්න ඕනේ. හරිද? ඊට පස්සේ වාගේ ආර්ථිකයට ගැලපෙන විදිහට උදාහරණයක් විදිහට ඔය දැන් ගහන සීලින් ෂීට් එක මාසෙන් දෙකෙන් සවුත් වෙලා යනවා නම් ආය ආය වලට වියදම් වෙනවනේ නේ. එහෙම වියදමක් කියන්නේ නැති විදියට එකපාර වැඩේ කරගන්න පුළුවන් සීලින් ෂීට් එකක් වෙන්නත් ඕන. හරිද? ඊට පස්සේ කොයිම වෙලාවකවත් ඊට පස්සේ පාට වෙනස් වෙන්නේ, ඊට පස්සේ හැඩේ වෙනස් වෙන්නේ, දිරන්නේ, ඊට පස්සේ ක්‍රොමීන් ගෙන් ප්‍රශ්න ඇති වෙන්නේ, ওই දේවල් නැති වෙන්නත් ඕන නේද? රයිට්. ඔන්න ඔය දේවල් ඔක්කොටම උත්තරයක් හොයාගත්තොත් ඔයාලට පුළුවන් ලස්සනට සිවිලිමක් ගහගන්න නේ. දැන් ගොඩක් වෙලාවට අපි ගයක් හදද්දී ගෙදරට ගේන මේස, ඇඳන් පුටු, ඊට පස්සේ දාන බල්බ් එක පවා අපි හිතනවනේ අද කාලේට ගැලපෙන විදියට ගෘහ විදුලි උපකරණ විතරක් නෙමෙයි ඕනම දෙයක්. හරිද? වහලේ ගැහුවත් අද කාලේට ගැලපෙන විදියට වහලේ ගහන්න අපි වග බලා ගන්නවා. මොකද අපි දන්නවා එහෙම වුණොත් තමයි ගේ ලස්සනට තියෙන්නේ කියලා. හැබැයි ඔයා දන්නවද ඔයාගේ ගෙදරට ඔයා බලාපොරොත්තු වෙන ලස්සන පෙනුම එන්න නම් අද කාලේට ගැලපෙන හරිම සීලින් ෂීට් එකක් අනිවාර්යෙන් ඔයා දාන්න ඕනේ. හරි? රයිට්. අනේ කර දින හොඳම විසඳුම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් කියලා කියන්නේ. එතකොට ඔයාට අද කාලේට ගැලපෙන සීලින් ෂීට් හොයන්න ආයි අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔයා ගිහිල්ලා නම කියලා මිල්ලන්න කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් දෙන්න කියලා. විශේෂයෙන්ම දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ස්වභාවික ලීයෙන් හැදුවා වගේම තියෙනවා. හරිද? ඊට පස්සේ කලර්ස්, ඊට පස්සේ ලී මොස්තර, කැටයම් මේ සියල්ල තියෙන නිසා මේක නැචරල් වුඩ් ලුක් එකක් තියෙනවා. ගෙදරට එතකොට අමුතු එළියක් වැටෙනවා. අනිත් එක තමයි දැන් මේක නැචරල් වුඩ් ලුක් එකක් තිබ්බට ඔයාට වේයෝන්ගෙන් ඊට පස්සේ වේයෝ කාල සෞතු වෙන ප්‍රශ්න, ඊට පස්සේ උෂ්ණත්වය වෙනස් වුණාම ඔය ෂීට් එකේ හැඩේ වෙනස් වෙන ප්‍රශ්න, ඊට පස්සේ ටික කාලයක් ගියාම කලර් එක ෆේඩ් වෙලා යන ප්‍රශ්න, ඔය කිසිම දෙයක් වාට මේකෙදී ඇති වෙන්නේ නැහැ. අන්න නිසා තමයි මම වාට කිව්වේ කලර් අප් ස්ට්‍රීලින් ෂීට් එක මේ දිගු කාලීන පැවැත්ම තහවුරු කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මේ සීලින් ෂීට් එකේ මතුපිට තියෙන තින්තාලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවනේ. අනිත් එක තමයි මේකේ වතුර වැටුණා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිකන් හරි ටික කාලයක් ගියාට පස්සේ දූවිලි බැඳිලා, ඊට පස්සේ මකුණු දැල් බැඳිලා වගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් තෙතරෙද්ද කෑල්ලකින් පියදාලා දාලා වුණත් සිලින් ෂීට් එක තිබ්බා වගේම තියාගන්න. හරිද? ඒ විතරක් නෙමෙයි මේ සිලින් ෂීට් එකට වසර 25ක වගකීමකුත් තියෙනවා. අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ කරන වැඩේ හරි විදියට එකපාර කරන්න එපැයි. අනේ නිසා ගෙදර සීලීම ගහනවා නම් ආයි කතා දෙකක් නැහැ. ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් කියලා කියන්නේ. හරිද? මහෝගනි, ඊට පස්සේ තේක, ඊට පස්සේ බුරුත තේක, ඊට පස්සේ කොස්, මෙන්න මේ කියන කලර්ස් ඕනම එකකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මොකද ඔයාගේ ගෙදරට ගැලපෙන්නෙම මෙන්න මේ වගේ කලර්ස් ටිකක් තමයි. හරිද? අනෙන් සවා අනිවාර්යෙන් මිලදී ගන්න ඕන නම් කියලා මිල්ලන්න කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් කියලා. හරි, වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 5 748 738. හරි, ඒක ගැන මතක් කරලා ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිහ ගැන. ඔයාට ලක් එක චාර්ජ් කරගන්න නම් කරන්න තියෙන හරිම සිම්පල් දෙයක්. ඔයාගේ වාහනේ බැටරි එක රීප්ලේස් කරද්දී ඔයා මතක ඇතුව එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකකට යන්න අමතක කරන්න එපා. එතකොට කොහොමද ලක් එක චාර්ජ් වෙන්නේ? ඔයා දන්නවද පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකන් එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් මිලදී ගන්න ඔයාට අඟල් 55 LED UHD ස්මාර්ට් ටීවී එකක් වාය කරගන්න චාන්ස් එක තියෙනවා. සතියේට වාසනාවන්ත ජයග්‍රහකයන් එක්කෙනෙක් බැගින් සති 24ක් වාසනාවන්ත ජයග්‍රහකයන් 24 දෙනෙක් තෝරගන්න ඔන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ කාල සීමාව ඇතුලේ OXI ඔටෝමොටිව් බැටරි එකක් මිලදී ගන්න ඕනේ. බලයලා තලවි නියෝජිතයෙක්ගෙන් හරි එහෙම නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි. එතකොට මතක තියාගන්න ඕනේ කාරණේ තමයි දැන් ඔය ඔයා බැටරි එක මිලදී ගත්තාම ඔයාට හම්බ වෙනවනේ ඒගොල්ලෝ හරහා ඊ වොරන්ටි එකක් නේද? බ්‍රවුන්ස් ඒකියා පද්ධතිය හරහා ඔයාට හම්බ වෙනවා ඊ වොරන්ටි එකක්. එක්සයිඩ් එකකින් පළවෙනි වතාවට මේ ඊ වොරන්ටි එකක් හඳුන්වා දුන්නේ. අන්න ඒ නිසා ඊ වොරන්ටි එක ඒගොල්ලෝ ඇක්ටිවේට් කරාට පස්සේ ඔයාට නිකම්ම දිනුම් බැදීම සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලා වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන එක හරිම සිම්පල් දෙයක්. හරිද? ලංකාවේ ඒ කාලේ ඉඳලා මේ වෙනකම් නම්බර් එකේ බැටරි සන්නාමය තමයි එක්සයිඩ් කියලා කියන්නේ. ඒක ඔයත් මමත් දන්න දෙයක්. මොකද වසර 100කට අධික කාලයක් තියෙනවා කියලා කියන්නේ සන්නාමය ජනතා විශ්වාසයේ පාරිභෝගික විශ්වාසයේ කොච්චර දිනාගෙන තියෙනවද කියලා මං ආයෝ ආට අමුතුවෙන් කියන්න ඕනේ නැණි. ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ සංවර්ධිත රටවල් 140කට අධික සංඛ්‍යාවක එක්සයිඩ් සන්නාමය මේ වෙද්දි අංක එක වෙලා ඉවරයි. හරිද? අනේ නිසා තමයි මං ඔයාලට කියන්නේ මේ විශ්වාසයත් එක්ක ඔයාගේ වාහනේ බැටරි එක රීප්ලේස් කරනවා නම් අනිවාර්යෙන් එක්සයිඩ් ඔටෝමොටිව් බැටරි එකකට යන්න. රයිට්. ඊට පස්සේ ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න එක හරි සිම්පල්. හරිද? ඒකනත් මතක් කරලා අපි ලස්සන මික්සප් එකකට යන්න හදන්නේ. ඔයාට දැන් මාව අහගෙන ඉන්න ගමන් WhatsApp එකේ මැසේජ් කරන්න chance එක තියෙනවනේ ඇති තරම් අද නේද? 0711 95 95 95ට ටග්ගල මැසේජ් එකක් දාන්න. මං ඔයාව අනිවාර්යෙන් මතක් කරන්නම්.

0: ஸ்புட்னிக்
1: සුබසන්ධ්‍යාවක් හවස 4:37යි.
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
6: ජීවිතේ අවුරුදු ගාණක් වැඩ කරන තැනට කැප කරලා ඉතුරු කරගත්ත සල්ලි ටික හොඳ තැනක ආයෝජනය කරනවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි CBC Finance කියලා කියන්නේ. CBC Finance කියලා කියන්නේ commercial bank එක යටතේම තියෙන කම්පැනියක්. විශ්වාසයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මාස 37 fixed deposit එකක් තියෙනවා. 13%ක පොලියක් ඔයාට හම්බ වෙනවා. කරන්න තියෙන්නේ call එකක් අරගෙන විස්තර දැනගන්න එක. 0176-8700 fixed deposit එක දාන වැඩේ gederaටම ඇවිල්ලා කරලා CBC Finance සූදානම් වෙන්න ඉන්නෝ
7: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් විජය වෙජිනම් වෙජිම තමයි
8: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
9: ෂෙනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා
8: ලව්ලි ඊට පස්සේ සහෙලි
9: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ
10: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-7780-7000ට වට්ස්ඇප් කරන්න
11: Music.
12: 3, 2, 1, let's go.
13: Friday, fun day.

0: Radio Funneka. Net FM. DJ Nai. Funneka set winna. Tagi dinanna. Net FM. DJ Nai. Other ran novata.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
3: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: Excite ගන්න ලක්කක charge කරගන්න. Excite battery එක විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කර ගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක්. CBC Finance අදම අමතන්න 0676800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: ඔයත් පහලට වකි වෙන්න. finishing මහලක් නම් කලරක් තමයි.
6: Cover

රයිට් වෙලාව හවස 4 විනාඩි 46යි. ඩාලින් මං ආව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඊට කලින් මම මේ ඔයාලට කියන්න හදන්නේ ජාතියේ මහා ධන සම්පත ධන නිදාණයේ ලොතරැය්‍ය ගැන. මොකද මේක තමයි ඔයාගේ ජීවිතයේ සීනේ යථාර්ථයක් බවට පත් කරන ලොතරැය්‍ය. දැන් ධන නිදාණයේ ලොතරැය්‍ය මිලදී ගත්තාම වෙනදට හම්බ වෙන අර ලොකු තෑගි වලට අමතරව සන්ඩේ බෝනස් වාසනාවන්ත අවස්ථාවත් ඔයාලට හිමි කරගන්න හැකියාව තියෙනවා. දැන් සුපුරුදු තෑගි මුදල් වලට අමතරව හැම ඉරිදම රුපියල් 10,000ක වාසනාවන්ත ජයග්‍රහකයෙක්ගෙන් දැන් වාට ධන නිදාන ලොතරැය්‍ය හරහා හැකියාව තියෙනවා. දැන් විශේෂයෙන් මතක් කරන්න ඕන ඉලක්කම් 4කින් සමන්විත අංකය ගලපා ගත්තොත් හැම ඉරිදම දැන් ඔන්න සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න ඔයාලට පුළුවන්. හරිද? දැන් පහුගිය කාල සීමාව ගත්තාම ඒ කියන්නේ 2026 අවුරුද්ද පටන් අරගෙන මේ ගෙවුණු මාස 4-5 කාල සීමාව ඇතුලේ මේ ධන නිදාන ලොතරැය්‍යෙන් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දිනක් මේ වෙද්දි බිහි වෙලා තියෙනවා. මේ පහුගිය මාස 4-5ට. හරිද? ඊට පස්සේ මාර්තු මාසේ පළවෙනිදා ඉඳලානේ ඔය සන්ඩේ බෝනස් එක හම්බ වෙන්න ගත්තේ ඔයාලට. ඉතින් එතකොට මේ වෙද්දි වාසනාවන්ත ජයග්‍රහකයන් 581 දෙනෙක් බිහි කරන්නත් ධන නිදානේ ලොතරැය්‍යට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔයාලට කියන්නේ දකින තැන බලන බලන තැන පුළුවන් හැම තැනම ඔයා අනිවාර්යෙන් ධන නිදානේ ලොතරැය්‍ය වැඩියෙන් මිලදී ගන්න ඕන. එතකොට මේ මාසෙදී ඔයාලට වාසනාවන්ත කෝටිපතියෙක් එහෙම නැත්නම් 20 ලක්ෂපතියෙක් වෙන ගමන්ම ඔයාලට සුපුරුදු තෑගි වලට අමතරව හැම ඉරිදම සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ මතක් කිරීම ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. මං කියන්නේ ඔයාට ටිකට් එකක් ඇදුනත් ඒ කියන්නේ ලොතරැයියක් ඇදුනත් ඔයා කල්පනා කරන්න ඕන තමන්ගේ අනාගතය වෙනුවෙන් කීයක් හරි ඉතුරු කරගන්න නේද? මොකද ජීවිතයේ සඳහා සමයට එනකොට ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කලින් වගේ සල්ලි හම්බ කරන්න බෑ. හරිද? එතනින් එහාට මාර අසරණකමක් දැනෙනවනේ. හැබැයි අපේ බොහොමයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමන්ගේ යුතුකම් ටික වගකීම් ටික දශමෙටම ඉෂ්ට කරලා තමන්ගේ දරුවන්ට උගන්නලා හැමදේම කරලා ගෙවල් දොරවල් හදලා මහන්සි වෙලා සල්ලි හම්බ කරලා දැන් තමන්ගේ ජීවිතයේ සඳහා සමය ගත කරන්නත් සල්ලි කියක් හරි අතේ තියාගෙන ඉන්නවනේ නේද? හැබැයි ඔයා බලාපොරොත්තු වෙන විදිහට ලස්සනට ජීවිතයේ සඳහා සමය ගත කරන්න නම් ඔයාට සිද්ධ වෙනවා මොකක්ම හරි ආයෝජන ක්‍රමයකට යන්න නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ ඔයා හම්බ කරගත්ත සල්ලි ටික විශ්වාසෙන් CBC ෆයිනෑන්ස් එකත් එක්ක ස්ථාවර තැන්පතුවකට යොදවන්න කියලා. මොකද ලංකාවේ හොඳම පොලිය අනුපාතය CBC ෆයිනෑන්ස් එකෙන් තමයි ඔයාට හම්බ වෙන්නේ ස්ථාවර තැන්පතු සඳහා. විශේෂයෙන්ම කමර්ෂල් බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක් නිසා ඔයාට විශ්වාසය උපරිමයි. ඒ විශ්වාසයත් එක්ක ඔයාට හොඳම පොලිය අනුපාතයක් හිමි කරගන්න නම් ඔයා අනිවාර්යෙන් CBC ෆයිනෑන්ස් එකත් එක්ක ස්ථාවර තැන්පතුවකට යන්න ඕන. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම මේ වැඩසටහන විශේෂයෙන්ම තියෙන නිසා ඔයාට පුළුවන් 076-8700 නම්බරයකට කතා කරන්න. එතකොට CBC ෆයිනෑන්ස් එකේ නියෝජිතයන් ඔයාගේ ගෙදරටම ඇවිල්ලා ඔයාට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා දෙනවා. ආයෙ ඔයාලට රස්තියාදු වෙන්න මහන්සි වෙන්න කිසිමම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ජීවිතයේ සඳහා සමය සතුටින් ගත කරන්න ගන්න තියෙන හොඳම තීරණය තමයි CBC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවකට යන්නේ.

0: හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ.
1: රයිට් වෙලාව හවස 4:51 මිහින්තලේ සස්මී දැන් එතහගෙන නේද ඉන්නේ අම්මවයි ඊට පස්සේ නංගිවයි හතර වටේ අහගෙන ඉන්න හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සාදත් සද්දරම ආව අහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. හස්බන් අලින්ල් ඊට පස්සේ දුව දේදුණු එක ගයනි දිසානායක මැසේජ් කරලා තිනවා "Thank you ගයනි." ඒ වගේම අසයි මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා ප්‍රියන්ත සලෝන් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා. අනිවාර්යෙන් ඔක්කොම කට්ටිය එකතු කරගන්නම්. අපි අලුත් කට යන හදන්නේ. අපි අලුත් පැයට යනකොටම WhatsApp එකේ කට්ටිය විලඟ පැය පටන් ගද්දිත් මතක් කරන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ටග්ගල මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට මම මතක් කරන්නම්.

0: අලුත් පැයට යන්න කලින් මේ වෙලාවේ වැඩ කරන යෝ මාව අහගෙන ඉන්න ලස්සන ගැල්ලමෙක් ඉන්නවා. හරිද? නිමේෂා, හයි, කොහමද? වැඩ කරන ගම මාව අහගෙන නේද ඉන්නේ? මම ඔයාව එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. Thank you message කරාට.
1: ඔබ සොයා සිට ඉගිල්ලී

කතා කරන්න 0112 53 63 WhatsApp 0711 95 95 95

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 4 විනාඩි 57 දැන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777776710.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
10: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
13: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය.
14: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
13: නේත්‍රාලෝක වෙසක්
14: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
13: උත්තම ධාතු වන්දනාව
14: වෙසක් තොරණ
13: පහන් කෝඩෝ
14: සදහැගී
13: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
14: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
13: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
14: බැති බරදායකත්වය
15: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
16: හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ರುಚಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yana yana hama tana anytime set when a flavor dela kiri padamak. Wela ina egena danuwa. Wasa kala kiri fun ekak piri ela kiri kiri.
3: සුබ සන්නේවක් හවස 5යි විනාඩි

0: ඇයි රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිවන් මේ පැය රටතොට සමගින් මම සචිනේ. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයේ සම්බන්ධයෙන් කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පස්වරුවේ නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව දෙවිනිට ඊසාන දෙසින් පවතින මෙම අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථායීව පවතින බවයි වාර්තා වන්නේ. මෙහි වර්ධනය සහ ගමන් මාර්ගයේ පිළිබඳව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව දැඩි අවධානයෙන් පසුවන බවත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙවින වටා දැනට පවතින වැසි සහ සුළං තත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරි දත්ත විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48-72 අතර කාලය තුළ මෙම පද්ධතිය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ අවම සම්භාවිතාවක් පවතින බවයි කාලගුණ අංශ පවසන්නේ. මේ හේතුවෙන් දීවර සහ නාවික ප්‍රජාව මෙන්ම මහජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් නිරන්තරයෙන් නිකුත් කරන කාලගුණ අනාවැකි පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් ඉල්ලා සිටිනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: net news මේ පැය රටතොට

0: Cincinnati Evening Drive ka Net FM Hatarawati.
1: සුබසන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 10යි වෙලාව. අපි වාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ සිකුරාදා දවසේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන ඉතින් ඒ නිසා ලස්සන සින්දු ටිකක් එක දිගට අහන්න තියෙන පැයකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. කතා කරලා මැසේජ් කරලා ඊට පස්සේ WhatsApp එකකින් chat එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මේ පැයදිත් මාත් එක්ක සින්දු ටිකක් අහන්න. මම පැය පටන් ගන්නකොට මම යන්න හදන මේ වෙලාවේ WhatsApp එකේ ඉන්න කට්ටියක් මතක් කරන්න. හයි කොහොමද සා? සුබසන්ධ්‍යාවක්. අද සුපුරුදු විදිහටම කඩවත බම්බලපිටිය බස් එකේ අපි මේ වෙලාවේ ආව වහගෙන ඉන්නවා කියලා කල්යාණි මැසේජ් කරලා තිනවා. ඕකේ සෙට් එකම එකතු කරගන්නම්. Thank you ජය වේවා. මට බස් එකේ නම්බර් එකක් තිබුණා නම් වඩාත් හොඳයි. ආ ඊට පස්සේ ගම්පොළ මුගිරියෙන් ඉඳලා මේ වෙලාවේ මාව වහගෙන ඉන්නවා සංජීව දුවල දෙන්න නුවන්ති සත්සරණිවත් එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම දර්ශන බණ්ඩාර ඇතුළු ආ රයිට් රයිට් රයිට් රයිට් රයිට් අපේ කට්ටියවත් එකතු කරගන්න කියලා තිනවා. ඕකේ ඒ වගේම හතරවටේ අහගින්න මටත් සින්දුවක් දෙනවද අයියේ කියලා මට යසෝ මැසේජ් එකක් දාලා තිනවා. අකුරැස් ඉඳලා යශෝ මංව ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. බුත්තලින් චමින්ද සින්දුවකට කට්ටිය එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම හයි කොහොමද සා? මම අලුත්ගම සන්ධ්‍යා. ආදරේ net කියලා තිනවා. ආදරේ මැරිලත් පැයක්. හරිද? ඔයාලවත් එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් අහන්න තියෙන පැය පටන් ගන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන CBC ෆයිනෑන්ස් එක ගැන ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ සඳහා සමය ගත කරන්න සතුටින් ගත කරන්න ගන්න පුළුවන් හොඳම තීරණේ තමයි CBC ෆයිනෑන්ස් එකත් එක්ක ස්ථාවර තැන්පතුවකට යන එක. ඉතින් එතකොට දැන් ස්ථාවර තැන්පතුවකට යනකොටත් ඕනාවට පාවට තැන් තැන්වල සල්ලි දාලා හරියන්නේ නැහෙනේ. CBC ෆයිනෑන්ස් එකට මම බය නැතුවට යන්න කියලා කියන්නේ ලංකාවේ ඔයගේ මුදල් වලට හොඳම පොලි අනුපාතය ලබා දෙන්නේ CBC ෆයිනෑන්ස් එකෙන්. 13%ක පොලි අනුපාතයක් ලබා දෙනවා. ඒ වගේම තමයි මේක කමර්ෂල් බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක්නේ. ඒ නිසා විශ්වාසයේ උපරිමයි. හරිද? අනිත් එක තමයි ඒගොල්ලන්ට කතා කරාට පස්සේ ඔයාලට බැංකු ගානේ යන්න ඕනේ නැහැ. ගෙදරටම ඇවිල්ලා ස්ථාවර තැන්පතු ආරම්භ කරලා දෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ ජීවිතයේ සඳහා සමය හිතනවා වගේම සතුටින් ගත කරන්න නම් හොඳ ආර්ථික ශක්තියක් එක්ක ලස්සනට ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයා CBC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවකට යන්නම ඕනේ. Right, ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ වාසනාව කියන එක. අපි හොයාගෙන යනකොට අපිට සමහර වෙලාවට හිතෙනවනේ නේ අනේ දෙයියනේ අපේ ජීවිතේට තමයි වාසනාව උදා වෙන්නේ නැත්තේ. එහෙම කියලා එකක් හිතෙනව නේද? Right, මම ඔයාලට කියන්න හදන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිය. ඔයාගේ ලක් එක charge කරගන්න තියෙන හොඳම විදිය තමයි Exide Automotive battery එකක් අරගන්න එක. වාහනේ battery එක මාරු කරන්න හිතාගෙන ඉන්නවනම්, ළඟදී අලුත් battery එකක් දානවා කියලා හිතාගෙන ඉන්නවනම් ඔයාට මට කියන්න තියෙන ඔයාට තියෙන හොඳම තේරීම තමයි Exide Automotive battery එක කියලා කියන්නේ. හරිද? මොකද දන්නවද? දිගු කාලීන පැවැත්ම ඊට පස්සේ ලංකාව පුරා ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම විශ්වාසනීය සන්නාමයක් විදියට අංක 1 හැමදාමත් තියෙන Exide battery එක තමයි ඔයාට තියෙන හොඳම තේරීම. දැන් Exide Automotive battery එකක් ගන්න ඔයාට ඔයාගේ ලක් එක charge කරගන්න chance එක හම්බ වෙනවයි තමයි පෙබරවාරි මාසේ මුල් සතියේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකම් ඔන්න සති 24ක් අඛණ්ඩවම, හරිද? ඒ කියන්නේ මාස 6ක් පුරාවටම Brown's Exide battery එකක් ගන්න ඔයාට, හරිද? Automotive battery එකක් ගන්න ඔයාට අඟල් 55 UHD smart TV එකක් වාය කරගන්න chance එක හම්බ වෙනවා. ඉතින් ඒ නිසා සති 24 ල වාසනාවන්ත ජයග්‍රහකයන් 24 දෙනෙක් පහුගිය කාල සීමාව ඇතුළේ දිනුම් මැදීමෙන් දවැන්ත ජයග්‍රහකයන් ප්‍රමාණයක් අපිට බිහි කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා ඊළඟ වාසනාවන්ත ජයග්‍රහකයා හෝ ජයග්‍රහිකාව වෙන්නවා කැමති නම් අනිවාර්යෙන් Exide Automotive battery එකක් අරගන්නම ඕනේ. හරිද? මතක තියාගන්න. බලලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එම නැත්නම් Brown's මධ්‍යස්ථානයකින් හරි තමයි Exide battery එකක් මිලදී ගන්න ඕනේ. ඒ මිලදී ගන්නකොට ඔයාලට හම්බ වෙනවා ඒ වොරන්ටි එක බැටරියක වෙනුවෙන්. අන්නේ ඒ වොරන්ටි එක ඇක්ටිවේට් කරපු ගමන් ඔයා තරගය සඳහා සුදුසුකම් ලබනවා. දිනුම් මැදීම සඳහා ඔයාට අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔයා Exide Automotive බැටරි එකක් අරගෙන ඔයාගේ ලක් එක අදම charge කරගන්න අමතක කරන්න එපා. අපි ලස්සන සින්දු ටිකක් අහන්න හදන්නේ හවස 6 වෙනකන්. ඔයා හවස 6ට කලින් ටක් ගාලා මේ පැත්තට මැසේජ් එකක් දාන්න.

0: Well, I ain't a egg and I don't want it. What's a kalakiri? Fun, nigga, piri, ele, kiri, kiri. Prime Colombo.
1: Kolamba med the baseline parata ita langin apartment ekak denna obata prime residences wethi noba wethata gena ena kolamba navayehi idivana the prime colombo parcel rohal saha dainika avashyatha siyallatama vinadi kehipayai rupiyal million 45 sita ihalata aadambarein kolamba jeevath wenna adama katha karanna 0710-777-333
0: prime colombo
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අද නම තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
3: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
4: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක EFI තාක්ෂණය petrol සුවඳටත් දුවනවා ඔයා පදින්න අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක discount එකක් KD Rice Motor Company Private Limited 077-406-4397
5: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 077-76-76-10
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
7: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවනම් CBC Finance කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක කමර්ෂල් බැංක එක යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC ෆයිනෑන්ස් සූදානම් ඉන්නවා. කතා කරන්නකො 0.76-8-700
8: Yes, Fortune Soy
9: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
10: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
11: නවලෝක රෝහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාකා විසින් සංවිධාන කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දේමනා නොම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාකාවට පැමිණෙන්න. අමතන්න 077-02-35-375 011-75-75-100.
12: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
13: Music
14: 3, 2, 1, let's go
13: Friday, fun day කරු

0: to beat mix winner
1: unlimited radio fun eka netfm dj fun eka ta set winna tag idinanna netfm dj other ran novata
2: hatara vate ඔබ වෙත ගෙනෙන්නේ
3: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: Excite ගන්න ලක් එක charge කරගන්න Excite බැටරියක් බෙලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලා commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී
4: ඔයත් පහලට වශී වෙන්න finishing මහලක් නම් color up

රයිට් වෙලාව හවස 5යි විනාඩි 29යි අපි හින්දි ට්‍රැක් එකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. රයිට් කටියක් ඉන්නව එකතු කරගන්න ඊට කලින් හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා සංජීව මැසේජ් කරලා තිනවා. ඊට පස්සේ කවුද සමරණායක මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම සුබ සැන්දෑවක් වේවා සා අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්න කියලා තරු මැසේජ් කරලා තිනවා. Thank you තරු. මං ආවත් ගොඩාක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. මම මේ වට මතක් කරන්න හදන්නේ සින්දුවට යන්න කලින් දන නිදානේ ලොතරැය්‍ය ගැන. හරිද? ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරන දන නිදානේ ලොතරැය්‍යෙන් දැන් ඔන්න වෙනදා හම්බ වෙන තෑගි වලටත් වඩා වටිනා තෑග්ගක් වාට හිමි කරගන්න අවස්ථාව තියෙනවා. දැන් කෝටිපතියෙක් ඊට පස්සේ 20 ලක්ෂපතියෙක් වෙන ගමන් දැන් ඔයාට chance එක තියෙනවා හැම ඉරිදම රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න Sunday bonus අවස්ථාව හරහා. ඉලක්කම් 4 පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට පුළුවන් Sunday bonus හරහා වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න. ඉතින් එතකොට ධන නිධානයේ ලොතරැයි වැඩි වැඩියෙන් අරගත්තොත් තමයි ඔයාට මේ වාසනාව උදා කරගන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා දකින්න දකින්න තැන බලන බලන තැන හැම තැන ධන නිධානයේ ලොතරැය්‍ය අරගත්තොත් ඔයාට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම හැම ඉරිදම Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. හරිද? ඊට පස්සේ මම මේවට කියන්න හදන්නේ සාමාන්‍යයෙන් මම නිතරම කියන දෙයක්නේ. අපි ওই මොන සෙල්ලම දැම්මත් අපේ ඇස් දෙක නිකන් හරි මොනාම හරි රෝගයකට ගොදුරුනොත් එහෙම ඔය කොයි දේත් කළා ඉවරයි. හරිද? ඉගෙන ගන්න කෙනෙක් වුණත් රසාවක් කරන කෙනෙක් වුණත් අපිට ඇස් දෙක මොනාම හරි වෙලා පෙනීම නැති වුණොත් එහෙම ඔය කිසි දෙයක් කරගන්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි ඕක කාලයක් යනකම් හිතන්නෙත් නැහැ. විශේෂයෙන්ම දැන් ඔය මේ ජොබ් කරන කට්ටිය එහෙම දන්නේ නැති වුණාට ඔයාගේ ඇස් දෙකේ පුදුම විදියට විස බීජ යනවා. සමහර ලාට ඔයාගේ රස්සාවත් එක්ක සමහර ලෙඩ රෝග ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට නිරෝගී ඇස් දෙකක් තිබ්බත් මං කියන්නේ අවුරුද්දකට සැරයක්වත් මේ අක්ෂි පරීක්ෂාවක් කරගන්න ඕන නේද? අනේ නිසා තමයි මම ඔයාලට මතක් කරන්න හදන්නේ නබලෝක රෝහලට එක හසු වෙලා ඔන්න විෂන් කියා ප්‍රධාන ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ මාසේ 17 වෙනිදා විෂන් කියා වෝඩ් ප්ලේස් වලදී තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේක මිස් කරගන්න එපා. දැන් සාමාන්‍යයෙන් අපිට අපේ ෆුල් බොඩි චෙකප් එකක් කරගන්නවා කියලා කියන්නේ හරිම කලාතුරකින් අපි ඒක කරන්නේ. අපි ඇත්තට හිතන්නේ ලෙඩක් හැදෙනකම් ඉන්න ওই දේවල් චෙක් කරගන්න නේද? හැබැයි මං කියන්නේ එහෙම නෙමෙයි. අපි ලෙඩක් එහෙම හැදුනොත් එහෙම ඇස් දෙකේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔයාගේ ජීවිතේ සම්පූර්ණ දේවල් අඩාල වෙනවා. ඒ කියන්නේ ඔයා විතරක් නෙමෙයි ඔයාගෙන් යැපෙන කට්ටිය, කියන්නේ පවුලේ කට්ටියගේ පවා නාගිතේ සෑහෙන්න අවදානමක වැටෙනවා. ඒ නිසා තමයි මොන හරි ලෙඩක් තියෙනවා නම් ඒ පිළිබඳව කලින් දැනුවත් වෙලා ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාගෙන මේ දේවල් කරගන්න ඕන කියලා මං වාට කියන්නේ. ඉතින් ඒ නිසා නවලෝක රෝහලට එක්ක එකහසු වෙලා ඔන්න විෂන් කියා සංවිධානය කරන ලබන මේ සෞඛ්‍ය සායනය 17 වෙනිදා තියෙනවා. ඔයාට එතකොට ඒකට සම්බන්ධ වුණොත් මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශක නිර්ණය වගේම ඇස් කණ්ණාඩි සඳහා විශේෂ දීමනාත් හිමි කරගන්න අවස්ථාව තියෙනවා. ඔයා යන්න ඕන විෂන් කියා වෝඩ් ප්ලේස් ශාඛාවට තමයි. හරිද? වැඩි විස්තර දැනගන්න ඔයාට කතා කරන්න පුළුවන් 0.77 2.253.75. හරිද? මම ආයෙත් නම් එක මතක් කරන්න 0.77 2.23.53 හිමන් නැත්නම් 0.117 575 100. මේ නම්බර්ස් දෙකින් කැමති එකකට කතා කරලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. අනිවාර්යෙන් දවස වෙන් කරලා තියාගන්න. මේ මාසේ 17 වෙනිදා විෂන් කියා වෝඩ් ප්ලේස් ශාඛාවේ තමයි මේක තියෙන්නේ. ගිහිල්ලා ඔයාලට ෆුල් බඩි චෙකප් එකක් කරගන්න පුළුවන්. ඒක ඔයාලට සෑහෙන්න වටිනවා.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අලුතැන කටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලය අතුරුකිරිය මුල් ඒරියාව ආරම්භල ගනි මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0762 8700 මහා බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප, කැකුළු බේබි සබන්, බිලිඳ සමට හෙළ උසු රැකවරණය.
5: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 1736.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ. සෑම මොහොතක්ම රසවත් කරයි.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0762 8700 මහා බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
1: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න? අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0742 3131 540.
7: ගෙයක් හදන්නද හිත හිත ඉන්නේ? හිත හිත ඉන්න ඕනේ නෑ. ගෙයක් හදන්න ඉස්සලාම ඔයා දැන් යන්න ඕනේ කැදල්ල එන්ටර්ප්‍රයිසස් වෙතට. මොකද ඔයාගේ ගෙදර හදන මේ හීනය හැබෑවක් කරන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස්ලට පුළුවන්. ඔයාගේ ඉඩම තුල නිදන කාමර දෙකක නිවසක් 140 ඉඳන් ඉහළට ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. මූලික ගෙවීම කරලා ඉතුරු ටික අවුරුදු 10ක් දක්වා ගෙවන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම ස්ථානයක ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න එන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් මහරගමට. වැඩි විස්තර දැනගන්න 0774-390-3250 හරි 0774-390-3251 කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයත් මේ වෙනස වටහා ගන්න.
2: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර.
9: ඔවුන්ම දොරටු හරනු ඇත.
10: ඔවුන් මණ්ඩපයට කඩාවැදි යකඩ ගුඹුරු වලින් පහර දෙනවා. සුරා උඩම් පිරෙනනවා.
2: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
11: net fm සංසාර කතන්දර.
2: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
12: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
11: නේත්‍රාලෝක වෙසක්.
12: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
11: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
12: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
11: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
12: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
11: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
12: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
11: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
12: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.
16: සුබසන්ධ්‍යාවක්. හවස 5:48 දැන්. රයිට්, වෙලාව හවස 5:48. අපි මේ සිින්දුරික කහන්න ලෑස්ති වෙන්නේ අලෝකටියවත් මතක් කරන්න ඕන. හැබැයි ඊට කලින් ඔයාලට මම මේ කියන්න හදන්නේ, සාමාන්‍යයෙන් අපි ගයක් හදනවා කියලා කියන්නේ මේක දවසකට දෙයක් කරන මේනි පරම්පරා ගානකටනේ ගයක් හදන්නේ නේද? අනිත් එක තමයි ජීවිතේ එකපාරක් කෙනෙක් කරන විශාලතම ආයෝජනේ තමයි ගයක් හදන එක. එතකොට සාමාන්‍යයෙන් ගෙදර ඇතුළ ගැන ලස්සන පිළිබඳව හිතන කෙනෙක්ට අපි වැඩි අවධානයක් දෙනවා ටයිල්, බිත්ති, ගෘහ භාණ්ඩ වගේ දේවල් වලට. හැබැයි ඒ වුණාට ඉන්ටීරියර් ඩිසයින් එකේ වැදගත්ම අංගයක් වෙලා තියෙනවා මේ වෙද්දි ගෙදර සිවිලිම. ඔයාට ඒකෙච්චර ලොකුවට කල්පනාවක් නොවුනට ඔයා නිකන් කල්පනා කරලා බලන්නකො ඔක්කොම දේවල් හරි විදියට කරලා ගෙදර සිවිලිම පාරණ තාලේ සිවිලිමක් ගැහුවොත් ඊට පස්සේ අද කාලේට ගැලපෙන්නේ නැති ඩිසයින් එකකින් ගැහුවොත් එහෙම ගෙදර අර ලුක් එක සම්පූර්ණයෙන්ම යනවනේ. අනිත් එක තමයි වහලට එහෙම කිසිම ෆිනිෂින් එකක් නැහැ හරියට සිවිලිමක් ගැහුවේ නැත්තම්. හරිද? අනේ නිසා තමයි මම ඔයාට කියන්නේ ඔයාට නියම ෆිනිෂින් වහලයක් ඕනේ නම් ගෙදරට ලස්සන පෙනුමක් ඕනේ නම් ඔයාට තියෙන හොඳම තීරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් කියලා කියන්නේ. හරිද? ඉතින් එතකොට සාමාන්‍යයෙන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකක් දැම්මට පස්සේ ඔයාගේ ගෙදරට ඔයා බලාපොරොත්තු වෙන ලස්සන එනව විතරක් නෙමෙයි පිටින් බලන කෙනෙක්ට පවා ගෙදරට ආපු කෙනෙක්ට උනත් පුදුමාකාර ප්‍රසන්න හැඟීමක් ඔයාගේ ගෙදර ගැන දැනෙනවා. අනිත් එක අර මං කිව්වා වගේ ඔයාගේ වහලට නියම ෆිනිෂින් එකක් එන්නේ මේ වගේ සීලින් ෂීට් එකක් දාලා සිවිලිම ගැහුවොත් තමයි. විශේෂයෙන්ම මේක ඇවිල්ලා අර මේ සාමාන්‍යයෙන් ස්වභාවික ලීයන් වගේම තියෙනවනේ. අනිත් එක තමයි ලී මොස්තර කැටයම් තියෙන නිසා මේකේ නැචරල් ලුක් එක වැඩි. හරිද? ඒ වුණාට ඔයාට කවදාවත් මේ මේකෙදි අර වේයෝ කන ප්‍රශ්න, ඊට පස්සේ කාලයත් එක්ක දිරා යාමේ ප්‍රශ්න, ඊට පස්සේ උෂ්ණත්වය වෙනස් වුණාම හැඩේ වෙනස් වෙන ප්‍රශ්න, ඔය දේවල් මුකුත් නැහැ. ඊට පස්සේ කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. ඔයාට දිගු කාලීන පැවැත්ම පිළිබඳව 100%ක් විශ්වාසය තියන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ මේ මතුපිට ආලේපනය සඳහා, මතුපිට තින්ත ආලේපනය සඳහා වසර 5ක වගකීමකුත් දෙනවා. ඒ වගේම තමයි සීලින් ෂීට් එකටම අවුරුදු 25ක වගකීමක් හම්බ වෙනවා. හරිද? ඒ නිසා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට දිගු කාලීන පැවැත්ම පිළිබඳව සහතිකයක් දීලා ගහන්න පුළුවන් සීලින් ෂීට් එකක් තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට අවශ්‍ය කරන වර්ණ වලින්, ඔයාලට ගෙදරට ගැලපෙන වර්ණ වලින් මිලදී ගන්නත් පුළුවන්. 0115-748-738 කතා කරලා වැඩි විස්තර දැනගෙන ඔයාගේ බහලයට අනිවාර්යෙන් ඔයාගේ ගෙදරට සිවිලිම ගහනවා නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක පාවිච්චි කරන්න අමතක කරන්න එපා. රයිට්. ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් මේ පාර එක්සෑම් කරලා ඉවර වෙච්ච නංගිලමල්ලා කල්පනා කරන දෙයක් තමයි මෙතනින් එහාට අපේ ජීවිතේ කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ. කියන්නේ ලෙවල්ස් කරලා ඉවර වුණාට පස්සේ තියෙන ලොකු ප්‍රශ්නයක්නේ අපේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා හිතන එක නේද? රයිට්. ඔයාට තියෙන හොඳම විසඳුම තියෙන්නේ වෙන කොහෙවත් නෙමේ ස්ට්‍රීට් එකේ. හරිද? අනේ නිසාම තමයි කියන්නේ මේ පාර A-level exam එක කරපු නංගිලා මල්ලලා තමන්ගේ ජීවිතේ ඉදිරි පියවර තියන්නේ කොහොමද කියලා කල්පනා කරනවා නම් මේ මාසේ 16 17 අනිවාර්යෙන් එන්න one girl face එකට. හරිද? මේ මාසේ 17 වෙනිදා Havelock City Mall එකට එන්න. එතකොට ඔයාලට පුළුවන් ස්ට්‍රීට් එක හරහා ඔයාගේ අනාගතයට ඔයා යන්න ඕනේ මොන පාත් එකේද කියලා හරියටම දැනගන්න මේ මාසේ 16 වෙනිදා 17 වෙනිදා one girl face එකේ. ඒ වගේම තමයි මේ මාසේ 17 වෙනිදා Havelock City Mall එකේදී උදේ 10 ඉඳලා ඔන්න ඔයාට ඔයාගේ අනාගතය පිළිබඳව දැනුවත් කරන්න ඔයාගේ අනාගතයට හරි පාර කියලා දෙන්න ස්ට්‍රීට් එක සූදානම් වෙලා ඉන්නවා. ඊට පස්සේ computing, ඊට පස්සේ business, ඒ වගේම engineering, ඊට පස්සේ psychology, nursing, law, ඊට පස්සේ මේ වගේ ඔයාට කරන්න පුළුවන් degree option ගණනාවක් ඔයාගේ future එක set කරගන්න තියෙන හොඳ අටිපාරවල් ගණනාවක් ඔයාලට දැනගන්න පුළුවන් මේ දවස් දෙකේ આવොත්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නංගිලා මල්ලිලා මිස් කරගන්න එපා මේ මාසේ 16 17 දවස් දෙක. හරිද? ලොකු දවසක් නෙමෙයි හෙට අනිද්ද දවස් දෙකේ one golf face එකට එහෙම නැත්නම් Havelock City Mall එකට අනිවාර්යෙන් උදේ 10ට යන්න අමතක කරන්න එපා. ස්ලිට් එකත් එක්ක එකතු වෙලා ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න ඔයාටත් පුළුවන්. ඒ ගැනත් මතක් කරලා අපි අදට යන්න හදන්නේ අදට යනවා කියලා කියන්නේ රෑ 9ටයි එනවා. හරිද? එන්නේ නිකන් නෙමෙයි අද ඔයාට හිතා ගන්න බැරි වෙනස්ම අත්දැකීමක් අරගෙන තමයි net fm dj night එකත් එක්ක අපි එන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ලෑස්ති වෙලා ඉන්න. හරියටම රෑ 9 net fm official facebook page එකෙන් අපි හම්බ වෙනවා net fm dj night එකත් එක්ක. දැනට ගිහිල්ලා එන්න. මම dj aza.

0: ගනි කල් පවති අව ලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776710.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
1: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දෙදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: ඒ ඉරිදා ගිය ඉරිදා වාඩි නොවන්න. සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න. දසදහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න. NLB ජය හා දර විධානය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
7: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36.
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංගාර සෙවනගල 0777 300 940.
9: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
10: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
9: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
11: Music 3 2 1 let's go. Friday fun day.

0: Unlimited Radio Fun Eka. Net FM DJ Fun Eka ta set venna. Tag dinanna. Net FM DJ Other Rand Novata.
1: Hatara vate. ඔබ වෙත ගෙනෙන්නේ
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්න සම්පත තන නිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite බැටරියක් බෙදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 0776-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
3: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

ලක්කනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාවහා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: කීල්ස් වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් රුපියල් 5යි ගස්ලබ් ග්‍රෑම් 100ක් රුපියල් 12යි මධ්‍යම ප්‍රමාණය 100 ග්‍රෑම් 100ක් රුපියල් 209යි. කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදම තන්න 076 800යි 700. මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
8: මාසෙමෙද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද?
9: මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා.
10: ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
11: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber වෙතින් then unlimited package රසක් 100 mbps සිට 1000 mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් දෙනින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදම මතන්න 076 800යි 700. මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: කීල්ස් වෙතින් දැන් ඔබට වැඩි ඉතිරියක්. ප්‍රීමා කොත්තුමි නූඩල්ස් ග්‍රෑම් 85 පැක් එකක් සඳහා 125ක වට්ටමක්. කොඹ සබන් 5 පැක් එකක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න. කොන්දේසි සහිතයි.
13: Brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112200.
14: Vesak pohoda sanda sevane. Kooragalin nena silsuwane. Buddha guna mumunana Vesak udanaya.
15: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
14: නේත්‍රාලෝක විසක්.
16: නේත්‍රාලෝක විසක්.
15: විසක් පොහොදා ස්වේත පූජා පින්කම් මාලාව.
14: උත්තම ධාතු වන්දනාව.
15: විසක් තොරණ.
14: පහන් කෝඩෝ.
15: සදහැගී.
14: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට.
15: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
14: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
15: බැති බරදායකත්වය
17: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
18: සුබ සැන්දෑවක්. හවස 6:30යි දැන්.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම නෙට් නිවුස් සවස 6:30 සමකින් ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙට් නිවුස් සිරස්තල.
3: හෙටත් වැසි අවධානයෙන් ඉන්නයි දැනුම් දීමක්. රටේ ඉන්ධන සංචිත ගැන ආණ්ඩුවෙන් අනාවරණයක්. 2023 පසු පළමුවරට ඩොලරය ඉහළම අගයට යයි. අවුරුදු 12ක් ඉල්ලූ PayPal අද සිට ශ්‍රී ලංකාවේත්. සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5ක සිරදඬුවමක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News. Net. Weather News. Net. Weather News.
3: හෙට දිනය තුල බස්නාහිර සබරගමුව මැදම වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වෙටින් විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ කාර්යනිරත කලගුණ විද්‍යාඥ සචින්ත්‍රා ජයසේකර මහත්මිය පැවසුවේ මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාවට ඊසාන් දිසින් නිර්තදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයේ සම්බන්ධයෙන්ද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ විශේෂ අවධානාත්මක නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දිවයිනට ඊසාන් දිසින් පවතින මෙම අඩුපීඩන කලාපය තවදුරටත් ස්ථායීව පවතින බවයි. මෙහි වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබඳ කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි අවධානයකින් පසුවන බවත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා දැනට පවතින වැස්ස හා සුළං තත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරි දත්ත විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48 හෝ 72 අතර කාලය තුළ මෙම පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ අවම සම්භාවිතාවක් පවතින බවයි කලගුණ අංශය පැවසුවේ. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යනිරත කලගුණ විද්‍යාඥ සචින්ත්‍රා ජයසේකර මහත්මිය පළ කළේ මෙවන් අදහසක්.
4: අදින නවතම දත්ත විශ්ලේෂණයන්ට අනුව ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිටා තිබූ අඩුපීඩන කලාපය තවදුරටත් පවතිනවා. එම පද්ධතියේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගම, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම අහස වලාකුළින් බරව පවතිවි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. සෙසු ප්‍රදේශවල තැනින් තැන අසරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ගිගුරුම් සහිත වැසි සමග ඇති වේ කීතාව කාලික තත් සුළං වලින් සහ උණු මගින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ජනතාවට මතක් කර සිටිනවා.
3: අගෝස්තු මාසයේ දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බවත් මෙවසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයද ඉල්ලුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ හයවන් රැස්වීමේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරේ මෙනවේගේ ප්‍රධානත්වයෙන් අද පැවති අවස්ථාවේ මේ බව නිලධාරීන් ප්‍රකාශ කළා. එහිදී ඉදිරියේදී ඉන්ධන සහන ලබා දීමට ඇති අවස්ථා පිළිබඳව මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබා දීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමු කර තිබෙනවා. රාජ්‍යයේ නිසි පරිදි බලශක්ති කළමනාකරණය කිරීම හේතුවෙන් ජනතාව පවතින අර්බුදය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. වෙනත් රටවල ඉන්ධන පෝලිම් විදුලිය කප්පාදු කිරීම සිදුවුවත් තම ආණ්ඩුව විසින් මෙම අර්බුදය නිසි පරිදි කළමනාකරණය කළ බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ. එමෙන්ම විසක් සතිය තුළ අවශ්‍ය පරිදි විදුලිය ලබා දීමේ අවශ්‍යතාවද මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය සඳහන් කර තිබෙනවා. 2023 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ප්‍රථම වරට ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 331ක් දක්වා ඉහළ ගියා. මහා බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතිකය නිවේදනයට අනුව ඇමරිකානු ඩොලරයක ගණුම් මිල රුපියල් 323.53ක් ලෙසයි සටහන් වී ඇති. එහි විකුණුම් ලෙස රුපියල් 331.15ක් ලෙස සටහන් වී තිබෙනවා. මෙලෙස ඇමරිකානු ඩොලරයේ මිල එලෙස ඉහළ ගියේ 2023 වසරේ දෙසැම්බර් මාස 5 වෙනිදායින් පසුවයි. එමෙන්ම ඇමරිකානු ඩොලරයක ගණුම් මිල 323 සහ විකුණුම් මිල 331ක් වූ පළමු අවස්ථාව මේලසරද වාර්තාතරට එක්වනවා. 2023 වසරේ දෙසැම්බර් මාස 5 වන දින ඇමරිකානු ඩොලරයේ ගණුම් මිල රුපියල් 323ක් ලෙස වාර්තා වූ අතර එහි විකුණුම් මිල රුපියල් 333.20ක් ලෙස සටහන් වී තිබුණා. යනු 2023 දෙසැම්බර් මාස 5 වන දිනෙන් පසු ඩොලරයක ගණුම් මිල සහ විකුණුම් මිල ඉහළම අගයක් වාර්තා කළ පළමු අවස්ථාව මේලසරද සැලකෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ගල්ලඟුරු අණයන සහ ආශ්‍රිත ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසම් සභා වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ පසුව මාධ්‍ය තදස් දැක්වූ මන්ත්‍රීවරයා
5: සමාගම් වලට අවශ්‍ය පරිදි තියෙන ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කිරීම තුලින් අද වෙද්දී ලංකාව ඉතිහාසයේ බරපතලම වංචාව සිදු වෙලා තියෙනවා. අද වෙනකල් ලංකාවට ආපු සියලුම නැව් මේ සමාගම හරහා මේ දූෂිත ටෙන්ඩරය ආපු හරහා සියලුම නැව් රිජෙක්ට් එහෙම නැත්නම් බාල ගල්ලඟුරු තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මේකත් එක පැත්තකින් විශාල කෝටි ගානක බිලියන ගානක වංචාවක් සිදු වෙලා තියෙනවා. අනිත් පැක්ෂිත් එක්ක අද දිනේ පැමිණිල්ල කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ වෙද්දි අමාත්‍යවරයාට ලේකම්වරයාට ඒ වගේ මේ ආයතනවලට තමන්ට නැති බලයක් පාවිච්චි කරමින් කටයුතු කර බව තහවුරු කරගත්තා. අද වෙනකොට පාඩුව එන්න වැඩි වෙන බව තමයි අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. මේ වෙද්දි නොරොච්චෝලේ මුහුදේ තියෙනවා නැව් දෙකක්. තාටික දවසක් යනකොට ඒක නැව් තුනක් බවට පත් වෙනවා. සාමාන්‍ය තත්ත්වයකදී දිනකට ආසන්න වශයෙන් මෙට්‍රික් ටන් 15,000ක් අන්ලෝඩ් කරනවා. අද දවසේ එක ගල්ලඟුරු ටොන් එකක්වත් අන්ලෝඩ් කරන්නේ නැහැ. මොකද මුහුදේ තියෙන තත්ත්වයෙන්ද ඒකෙන්ද ඒක මෙට්‍රික් ටන් 3000කට දවසකට ආසන්න වශයෙන් අඩු වෙලා තියෙනවා. එතකොට එක නැවක් ගොඩබෑම සඳහා ටෙන්ඩර් ගත වෙලා තියෙන්නේ ගිවිසුම් ගත වෙලා තියෙන උපරිම දවස් 6ක කාලය. මේකත් එක්ක වැඩි වෙන හැම දවසටම ඒ නැව්වල ගොඩබාන සමාගමට දවසට ඒකට අවශ්‍ය මුදල් ගෙවන්න වෙනවා.
3: මේ අතර මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන් පවත්වන බව විද්‍යා හා තාක්ෂණ මාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අද පැවසුවා.
6: ජනාධිපතිතුම අධිකරණ පද්ධතියට යම් ආකාරයකින් අපහාසයක් කරා කියලා මේ වෙනුවට විපක්ෂ දිගින් දිගටම චෝදනා කරනවානේ. අධිකරණයේ තීන්දුව වේලපහින් ජනාධිපතිතුම කියනවා
7: නෑ, විපක්ෂයේ ඉදින් කොයි හරි තැනක එල්ලෙන්න බලන වචනක එල්ලන්න හදනවානේ. හරිද? ඉතින් ඒගොල්ලන්ට වෙන සටන් පාඩයක් නෑනේ. හැබැයි ඒගොල්ලෝ එල්ලෙන හැම වචනකින්ම කවදාකවත් උඩට එන්න බැරුව ගියා. කියන්නේ ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජිස් හරි නෑ. අපි විපක්ෂයේ හිටියේ ඉන්න කාලේ අපි මෙහෙම විපක්ෂයේ වැඩ කළේ. මීට වඩා බොහොම අපි පුහම පොඩි ටික දෙනෙක් ඉඳලත් තුන්දෙනා ඉඳලත් ඉතා සද්දයක් දාලා හරි පිළිවෙලට කියන්නේ දාන සද්දේ මිනිස්සුන පිළිගන්න පුළුවන් එහෙම දෙයක් දෙන්න එපේ. එහෙම දෙයක් නෙමෙයි මේ විපක්ෂයේ හරිය නිකන් පතෝල විපක්ෂයක් තියෙන්නේ.
6: තුමල්ලා දිවරෙන් එන්න බය හින්දා නෙමෙයි දිගින් දිගටම පළස්සවා ඡන්දේ ප්‍රමාද කරනවා.
7: නෑ නෑ, පළස්සවා ඡන්දේ තියෙන කවුද කියන්නේ ප්‍රමාද කරනවා කියලා. දැන් අපිට දිත්වා තිබ්බා. දැන් මේ පොඩි මේ තියෙනවා. හරිද? අපි මේ තියෙන මේ අවුරුදු ඇතුළ පළස්සවා ඡන්දේ තියෙනවා. බය වෙන්නේ නෑ.
6: මේ අවුරුදු කොයි කාලෙකටද?
7: නෑ මට ඒක කියන්න බෑ. ඒක යමත්‍යශය නෙකරන්නේ. හරි, මේ අවුරුදු ඇතුළ කරනවා කියන අදහස තමයි අපි ඉන්නේ.
3: ආණ්ඩු ටෙක්වීමේ සූදානමක් ඇද්දැයි මාධ්‍යවේදීන් අද ඇසූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පළ කළේ මෙවන් අදහසක්.
8: මේ ආණ්ඩුවත් මේ දවස්වල ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන ඉන්නවයි කියන එක තමයි මට පේන්න තියෙන්නේ. ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මට කවුරුත් ඇප්ලයි කරන්නේ නැහැ. මොකද මේ කම්පැනි ෂුවර් නැති හින්දා. මේඳ කවුරුත් දැන් දාන්නේ නැහැ, මේ ඇප්ලිකේෂන් දාන්නේ නැහැ. කම්පැනි ෂුවර් නැති හින්දාද මන් දන්නේ නැහැ. කවුරුත් මේ ඒගොල්ලෝ දානවා වේකන්සීස් තියෙනවා. මොකද ගෙවීම් කරන්නෙත් නැහැ නේ ඊළඟ ප්‍රශ්නේ. ගෙවීම් කොහොම යන්නේ? මේ යන විදියට ගියොත් එහෙම කම්පැනිම වෙන කාට හරි දීලා යන්න වෙන තත්ත්වයක් තමයි. මට නම් තියෙන්නේ සමහර විට කම්පැනි කරගන්න බැරි වුණොත් ඉතින් මැනේජ්මන්ට් එක පිටින් වෙන කාට හරි දෙන්න වෙනවා. ඒ වෙලාවට ඉතින් බාර ගන්න මැනේජ්මන්ට් එක පිටින් බාර ගන්නෙයි. මොකද දැන් මැනේජ්මන්ට් එක අවුල් නම් කවුරුත් ජොබ් කරන්න යන්නේ නැහැනේ. මොකද ජොබ් එක මාස දෙකෙන් තුනෙන් නැති වුණොත් එහෙම තියෙන ජොබ් එක දාලා මොනේ මුදල් ලැබෙතිකම්. එහෙම ගන්න එහෙම කවුරුත් නැහැ ඉතින්. ඒ මම දැක්කා ඉතින් අපේ අර හර්ෂ එතුමත් දාලා තියෙනවානේ. එහෙම සාකච්ඡාවක් උනේ නැහැ කියලා එතුමත් එක්ක. ප්‍රතික්ෂේප කළ තියෙනවානේ චෝදනාව. එහෙම එකක් උනේ නැහැ කියලා. ඔය වගේ කතාවල් යනවා. එමතුන් ආව මේ කියා. නමුත් ඊට වඩා ඉතින් මේ ප්‍රසිද්ධියම මේක ඒගොල්ලෝ ආරාධනා කරලා දෙන නේද දුරකතන එමතුන් වලට වඩා. තුමන්ලගේ ඉන්න ඉහළ ඉන්න උදවියම ඇවිල්ලා ප්‍රසිද්ධිය එළියෙම කිව්වනේ අපි හොඳ කට්ටිය අපි ගන්නවා කියලා. ඉතින් හොඳ කට්ටිය කොහෙන්ද ගන්නෙ? හඳෙන් ගන්නන්නද? මේ එළියේ ඉන්න විපක්ෂයෙන් ඉන්න කට්ටිය තමයි ගන්න ඕනේ. එතකොට මේ විපක්ෂයේ ඉන්න කට්ටිය හොඳ නැහැයි කියලානේ ඒගොල්ලෝ ආණ්ඩු ගත්තේ. එතකොට ඒගොල්ලෝ සුන්බුන් විපක්ෂයේ කියලා නොයිකු චෝදනාවල් අපිට කරානේ.
3: ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සංදිස්ථානයක් සැනිටුවන් කරමින් PayPal සේවාව හරහා මෙරට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද නිල වශයෙන් ආරම්භ වුණා. වසර 12ක පමණ කාලයක් තිස්සේ මෙරට තරුණ ප්‍රජාව සහ ව්‍යවසායකයන් බලාපොරොත්තුෙන් සිටි මෙම අවස්ථාව උදා වූයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. මෙතෙක් ශ්‍රී ලංකාවට PayPal ගිණුමක් විවෘත කිරීමට හැකි වූයේ විදෙස් රටවල් සඳහා මුදල් ලැබීමට පමණයි. ඒ හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමින් සේවාවන් සපයන මෙරට නිදහස් වෘත්තිකයන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තමන් උපයන මුදල් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිව දුෂ්කරතා රැසකට මුහුණ පා සිටියා. ඒ අනුව දැන් මෙරට ජනතාවට තමන් ජාත්‍යන්තර සේවා දායකින්ගෙන් උපයන මුදල් කිසිදු බාධාවකින් තොරව තමන්ගේ බැංකු ගිණුමට ඍජුවව ගෙන්වා ගැනීමට හැකිවනු ඇති. මෙම සේවාව ආරම්භයේදී බැංකු තුනක් හරහා ක්‍රියාත්මක වනවා. ඒ අනුව ලංකා බැංකුව, කොමර්ෂියල් බැංකුව සහ සම්පත් බැංකුව හරහා දැන් PayPal මුදල් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉදිරියේදී අනිකුත් බැංකුද මෙම සේවාව හා එක්වීමට නියමිතයි. ලෝකෙ පුරා මිලියන 430කට වඩා වැඩි පිරිසක් භාවිත කරන වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක ගනුදෙනු සිදුවන මෙම PayPal පද්ධතිය සමග ශ්‍රී ලංකාව ඍජුව සම්බන්ධ වීම මෙරටට නිල වශයෙන් විදෙස් විනිමය ගලා එන මාර්ගයක් විවෘත වීමක් ලෙසයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ඊ වාණිජ්‍ය සහ අලුතින් ව්‍යාපාර ආරම්භ කරන තරුණ තරුණියන්ට මේ හරහා විශාල ඉදිරිපීමක් ලැබීමට හැකිවනු ඇති බව සඳහන්. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට හලාවත මහාධිකරණයේ මගින් වසර 5යි මාස 6ක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ 2007 වසරේදී ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දී මේ සිද්ධියට දාලවයි. හිටපු රාජ්‍ය මාත්‍ය සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ සහෝදරවන ජගත් සමන්ත මහතාට මෙම චෝදනාව යටතේ නඩු පවරා තිබුණා. සනත් නිශාන්ත මහතා මියගොස් ඇති බැවින් අධිකරණයේ හමුවේ පෙනී සිටියේ ජගත් සමන්ත මහතා පමණයි. යනුව පහර කැමට ලක් වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන්න ලෙසටද මහාධිකරණයේ විසින් ජගත් සමන්ත මහතාට නියෝග කළා. එම මුදල නොගවන්නේ නම් තවත් වසර දෙකක සිරඳනුවමක්ද හලාවත මහාධිකරණයේ විසින් ඔහුට නියම කර තිබෙනවා. net news නිමාව මිලඟ net news හිට උදෑසන 6:45ට එතෙක් නවතම තොරතුරු සඳහා net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න සුබරාත්‍රියක්.
0: net news ඔබ වෙනුවෙන් දිවිහිමියෙන් net news ඔබ වෙත ගෙන ආවේ
9: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 72

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: FM Anupaha FM Anuhatarai Dashumata Net FM
1: Saheli, happily kyanu ko yala ke cashback katava?
2: Shenali, Lee wage the Swiss Tech Aluminium. Architect wage ma fabricator highly recommend kara.
1: Lovely. It passes Saheli.
2: Fabricator ke quotation nega Swiss Tech ekada WhatsApp kara. Cashback ke wage ma aurudu 30 ka warranty at labuna. Lifetime after sales service ekak denawane.
3: Million deka hamarak dakwa cashback laba ganna obe Swiss Tech Aluminium quotation ekak 0.76787 WhatsApp karanna.
4: Rapunzel wage man nang inne. මාව බේරගන්න කවුරුත් එනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
6: Heels within the Naum Nishpatan Santha Atumumilak, Vataka Gramsia, Krupel Pahai, Kaslav Gramsia, Krupel Dolahai, Madima Pramane, Isogramsia, Krupel Desia Nave, Heels, Naum Bavai Atumumilai.
7: Cassaya Adre Hungan Begiladino anime? Cassata Sidalepa, Cassa Sirap Pegabuama, Hungan anime, Ethical Lamadanapur.
8: Neem Ayurveda Usu, Cassa Samanikrai.
9: Marini.
10: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අද නම තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්න ඇත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
2: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
3: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
3: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
3: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
3: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
2: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
3: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
2: කෝරගලදී පුතු පුතට එක්වන්න 0-77-76-76 අංකය අමතන්න.
3: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහොදා අපි ආයෙත් කූරගල යමු.

අතින් අත පැටලුනහම ජීවිතය හරිම ලේසියි කියලා දැනෙනවා. එකම එක්කෙනෙක්ගේ අතක් අපේ අතේ පැටලුන දවසට. ඒ තමයි අපේ ආත්මීය ආදරේ කතාව.

ආදරණීය තරංගා, අදත් ඔයාට සුවදායි මන්දාරම් රැයක්. අද ඔයා අහන දේ ගැන මට සිද්ධ වුණේ අනිත් පැත්තට. සමහර මුණගැහිලා ජීවිතේට විඳවන මතක එකතු කරද්දී ආදරණීය ඔහුමට ආදරය ඉගැන්නවා, තනිකම දරාගන්න හැටි ඉගැන්නවා. ආදරය කියන්නේ අත ඇරෙන තැන්වලදී හරි පරිස්සමට අල්ලන් යන එකට කියලා කියලා දුන්නා. ආදරය කියන්නේ ළඟ ඉන්න එකම නෙවෙයි, ඈතින් හිටියත් හිත උණුසුම් කරන බැඳීමකට. ආදරය දැනෙන්නේ වචන වලින් නෙවෙයි, හදවත කතා කරද්දී. ළඟ නැති වුණත් කොච්චර දුර හිටියත් මට දැනුණා ඔහු මම ළඟ හිටියේ හදවතින්මයි කියලා. සමහර හම්බවීම් තියනවා ඒකෙනා ළඟ ජීවිතේම ගෙවන්න තිබුණා නම් කියලා හිතන තරම් සුන්දරයි. හැබැයි සමහර වෙලාවට එහෙම හම්බවීම් ළඟ නතර වෙන තරමට සමහර පින් කරලත් නැහැ, වාසනාවන්තත් නැහැ. කොහොම හරි ඔය දෙකම මට තිබුණා. එයා මා ගෑරුණා. ඔහු මගේ ළඟට ආවා. මගේ ජීවිතය අතහැරේ කියලා හිතන හැම තැනකදීම ආදරණීය ඔහු මටත් කලින්ම අවල්ලා ගන්නවා. බලා ගැනීමත් ආදරය තමයි තරංගා. සුන්දරම හමුවීම මට නුඹ මෙතෙක් හමුවන ජීවිතේ. ලියන්නට මට වචන නෑ අද හිතේ නලියන ආදරේ. රමණී 0711 95 95 95

0: අලුතැන කඩම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාවන ආරම්භල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712812767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
1: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776 10.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
4: ඔවුන් මදොරට හරනු ඇත.
5: ඔවුන් මණ්ඩපයට කඩාවැදි යකඩ බුදුරු වලින් පහර දෙනවා. සුභා උදම් පිරිනනවා.
3: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
6: net fm සංසාර කතන්දර
3: සෙනසුරාද උදේ 8ට අහමු නේද? වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
7: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
3: නේත්‍රාලෝක වෙසක්
7: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
3: උත්තම ධාතු වන්දනාව
7: වෙසක් තොරණ
3: පහන් කෝඩෝ
7: සදහැගි
3: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
7: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
3: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
1: බැතිබරදායකත්වය
0: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: මන්දාරම් රෑ
8: හොඳම ගැන මග හැරනද අද අපි හන්නේ ගැන බලාපොරොත්තුෙන් ඉන්නවනේ අපි මෙන්න මේ වගේ කෙනෙක් ජීවිතයට අවත හොඳයි කියලා. මේ කියෙන් කියදනා දේ වාසනාව ලබන්නේ හොඳම කෙන මග හැරුනද 0712 95 95 95 නැත්නම් ෆේස්බුක් පිටුවේ මන්දාරම් රැවල් පෝස්ටුවේ හද දෙන්නා.

மன்னாரம் ரேர் வித் தரங்கா. மன்னாரம் ரேர் மன்னாரம் ரேர்.

අනේ අද හොඳම කෙනා තමයි මගේ ළඟ නැවතිලා ඉන්නේ. එහෙම කියන්නේ ඉමේෂා සංජීවනි. නිතෙෆිම් Facebook පිටුවේ මන්දාරම් රෙවල් පෝස්ට් එකට දැවිත් කියන්න. හොඳම කෙනා මගේ හරුණද කියලා.

Ahadir niye tarangadı? Ende gattada gahapadı malpettak. Esasin berenne oya kanduludu. Apo ne berenne adire. ඒ ආදරේ නිසා ලියන වචනත් බොඳ වෙනව වෙලාවකට. ඔච්චරටම ආදරය කරන යා කවුද? කෝයා? යා එක වතාවකට විතරක් ඇහෙන හින්දි තනුවක් වගේ අපි කොච්චර කැමති වුණත් ආයෙත් අහන්න හම්බෙන්නේ නැති. ඇහුවා තේරුම් ගන්න බැරි හින්දි තනුවක්. ඒ හින්දි තනුව ලියන්න අතට තියෙන පොතේ හිස් පිටු. ඒ හිස් පිටු ඇසේ තියෙනවා මගේ ආදරේ කහපාට මල කරලා දන්නවද? එතන තියෙනවා හිඳගත් මල් පෙත්තක්. ඒක දුබුරු පාට ඇස් දෙකකට ආදරේ කරපු රත්තරන් පාට මල් පෙත්තක්. ඒත් එතන ඉතිරි වෙලා තියෙන්නේ එක මල් පෙත්තක් විතරයි. අනික් මල් පෙති ටික මගේ හැරිලා. මම මල් පෙති මගේ හැරෙන එකම එක රත්තරන් පාට මල් පෙත්තක් නිසා. මලකුළු ආදරවන්තේ

ඔව් තරංගක්ගේ ආදරණීය බැඳීමක් අපිට ලැබෙනම ජීවිතයේ ආදරණීය විදිහට යන හරි පහසයි. එහෙම ලැබෙන්නේ අපි පෙර පින් කරපු නිසා තමයි. අවුරුදු 15කට කලින් හම්බුණා. අදත් හරි ආදරෙන් ඉන්නවා. රාගමින් රස්සී

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
2: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777776
3: අලුත්තනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: Music 3, 2, 1, let's go! Friday, fun day

සංසාරගත බැඳීම් වුණත් නපුරු මහ මූසල කාලා ලැබපුවම අපේ අතින් ගිලෙහෙනා තරංගක්කේ අල්ලන් ඉන්න බැරි අතහරින්නම වෙන කාලයක් එනවා. එහෙම කාලා හරි කටුක කාලා වුණත් ඒක කරන්නම වෙනවා. ඒක ඔයාටත් මටත් පොදු කාරණාවක්. සාපේක්ෂව ඒ දැනෙන පරිමාවල් විතරයි වෙනස්. අත්හරින හැමදේම බලෙන් අල්ලන් දුක් විඳිනවට වඩා කාලයට හැමදේම විසඳන දෙන එක තමයි හොඳම දේ. මේ මන්දාරම් රාත්‍රියේ මගේම සහෝදර සහෝදරයන්ගේ මහා ගිනි කඳු පුපුරවලා සිසිල් කරන සුන්දර නව තැනක් ඔබේ හරි අපූර්වට සිහිල් කරලා හෙත් නිවනවා. අනේ අත්හරින හැමෝගෙම ජීවිතවලට දුකක් නොවි සුවපත් සිත් සැලසේවා. එයයි මගේ සුන්දර ප්‍රාර්ථනාව. ඒ තමයි මිලන් 0711 95 95 95.

0: मन दारम रहत आई विना देहत लिस ना वे आई
1: वेलाव ओब वेत गेने एनने
2: सिंडरेला वागे मन्नां इन्ने माव बेर गान्न कावरुत तनका
3: अपे दरुवन अपट वडाम इदिरेन इतिन अगे कतावल यन्न अयट इदहरिन्न कमर्शियल क्रेडिट
4: සදාතනික විශ්වාසයක් සදා හරිත විසිතුම් වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ෂණීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදා අභිමානීය 23 වන වසර මෙසේ සමරමු
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
0: ඉතින් ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777-76-76-10.
7: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න. 0111-437-1250.
8: Music. 3, 2, 1, let's go.
9: Friday, fun day.

තරංග ජීවිතේ නොලැබුණු දේවල් ගොඩයි. මගේ ආදරේ නවතන හම්බුණා තරංග. හැබැයි අපි දෙන්න දැන් දෙන්නෙක්ට අයිති වෙලා. ඒත් මං ආදරේ තාමත්. ඒ තමයි ජීවිතේ හම්බුණු හොඳම හම්බවීම. කොහිතරම් දුරින් හිටියත් මහා මෙරක් ආදරය කරන්න එකයි ආදරණීය බුද්ධි. මං ඔයාගේ මැනිකා.

වහිනෝ අකුණ ගහනා එක්මනින් කියනවාද මගේ කතාව ආදරණීය තරන් මගේ අරුණෝ කෙනෙක් ඉන්නා ජීවිතේ හිඟුරානෙන් දිනේෂ්.

මට මාව මගේ ඇරුණා. ඒ කියන්නේ මගේ සිනහව, මගේ සතුට, වගේම මගේ ජීවිතේ මට නැති වුණා. මොකද කිව්වත් මගේ ලෝකයට හොඳම කෙනා මට හිමි වුණේ හරියටම එදාමයි. දන්නවද දැන් මට ඉතුරුන මතකයන් එක්ක තියෙන හුස්මක් විතරයි අයිති. ජම්පා.

ආදරණීය තරංග මට අමතක කරන්න බැරි වෙන මේකම එකම කෙනා මං පුරුන්දු අකුණු එකම කෙනා මායික දැන් කතා කරන්නේ නැහැ හැම විදියටම උත්සාහ කළා මගේ මිතුරට කියනවාද කතා කරන්න කියලා මගේ එනිල් මල්හිනේ ආරක්ෂා කරලා දෙන්න මම පූගඩ නිලු ඉවසීම තමයි ලෝකේ තියෙන ලස්සනම බෙහෙත විශ්වයට ආදරය විතරක් දැන් එතකොට දවසක ආදරය ඔයාව හොයාගෙනයි ටිකක් කල් ගියත් ආදරේම ලැබෙයි

ආදරණීය තරංගා, අපි පුරුදු වෙන්න ඕනේ මඟහරි නැව මඟහරින්න. පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. එතකොට හුඟක් දෙයිගෙන ගන්න පුළුවන්. පළමු කෙනාම අවසන් කෙනා විය නොහැකි. පළමු කෙනාම හොඳම කෙනා විය නොහැකි. ඉතින් ජීවිතේ පුරා රිදිරි දී තැවි තැවි එකම හිතකට ආදරය කරන්න එපා. දන්නවද, නුඹ මගින් හැරී ගිය දාම මට මාව නැති වුණා. ජීවිතේ සිහිනේ ගිතාම සශී.

සුබ මන්දාරම් රැයක් වේවා. ජීවිතයට මුණ ගැහෙන කිසිවක් සංසාරික මුණ ගැහෙනවා කියලම කියන්න බෑ. අපි හැම දෙයක් යටිහිතේ සිතුවිලි වලට කාවද්දගෙන ඉන්නවා. හොඳම කෙනා බොහෝ විට අපිට මඟ ඇරෙන තරංග එක තමයි ජීවිතේ විදිහ. ඊට පස්සේ තව කෙනෙක් ආදේශ කරගන්න ජීවිතේ ගලාගෙන යනවා. ලරංගනා

0: Aranga harimagena tama hamagena adama labenne. Men daive venas karanna ba kaatavat. Eke aadare athuru hamadeema ekatuwak ekata kiyanne jeevithaya. Man heerat.
1: Mandaram rae with taranga. Mandaram rae, mandaram rae.
2: සීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
1: විසක් පොහෝදා සඳ සෙවනේ කෝරගලින්

0: अनलिमिटेड रेडियो फन का डीजे फन सेट टैग दिन डीजे अदर
1: ආදරණීය තරංග අද ඔය අහන්නේ ආදරේ මගැරුණාද කියලානේ. ඇත්තටම කිව්වත් නැහැ. පුංචි කාලේ ඉඳන් මාව මග නොහැරි ඉදිරියට ගෙන ආවේ ආයෝමේ ශක්තිය. පාන්දර හතරට මාව අවදි කරලා ජීවිතේ හැමදේම කියලා දීලා මාව පරිස්සම් කරේ මගේ තාත්තා. අද මයන් තැනක ඉන්නා නම් ඒ මගේ තාත්තගේ මගේ පෙන්වීම නිසා. එනිසා මට හිතෙන්නෙම ඒ ආදරේ මගේ ආත්ම ගානක ඉඳන් මම ප්‍රාර්ථනා කරන සුන්දරම ආදරය කියලා. නික වැරටියන් චම්පික හැමයි කියන්නේ. ආදරණීය තරංගයා. චරිත නානායකර ලස්සන ආරාධනාවක් කරලා තියෙනවා. අනිවාර්යෙන් මම ඒකට උත්සාහ ගන්නවා. ස්තුතියි. හොඳම කෙනා එයාද. සමාන අදහස් සිතිවිලි ආකල්ප එහෙම කෙනෙක් හමුණා තරංගා. හිතන මේ තමයි හොඳම කෙනා. සහතිකවම රූපය අභිභවා ගති ගුණවලට ප්‍රමුඛ වීම ගැන මාමද ස්තුති කළා. ඒත් අදටත් නොදන්න හේතුවක් ශේෂ කරගෙන හිටපු තැනම ඉන්නවා. අදටත් විශ්වාසය තමයි හොඳම කෙනා. අතහැරුණතේ තමයි හොඳම කෙනා. ඒ වහෙම තමයි නේද තරංග මන්නාලක.

හරියටම අවුරුදු 20කට පස්සේ ඒ කතාව ඇහුණා. එතකොට තමයි තේරුංගේ මේ තරම් කලාතුරේ කරලා තියන්නේ. ළඟ හිටපු මනුස්සයට නෙවෙයි. ඒ හදවතට කියලා. මං හිතන්නේ තමයි තරංගාතරේ කෑගල්ලෙන්න

ඇද වහින්නේ නෑ. අකුණු ගහන්නෙත් නෑ. ඒත් හිත විදුලිය වගේ කලබලයි තරංග. එයා කතා කරයි කියලා බලාගෙන හිටියේ අදට වසරක් වෙනවා යන්න ගිහින්. මම මාදිපොලින් තරංගා හර්ෂණී.

ජීවිත හිතපු දේවල් ඒ විදිහටම ලැබෙනු නැද්ද? මම පුරුදුනේ ලැබෙන දේවසගෙන ජීවත් වෙන්න. මගේ ඉවසීමටයි මං ආදරය කළේ. ඒ ඉවසීම තියෙන්නේ මා ළඟමයි. ඔව් මමගේ ඉවසීමට ආදරේ. මං සුජා.

0: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
3: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
1: නේත්‍රාලෝක වෙසක්
3: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
1: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
3: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
1: සවස 5දී ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
3: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
1: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
3: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
1: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
3: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මගේ නම කුමාර. හම්බන්තොට තමයි ගම. අටයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුුන්නේ නැහැ. මාමා කෙනෙක් කිව්වම මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ කියලා. ඒක ලගිය දෙත මහත්මිය දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 කින්නේ කියලා. තව දවස් 14 බෙහෙත් තුන දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ ගොඩක් ස්තුති සින් වෙද මහත්මයාට.
1: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
3: Music 3 2 1 let's go Friday fun day.

0: மன்னாரம் ரே வித் தரங்கா
1: අපි ආදරය කරනා වගේම අපිටත් ආදරය කරනවා නම් කවුරු හරි හදවත් වගේම සිතවිලිත් ලස්සන නම් ලෝකෙ කොච්චර ලස්සන වේවිද තරංගා මම හොරෝ පතානින් චන්ද

මට හොඳම කෙනා විතරක් නෙවෙයි මට මාවත් නැති වුණා. හොඳම අවස්ථාවනුත් අහිමි වුණා. ඒ ජීවිතේ ජය ගන්න තිබුණු දුර්ලභ අවස්ථා පවා එයයි මට ආදරය කළේ. වෙනත් කෙනෙක් මාව දැහැගනේ කියන බයෙන් සහ සැකෙන් වසර 9ක් මම එයාගේ ආදර කූඩුවේ හිර වෙලා හිටියා. කොච්චර රසමසෝල තිබුණත් මොකටද නිදහසේ පියාඹන්න නැත්තම්. මං ඉකිලුණා. ඊට පස්සේ මට හොඳම අය ගොඩක් හමු වුණා. අන්තිමට එක තැනක නතර වුණා. ඉන්දික සමරනායක ආදරණීය තරංග. ආදරයට ආදරය කරන කෙනෙක් ලැබීම, තමන් ආදරය කරන වට වඩා තමන්ට පණ වගේ ආදරය කරන කෙනෙක් ලැබීම තමයි වාසනාවන්ත ආදරය. හැල හැපී මැද ගලා යන ජලය වගේ ඒ ආදරය සදාකල්ම රැඳී තිබෙනවා සිසිලසින්. මහවින් තමරා කියන්න දේවල් ගොඩක් තිබුණත් කියාගන්න බෑ තරංගා. මං මාෂී.

0: with Taranga
1: FM Anuvahen Anuhadrai Dashma Aten Net FM.

මගේ පාලු කාමරයට එක එල්ලේ මැලවන මේ පළම බැල්ම මුළු ආත්මයම වෙනස් කළා. සඳවතියකගේ සිනහවකට පුළුවන්ද කෙනෙකුගේ මුළු ආත්මයම වෙනස් කරන්න? මට ඒක කියලා දුන්නේ ඔයා.

No name. Taranga kiye level palaveni aurudda senesil hete yaluek. Devine aurudda patangani di punchi surangana vyekata adare hituna. Yata adare kalamata. Namate surangana vi kalin yakshe katin sharire paragena tibbe aya hadanna berivenn. Eka man danagena ta adare kala. Api atrikaika sambandhata tibuna natte na. එයාගේ පළවෙනියා මන්න වුණාට මගේ පළවෙනියා යා ඒක නිසා මං එයාට හිතින් වගේම ගතින් ගොඩාක් ලං වුණා ආත්මෙන් බැඳුණා ඒත අවුරුදු එකමාරකට පස්සේ මගේ බර්ත්ඩේ එක දවසේ අමානුෂික විදියට යමාතල් දාලා කියා යාකේ ක්‍රොන්නුරල විසි කරපු මලක් තුරුළු කරගෙන පාට කරපු එකේ පළිය මගෙන් ගත්තා ඒ චූටි සුරංගනාවේ නමුත් මගේ හැම දෙයකම පළවෙනියා වුණු එයාට මං තාම ආදරේ පළවෙනිය මන්න ඕන නිසා වෙන්නති මාව අමතක කරන්න ලේසි වෙන්න ඇත්තේ මේක නිර්නාමික පළ කිරීමක් තරංගක්කා ආත්ම ගානකට දීපු ප්‍රථම ප්‍රේමය දික්කටම රකින්න පුරුදුනා මම නිර්නාමිකයි මිත්‍රයා සබා දහමට දුන්නු ලස්සනම ආදරේ ඔබ හිතනොද හිස් තැන් ඇති කියලා නැහැ මේ විශ්වේ කොහේ හරි තැනක ඉතාම සුපසන්න ආත්මයක් එක්ක ඇය හෝ මෙන කවුරුන් හෝ ඔබ වෙනුවෙන් ඒ ආදරේ පරිස්සම් කරනවා ඇති. ඒ නිසා හොමයන් අපේ

අපි අපිත් එක්කම තරහ වෙලා වෙන කෙනෙක්ව යාළු කරගන්න හිතනවා. සංසාරේ පුරාම අපි ආදරේ හොයාගෙන යනවා. ඒකට කියන්නේ ආදරේද නැත්නම් කර්මයද? කවුද දන්නේ? හැමදේම වෙනස් වෙනවා, අලුත් වෙනවා. ඇයි ආදරේට විතරක් එහෙම වෙන්න බැරි? කවුද අනේ දන්නේ? මන් තරංගා.

0: FM anu hatarai dashma ata net FM
1: Rapunzel wage man nang inne mawa beera gana kawuru tenaka
2: ape daruan apata wada idirien itin age kathawa liyanna ayata
3: සදාතනික විශ්වාසයක් සදා හරිත විසිතුම් වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ෂණීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
4: පැය ගාණක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකේ බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
5: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336
6: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 3131 540
7: Music
8: One, let's go.
9: Friday, fun day karana.

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக்கி
1: Unlimited Radio Fun Eka Netfm DJ Night Fun Eka ta set venna Tagi dinanna Netfm DJ Night Adu Renovator
2: Mandaram Re With Taranga
3: FM Anupaha 94.8 Net FM Divaina Pura
4: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
5: මමත් ඔයාලා වගේමයි මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ මට ඕනේ දුර යන්න
6: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද මේ වගේ ආලෝකයක් නේද
7: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු
8: Net FM Alpha Studio with Kasani and Lehansa
4: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
9: අපි Net FM DJ Night එක පටන් ගන්න හදන්නේ දැන් වෙලාව රෑ 9යි

0: பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிடெட் ரேடியோ ஃபன் எக நெட் எஃப்எம் டிஜே நைட் ஃபன் எக்கட்ட செட் வேணா டேக் தினன்னா நெட் எஃப்எம் டிஜே நைட் அது ரேனோவேட்டர் රේඩියෝ ඉතිහාසයේ පළවෙනි වතාවට හරිද ඩීජේ නයිට් එකකට අද වෙනස්ම අත්දැකීමක් එකතු වෙන්න යන දවසක්. ඉතින් ඒ නිසා රෑ 9 වෙද්දී ඩීජේ නයිට් එකට සෙට් වෙන්න බලාගෙන හිටපු අහගෙන හිටපු ඔයාව ගොඩාක් ආදරෙන් අද රෑට වැඩි පිළිගන්න ගමම්ම අපිලාස්සෙ වෙන්නේ නැත් FM ඩීජේ නයිට් අද වෙනස්ම අත්දැකීමක් ඔයාලට අරගෙන ඉන්න වැඩේට Facebook එකේ කට්ටිය දැකලා නම් ඇති මේ වෙද්දී ලංකාවේ ඩීජේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සුපිරිම වැඩෝ දෙන්නෙක් සහ පෙරලිකාරයෝ දෙන්නෙක්ව තමයි අද නැත් FM ඩීජේ නයිට් එකට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ටෆාරි කියලා කිව්වහම මේ වෙද්දි ලංකාවේ නොදන්න කෙනෙක් නෑ. මොකද Facebook එකේ බැලුවා, ඊට පස්සේ TikTok එකේ බැලුවා, මෙයාගේ වීඩියෝ සෑහෙන වෛරල් වෙනවා. මොකද වැඩ දාන හැඩකාර කටකාර සුපිරි බුලට් එකක් තමයි ටෆාරි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අද DJ Night එකට ටෆාරි ආවිල්ලා ඉන්නවා. ඒ වගේම තමයි ආයිතින් මික්සින් නම් නූලට ගානට කිරලා මැනලා තිතට ලෙසටම දෙන්න පුළුවන් DJ දුලාන් අපිත් එක්ක අද එකතු වෙනවා. ඉතින් ඒ නිසා මේ දෙන්නත් එක්ක වෙනස්ම වැඩක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක නම් අතරනේ ඔයා NetFM official Facebook page එකෙන් බලන්න ඕනේ. මොකද DJ console එකක් එක්ක අද වෙනස්ම instrument දෙකක් තව set වෙලා තියෙනවා. මේක ගැන විස්තරات අපි ඉස්සරහට කතා කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වැඩේ ඔයා බලන්න අනිවාර්යෙන් NetFM official Facebook page එකට මෙන්න මේ වෙලාවෙ ඉඳලා set වෙන්නම ඕනේ. හරිද? Right. එහෙනම් ඉතින් වැඩිය කතා කරන්න යන්නේ නැතුව වෙලාවත් පැනලා තියෙන නිසා අපේ කොල්ල දෙන්නට වැඩේ බාර දෙන්න හදන්නේ. මෙන්න අද NetFM DJ night එකට මෙතනින් එහාට වැඩේ බාර ගන්නවා ටෆාරි එක DJ දුලාන්.

වැඩේ සැපටම යන වෙලාවේ ඔයාලට චැලෙන්ජ් එක මතක් කරන්න නෑ 10 මාර්වේදී මොකද කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එක 1k සීමාව පහු කරමුද ටෆාරි කියලා කමෙන්ට් කරන්න තමයි තියෙන්නේ අපි බලමු කවුද වැඩිපුරම කමෙන්ට් කරලා ඉක්මනටම 1k සීමාව පහු කරන්නේ කියලා හරි මෙන්න චැලෙන්ජ් එක

0: NetFM DJ Night with Tafari and DJ Dulan. NetFM official Facebook pituota dan ma pivisenna.
1: Comment section එක මේ වෙද්දි 250යි. දැන් වෙලාව 9:32යි.

0: සොරි වෙන්න ඕනේ සොරි වෙන්න ඕනේ පොඩ්ඩක් ඩිස්ටර්බ් කරා. හරිද මම පොඩ්ඩක් හැමදාම ඇවිල්ලා මේ ටයිම් එකට මැද්දෙන් ඇඩ් එකක් දාලා යනවනේ නේ. ඇඩ් එකක් කිව්වට ඇඩ් එකක්ම නෙමෙයි. ඉතින් අපි ඇවිල්ලා ඉන්න කොල්ලෝ දෙන්නා ඕගොල්ලොන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕනේ. මොකද ලංකාවේ හරිම කලාතුරකින් හොයාගන්න පුළුවන් සුපිරි වැඩ දෙන්නෙක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හරිද? රයිට්. ඒ නිසා Facebook Live එකේ මේ වෙද්දි ඔයා දන්නවද ටෆාරි දුලන් හිතාගන්න බැරි ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. දැන් මම පොඩි නික ආතල් එකට චැලෙන්ජ් එකක් දුන්නා 10 අමාරු වෙද්දි මට මේක 1K කරලා පෙන්නන්න කියලා කමෙන්ට් සෙක්ෂන් එක. හරිද? මේ වෙද්දි 600 සීමාව පහු කරලා තියෙන තාම 45යි වෙලාව. තව පොඩ්ඩකින් මොනෑම් මොනා වේවිද කියලා හිතාගන්න බෑ. හරිද? රයිට්. අපි දෙන්නත් එකම එකපාර කතා කරනවද නැත්නම් මුලින් අපි ටෆාරි කතා කරලිමු නේ? ටෆාරි එන්නකො පොඩ්ඩක් මේ පැත්තට. මට වැඩිපුර මද සතුරු මොකද දන්නවද? මට වඩා පොඩ්ඩක් මිටි ඩැල්ලක් ඇවිල්ලා ඉන්නවා. හරිද? ටෆාරි, ඔයාව මම මෙහෙම අහන්නම්. කොහෙන්ද මේ ගමන පටන් ගත්තේ? තව සුට්ටල්ලන් මේ මයික් එකට. ඒ කියන්නේ ටෆාරි කියන චරිතය කොහෙන්ද එන්නේ?
1: පොඩි කාලේ ඉඳලා අහුවෙන ඕනකකට තට්ටුවක් දාලා එහෙම කියන්නේ ඇඟේ තිබ්බ දේ එළියට දැම්මේ මේ.
0: දැන් එතකොට මුලින්ම වැඩේ පටන් ගන්නෙ DJ artist කෙනෙක් විදිහටනේ.
1: ඔව්, ෆීල්ඩ් එකට ආවේ DJ artist කෙනෙක් විදිහට.
0: රයිට්. මම මෙහෙම අහන්න. දැන් මේ DJ එකත් එක්ක මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්න ඕන කියන අයිඩියා එක. දැන් ඔයා මීට අවුරුදු කීයකට කලින් වගේද පටන් ගත්තේ?
1: මම ප්ලේ කරන්න කියන්නේ එක්ස්පෙරිමන්ට් එක කරන්න පටන් අරගෙන අවුරුදු 6ක් වගේ ඇති.
0: හහා.
1: හැබැයි මගේ කොළු වැඩ කරේ දැන් මීට අවුරුදු 10කට විතර.
0: කොහෙන්ද කියන්නේ පළවෙනි අයිඩියා එක ආවේ?
1: ඒ කියන්නේ මට හිතා ගන්න බෑ කොහෙන්ද ආවේ
0: කියලා. කොහෙන්ද ආවේ? දැන් හැබැයි මුළු ලංකාවම මේ වැඩේ ඉල්ලනවානේ.
1: ඇත්තටම කියන්නේ මේ මේක කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්න ඕන නිසා මයි මන් DJ කෙනෙක් ගත්තා.
0: රයිට්. ඔයාලට අන්න අර අතන මයික් එකක් තියෙන හොම්මම යන්නකෝ එතනට. හරිද? රයිට්. මං හිතන්නේ අමිල අපිට පුළුවන් වේද කතා කරන්න? ටබ්බලම අපි රයිට් එතකන් එන්නකෝ මේ පැත්තට. අපි ඔයාලට මයික් එක හදලා දෙන්න. මේ පැත්තෙන්ද කතා කරමු ටක් ගාලනේ. රයිට්. ඕකේ. අපිට කියන්නකෝ දැන් ටෆාරි. එතකොට දැන් මේ වෙද්දි ලංකාවේ හරිද මේ DJ කන්සෝල් එකත් එක්ක මේ ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන එකට තියෙන ඉල්ලුම මොන වගේද? අපේ මයික් එක ලඟ.
1: මුලින් ඇත්තටම මේ පොඩ්ඩක් වෙනස් වෙලක් නිසා පොඩ්ඩක් කට්ටිය චුට්ටක් බයයි වැඩේට. කියන්නේ මේ වැඩේ ගන්න වැඩේ කොහොම වෙයිද? එක කට්ටිය චුට්ටක් බය වුණා. ඇත්තටම මට මේ වැඩේ එළියට දාගන්න සෑහෙන අමාරු වුණා. මොකද කට්ටියට මේ වැඩේ හුරු නැහැ.
0: රයිට්. දැන් එතකොට මම දැන් ඔයාව මට හම්බෙන්නේ TikTok එකෙන් නේ. හරිද? TikTok එකේ බැලුවහම කොල්ලර තියෙන ඉල්ලුම දුලා නයි කියන්න දෙයක් නැහැ. ගෑනු ළමයි අනේ අම්මෝ නේද හිතින් නේද? මේ හරි. දැන් මෙහෙම සරල ප්‍රශ්නයක් අහන්නම්. ටෆාරිව දැන් මේ වෙද්දී NetFM official Facebook page එකකින් හිතා ගන්න බැරි ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා, කමෙන්ට් කරනවා. එතකොට ටෆාරිව සම්බන්ධ කරගන්නවා නම් අපි දුලාන් එක්ක වැඩකට ලංකාවේ වෙන්න පුළුවන් ලෝකේ ඕනම තැනකට. හරිද? රට යන්න බය එහෙම මොකුත් අවුලක් නැහැ නේ. රයිට්. ලෝකේ ඕන තැනකට සම්බන්ධ කරගන්නවා නම් දුරකථන අංකය මොකද්ද?
1: 071-638-260.
0: ආයි බර මතක් කරමු.
1: 071-638-260.
0: රයිට්. ඕකේ. අපි පොඩ්ඩක් මෙතනින් එහාට දුලන් පොඩ්ඩක් වාර පැත්තට ගිහිල්ලා අපි දුලන් පොඩ්ඩක් මේ පැතර අරන් එන්නකෝ. හරිද? මෙයාව නම් පොඩ්ඩක් ළඟට ගන්න පොඩ්ඩක් ගොඩාම ලං කරගන්න බෑ. ඇඟේ හැටියටම තමයි වැඩ ටික. හරිද? දුලන් කොහේඳද ටෆාරිත් එක්ක කොහොමද මේ දෙන්නගේ සුසංයෝගය හැදුනේ?
2: අපි දෙන්නගේ බැඳීම දැන් මං හිතන්නේ දැන් අවුරුදු 6-7කට
0: වැඩි නේ. රයිට්. එතකොට දැන් දෙන්න කොහොමද මේම සපෝටිව් වැඩි යන්නේ? දැන් මෙයා මෙහෙම බොංගෝ එක ප්ලේ කරනවා, ආරෙන් DJ එක ප්ලේ කරනවා.
2: ඒක මාර්ම දෙයක් හැබැයි. ඒ කියන්නේ අපි දෙන්නගේ කම්බිනේෂන් එක මාර්ම විදිහට මැච් වෙලා
0: තියෙනවා. මැච් වෙලා තියෙනවා නේ. රයිට්. ඒක තමයි මෙච්චර ගමනක් එන්න හම්බ වුනේ. දැන් එතකොට මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. DJ කරන ගමන් නටනකොට ඇත්තටම මහන්සි නැද්ද?
2: තේරෙන්නේ.
0: ඒ කියන්නේ මට හිතා ගන්න බෑ මෙතන මේ DJ එක ප්ලේ කරන ගමන් කොල්ලා නටනවා. හරිද? රයිට්. ඕකේ. දෙන්නගෙන් කාගේ නම්බර් එක කිව්වද දෙන්න මේකටනේ වැඩවලට යන්නේ නේ. රයිට්. ඔයාලට මේ ෆීල්ඩ් එකේ ඉන්න සපෝට් එක දීපු කෙනෙක්ට තෑන්ක් කරන්න කියලා කිව්වොත් ඔයා කවුද මතක් වෙන්නේ?
2: මම ස්පෙෂලි තෑන්ක්ස් කරොත් තෑන්ක්ස් කරන්නේ මගේ මට මේකට ඉස්සෙල්ලම අත දුන්න මගේ අපේ දතා ලහිරු චතුරංග.
0: අහහ.
2: එයා තමයි මගේ මුල් අඩිතාලම.
0: රයිට්. ඕකේ. අපි ඉස්සරහට ඉතුරු ටික කතා කරමු. අපි ඊළඟ සෙෂන් එකට යන්න තමයි හදන්නේ. මේක මම පොඩ්ඩක් මුලින්ම කතා කරලා ඉවර කරේ. දැන් මෙතනින් එහාට විනාඩි 40ක සෙෂන් එකක් තියෙන්නේ. හරිද? ලෑස්තිද දෙන්නව? මේක දෙන්න ඕනේ ආයේ නැ දොඹෙන් යන්න. හරිද? ලෑස්තිනේනේ. රයිට්. වාඩි වෙලා ඉන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් නිකන් මේ වෙලාවේ රේඩියෝ එක දාලා අහගෙන ඉන්න සෙට් එකේ ඉන්නවා. මේ කට්ටිය ඔක්කොම ටෆාරි අපි නටවල ගන්න තියෙන්නේ දැන් මෙතනින් එහාට. හරිද? තාම චැලෙන්ජ් එක තියෙනවා. පුළුවන් නම් 10 අමාරුට කලින් 1K කරන්න. දැන් පොඩ්ඩක් වැඩේ අලුත් වෙනවා. ලයිව එක ෂෙයා කරන්නත් ඕනේ. හරිද? රයිට්. වැඩේ පටන් ගමුද එහෙනම්? රයිට්. මෙන්න එහෙනම් අපි මේ පැත්තෙන් ටෆාරි එක DJ දුලාන් එක දෙවනි සෙෂන් එකේ වැඩේ පටන් ගන්න හදන්නේ. මේක බලන්න ඕනේ රජෝ. හරිද? මේක බලන්න ඕනේ කියලා කියන්නේ නිකම්ම DJ ප්ලේ කරනවා නෙමෙයි. මෙතන ඉන්ස්ට්‍රුමන්ට් ගොඩක් එක්ක වා මෙච්චර කාලෙකට දැකලා නැති වෙනස්ම වැඩක් අපේ කොල්ලෝ දෙන්නෙක් එක්ක වැඩේ යන්නේ. රයිට්. මෙන්න 3 2 1 DJ ටෆාරි එක DJ දුලාන්.

Facebook live එක මේ විදිහ 100කට ආසන්න ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා ආදරේ මැරිලත් පැයක් හරිද live එකේ comment කරලා 1k කරමු කට්ටිය ෂෙයාපාරක් දාන්න ඕනේ අපේ කොල්ලෝ දෙන්නෝ

ఎక్షయాకరైది కేల బలము ఆ

0: වෙලාවම රෑ 10යි විනාඩි 24යි. හරිද ටෆාරි? දැන් චැලෙන්ජ් දෙකක් ගියා. හරිද? එකක් තමයි 10 මාර වෙන්න කලින් 1K කමෙන්ට් සෙක්ෂන් එක තියෙන්න ඕන කියලා කියන්න සතුටුයි. මේ වෙද්දී කමෙන්ට් සෙක්ෂන් එකේ 1700 පහු කරලා තියෙනවා. මම හිතන්නේ මේක 2000කට කිට් වෙලා තියෙනවා මේ වෙද්දී. ඊට පස්සේ මම දැන් පරාද වෙන්න තියෙන බයට මම ඊළඟට දීපු චැලෙන්ජ් එක තමයි පුළුවන් නම් රෑ 10 මාර වෙද්දී මේක 100ක් ෂෙයා කරන්න කියලා. ඕනිකන් ගෙස් කරලා කියන්නේ මේ වෙද්දී කොහොමද කියලා. හිතා ගන්න බැහැනේ නේ. මේ වෙද්දී 110 සීමාව බහු කරලා තියෙනවා. තාම 10 මාර වෙලා නැහැ. හරිද? මට තේරෙන්නේ නැත්තේ හරිද මාත් එක්ක ගේමට මේක ෂෙයා කරනවද? හරිද? නැත්නම් අපේ කොල්ලෝ දෙන්නට තියෙන ලව් එකද කියලා බැලුවාම මම පොඩව කොහොමද බැලුවා. හරිද? කමෙන්ට් සෙක්ෂන් එකේ ඉන්නේ ටෆාරි දුලාන් දෙන්නා මරු. හරිද? සහ වාට බැලුවොත් පේනවා ඇති මට WhatsApp එකේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අපේ ගමේ කොල්ලෝ ටිකක් වැඩේ නියමටම දෙනවා කියලා. මම තව පොඩි වෙලාවකින් වාට පෙන්නන්නම්. හරිද? පොඩ්ඩක් ඉන්න කොහොමම පෙන්නන්න නැත්නම් මම බොරු කියනවා කියලා හිතන්නේ. ආයිට් මේ ඉන්නේ. දෙන්නටම සුබ පැතුම්. අපේ ගමේ කොල්ලෝ දෙන්නෙක් ජය වේවා. හරිද? මම ඕන්නම් නමත් කියන්නම්. හරිද? දන්නවද මිලාන්ව? මිලාන් මාලක. මිලාන් මාලක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉබ්බාගුම පැත්තට මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඉබ්බාගුම පැත්තට රයිට් ඕකේ. Thank you මිලාන්. ජය වේවා. ඊට පස්සේ දැන් ඉස්සරහට මේට පාරි දුලන් මේ වෙසක් එකේනවනේ. අපේ කොල්ලෝ මේ වෙද්දි සෑහෙන්න වෙසක් එකේ වැඩ. හරිද? එතකොට මේ වෙලාවේ DJ නයිට් එක අහගෙන ඉන්න ගමන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අපේ වෙසක් කූඩු දෙකක් හදන ගමන් අපි තරගෙන, කියන්නේ කූඩු දෙකේ තරග යන්නේ DJ නයිට් එකත් එක්ක. හරිද? කෑගල් රොකිල් කහට පිටියේ ලොකුම ලොකු වෙසක් කූඩු දෙකක් ගමේ කොල්ලෝ සෙට් එක හදන ගමන් DJ නයිට් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ආදරේ මැරිලත් පැයක්. හරිද? කූඩුව හැදුවට පස්සේ අනිවාර්යෙන් 0711 95 95 95ට අපිට ෆොටෝස් එවන්න ඕනේ නේ. මමිටස්සේ ටෆාරිටයි දුලන්ටයි දෙන්නටම යවන්නම්. හරිද? රයිට්. ටෆාරි දැන් දෙන්නත් එක වැඩේ. මම හිතන්නේ DJ නයිට් ඉතිහාසයේ හරිද මේ මෑත කාලේ ගත්තාම මෙච්චර ඉක්මනට මේ ටාගට්ස් achieve කරපු පළවෙනි දෙන්න ඔය දෙන්න. හරිද? ඒ කියන්නේ පැය භාගයක් යන කලින් කමෙන්ට් සෙක්ෂන් එකේ 1K සීමාව බහු කරලා තියෙනවා. ඊට පස්සේ ෂෙයාර්ස් අපි හිතුවට වඩා සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. තව පැය කමාරක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මොන බ්ලාස්ට් එකක් වේවිද කියන්නේ මම දන්නේ නැහැ. හරිද? දෙන්න පොඩ්ඩක් ඒක මයික් එකට ලං වෙලා කියන්නකෝ. දැන් මං හිතනවා මේ දේවල් දැක්කහම මොකක් හරි දෙයක් හිතර දැනෙනවා ඇතින්නේ. මොකද්ද හිතෙන්නේ මේ තියෙන ආදරේ? කියන්නේ ඔය දෙන්නගේ නම කමෙන්ට් කරනවා, ඊට පස්සේ ගමේ අය මේ වෙලාවේ බලාගෙන ඉන්නවා කියලා කියනවා. ටෆාරි මොකද හිතෙන්නේ?
1: ඇත්තටම thank you හැමෝටම thank you. ඒ කියන්නේ හරි අමාරුවෙන් මේ ගමන ආවේ.
0: ඔව්.
1: ලොකු කට්ටක් ඇවිවා. ඉතින් ඒකට හැමෝගෙම හම්බෙන මේ කමෙන්ට් වලට මේ ආදරයට thank you.
0: එක දිගට කොච්චර දවසක් දැන්? ඒ කියන්නේ කාර්ය බහුල වෙලාද? ඒ කියන්නේ මං සරලව අහන්න නිදාගත්තේ දවස් කීයද?
1: ඇත්තරම මේ ටිකේම වැඩ සහ ඉස්සරහටත් සෑහෙන බුකින් ටිකක් තියෙනවා.
0: රයිට්. අපේ දුලන් මොකද හිතෙන්නේ දැන් මේ ආදරේ? අතිශය ආදරයක්. වාට සරලවම කියනවා මේ විදි 3000 සීමාව බහු කරලා තියෙනවා වොචින් ඇවරේජ් එක. ඊටත් වැඩි. හරිද? මොකද හිතෙන්නේ මේ දරන ආදරේ ගැන?
2: ඇත්තරම සතුටුයි. ඇත්තරම සතුටුයි. වාකිය වාගේ මෙරලත් පැයක්
0: ආදරේ. මොකද පැය 3ක් බලාගෙන ඉන්නවා. අනිත් එක පළවෙනිම දේ තමයි අද සිකුරාදා දවස. හරිද? අපිව බලාගෙන ඉන්න ආදරණීය හිතපු 3 සතියක් වැඩ කරලා ඉන්නේ. මාර ස්ට්‍රෙස් එකක් රිලීස් කරන දවසක්. ඊට පස්සේ ගෙවල් වල කට්ටියත් එක්ක ඉන්න වෙලාව අපිත් එක්ක කැප කරලා මේ විදි පැය 3ක් එක දිගට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඒකට ආදරේ මෙරලත් පැයක් කියලාත් මදිනේ. රයිට්. ඕකේ. අපි දැන් පොඩි වෙන වැඩක් බලන්න හදන්නේ. අපි දැන් මේ මහත්තයා ඇවිල්ලා නටලා මේ පුදුම මහන්සියක් තියෙන කියලා මූණ බැලුවම වෙන වාට විනාඩියක විතර අපි පොඩි රෙස්ට් එකක් දෙන්න වතුර කප් බොන්න කරන්න පුළුවන්. හැබැයි වාට යන්න බෑ. මේක චැලෙන්ජ් එකක්. හරිද? ටග්ගාලා නෙත් FM ඔෆිෂියල් Facebook page එකට එන්න. මේව ඇවිල්ලා plan කරලා කරන වැඩ නෙමෙයි. ගෙදරින් පුරුදු වෙලා එන ඒවා නෙමෙයි. දැන් දෙන අභියෝගයක් මේක. කට්ටිය ටග්ගාලා ඇවිල්ලා බලන්න මට. හරිද? DJ මුකුත් නෑ. ඔයා අපේ කට්ටියව නැටවලා යන සුපිරි සෝලෝ එකක් දෙන්න ඕනේ. වාගේ මේ ඉන්ස්ට්‍රුමන්ට් දෙකේ මේ ඉන්ස්ට්‍රුමන්ට් දෙකේ නම් දෙක මොකද්ද? එකක් බොංගෝ එක කියලා මම දන්නවා. නෑ,
1: මේක ජෙම්බේ. අප්‍රිකන් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. අප්‍රිකන් ජෙම්බේ. මේක ධර්මක් එකක්.
0: රයිට්. ඕකේ. challenge එක බාර ගන්නවා. Right, මෙන්න එහෙනම් ටෆාරිට බාර දෙනවා 3 2 1.

අන්න වැඩනේ. ඉමේවතාවේ වැඩ කියන්නේ يعني මං හිතන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් අපි දැනුවත්ව හරිම සීමිත ප්‍රමාණයක් තමයි මේ මේ ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන ගම මේ මේ කල්චර් එකට ඇවිල්ලා තියෙන්නේ නේ. රයිට් එහෙනම් අපි දුලා නොවර්ද වාඩි වෙලා ඉන්න බෑ. හරිද වා එන්න ඕනේ මේ පැත්තට. රයිට් එහෙනම් අපි මේ පාර මොකද්ද වෙන වැඩක් දෙන්න හදන්නේ මේ සෙෂන් එක. රැස්තිරනේ රයිට් ඕකේ කොල්ල දෙන්න වැඩේට ලෑස්ති වෙලා ඉන්නේ. චැලෙන්ජ් දෙකම ඕගොල්ලෝ වින් කරානේ. හරි ඕකේ මම පරාදයි මම ඒක පිළිගන්නවා. හැබැයි ලේසියෙන් එහෙම වැඩේ මම අතාරින්න ඇර 12 වෙනකන් අපිට වෙලාව තියෙන නිසා අපේ WhatsApp එකේ මැසේජ් කරපු සෙට් එක මතක් කරන්න ඕනේ ටග් ගාලා මට විනාඩියක් දෙන්නකෝ. මම දැන් ඊළඟට සුපිරි චැලෙන්ජ් එකක් දෙන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. හයි මම ගම්පල යටිපියංගල ඉඳලා ඉන්දික සංජීව අපි බලාගෙන ඉන්නවා වැඩේ නියමයි. කොල්ල දෙන්නටම ජය වේවා කියලා දිනවා. අපේ ගමේම වෙන්න ඕනේ නැහැ. කොහේ හිටියත් ලංකාවේ කොල්ල දෙන්නෙක් නේ ආදරේ කියලා තිනවා සස්මිත. බලන්නේ ආදරේ. හරිද ඔය ආදරේට ආදරේ මැරිලත් පැයක්. ඊට පස්සේ ගයනී කෝ අසා කියලා අහලා තිනවා. අද මම ලයිව් එකේ නෑ. ඒ වෙනුවට සුපිරි කොල්ල දෙන්නෙක් ඉන්නවා ලයිව් එකේ. ඊට පස්සේ පටන් ගනිද්දිම මම කැමති සින්දු ටිකක් ප්ලේ වුණ නිසා මම සතුටින් ඉන්නේ කියලා. අකුරැසෙන් යෂෝ අපිට කමෙන්ට් කරලා තිනවා. රයිට් ඕකේ. ඊට පස්සේ දෙන්නටම සුබපතුම් අපේ ගමේ කොල්ල දෙන්නෙක් කියලා මිලාන් මැසේජ් එකක් දාලා තිනවා. නිතුෂී ඉන්නවා අපිත් එක්ක නියමයි ජය වේවා. රයිට් ඕකේ. එහෙනම් ඉතින් කොල්ල දෙන්නට මෙතනින් එහාට ආයෙත් වැඩේ බාර දෙන්න හදන්නේ. කොල්ල දෙන්නව ඉස්සරහට අරගෙන යන්නේ ඔගොල්ලොන්ගේ වැඩක්. මොකද ලංකාවේ අපේ සුපිරි බැඩ්ඩෝ දෙන්නෙක් ජාත්‍යන්තරයට අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඔයාලට තමයි. ඉතින් ඒ නිසා ටපාරියක DJ අපේ දුලාන්ව සෙට් කරගන්න පුළුවන් ලංකාවේ ඕනම අස්සක මුල්ලක තියෙන ඕනම වැඩකට ඕනම ඉවෙන්ට් එකක් හැපනින් කරන්න පුළුවන් රියල් ඩබලක් තමයි 0.71 0.63 82 60 0.71 0.63 82 60 මම නම්බර් කිව්ව හරිනේ. මේ නම්බර් එකට කෝල් කරොත් අපේ ටෆාරිව සම්බන්ධ කරගන්න පුළුවන්. ටෆාරි එකම පැකේජ් එකම එනවා. හරිද? රයිට් එහෙනම් මෙන්න අපේ කොල්ල සෙට් එක බලාගෙන හගෙන ඉන්න වෙලාව අපි සුපිරියක් දෙන්න හදන්නේ ලයිව් එක. හරිද? 200ක් ෂෙයා සෝනි මට. 12 වෙනකම් වෙලාව තියෙනවා. මේ වෙද්දී 2000 සීමාව පහු කරලා දින කමෙන්ට් සෙක්ෂන් එක මේක 4000ක් කරන්න ඕනේ. මොකද කියන්නේ අපේ කොල්ල දෙන්නගේ නම් දෙකත් එක්ක කමෙන්ට් එකක් දාලා ලයිව් එක ෂෙයා පාරක් දාලා මට 0711 95 95 95 ට ස්ක්‍රීන්ෂොට් එකක් එව්වත් පාඩු නෑ. රයිට් එහෙනම් මෙන්න අපි වැඩේ පටන් ගන්නවා. DJ ටෆාරියක DJ දුලන් 3 2 1 මෙන්න වැඩේ පටන් ගත්තා.

0: Net FM DJ Night. වැඩේ සැපටම යන වෙලාව මේක. රෑ 11යි විනාඩි 12යි. හරිද? අපි අන්තිම සෙෂන් එකට යන්න හදන්නේ. මොකද අද ඇවිල්ලා වෙනම සැපක් තිබ්බේ. මොකද පටන් ගත්ත වෙලාව ඉඳලා මේ වෙනකන් කිසිම වෙනසක් නැතුව එකම විදිහට Facebook Live එකේ කට්ටිය බලාගෙන ඉන්නවා. කිසිම හාවක් හුවක් නැහැ. කමෙන්ට් කරනවා, ෂෙයා කරනවා, live එක බලාගෙන ඉන්නවා විතරමයි. ඉතින් ඒ නිසාම රෑ 9 ඉඳලා 12 වෙනකන් එක දිගට අපිව බලාගෙන ඉන්න ඔයාලට ආදරෙයි මැරිලත් පැයක් දෙයියෝ. හරිද? ඔය විදිහටම ඉන්න නිසා තමයි අපිට හැමදාම අලුත් දේවල් එක්ක Net FM DJ Night එක අරගෙන එන්න හැකියාව ලැබෙන්නේ. මේ ටෆා රිපෝඩර් කෙනෙකු මේ පැත්තට කතා කරන්න මට තව පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ඉස්සෙල්ලා දුලාගෙන් ඇහුවා මේ ගමන පටන් ගන්නකොට. හරිද? දැන් ඇත්තටම මේක මට නිකන් තියෙන පෞද්ගලික ප්‍රශ්නයක්. හරිද? DJ කරන්න පටන් ගන්නවා කියලා කියනකොට සාමාන්‍යයෙන් මේ වයස ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්ද? නෑ. හරිද? දැන් DJ කරන්න පටන් ගන්නකොට තරුණ කොල්ලෙක් කෙල්ලෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එකපාරට ගෙදරින් නිකන් හිතෙනවා ඕක නිකන් ජොබ් එකක් විදියට DJ කරන්න වගේ පොඩි එකක් එන්න පුළුවන්. හරිද? ඔයාලට ඒක සම්බන්ධව මොකද්ද කියන්න
1: තියෙන්නේ? මම මුලින්ම තබ්ලා ඉගෙන ගත්තේ. ප්‍රොෆෙෂන් තමයි අත්‍තර මේ කරගන්න පටන් ගත්තේ. ඒ කාලේ ඉඳලා ගෙදරින් සපෝට් එක තිබ්බා.

0: දවසේ ෆස්බුක් ලයිව එක බලාගරින් හරි ඊට පස්සේ ඔයගොල්ලෝගේ පර්සනල් පේජ් වලින් ඊට පස්සේ TikTok එකෙන් එහෙම බලාගරින්න කෙල්ල සෙට් එකේ ඉන්නවනේ දැන් තමයි සතුරුදායකම ආරංචි ආවේ හරිද මොකද ගොඩක් කටි කියලා තිබ්බා මේ ඒ කියන්නේ මේක කලින් මාර්ථ දැන් මෙයා තරහවෙයි දන්නේ නැහැ දැන් මෙයාගේ හිනාව ගැන කියන්නේ නැහැ කියලා හරිද අපේ කවුද ටෆාරිගේ හිනාව ලස්සනයි කියලා කෙල්ලෝ කලින් ඉඳලම කමෙන්ට් කරලා තිබ්බා සා අපි දැන් කලින් පෝස්ට් එහෙම දානකොට වීඩියෝස් එහෙම දානකොට ගොඩක් කටි කියලා තිබ්බා ඊට පස්සේ ඔය හෙයාර් ස්ටයිල් එක කොයි කාලෙද කරේ කවුද කිව්වෝ හෙයාර් ස්ටයිල් එක දාන්න කියලා
1: නෑ ඒක මගේ හිතේම තිබ්බ දෙයක්
0: නෙවෙයි රයිට් ඔකටත් සෑහෙන්න කටිය කමෙන්ට් කරලා තිබ්බා ඉතින් එන් සවුන්න ටෆාරි තනිකඩයි දුලා මහත්තයා පොඩ්ඩක් එන්නකො මේ වැත්තට හරිද රයිට් ඕකේ දැන් එතකොට මේ වැඩේ දෙන්නත් එක්ක අරගෙන යනකොට හරිද දැන් සලෝවා කිව්වා වගේ මේක මාර සහයෝගයෙන් යන්න ඕන දෙයක්නේ DJ කරන්න දැන් සාමාන්‍යයෙන් අලුතෙන් තරුණ පරම්පරාවේ කට්ටිය වෙන්න පුළුවන් අලුතෙන් මේ ෆීල්ඩ් එකට එන කෙනෙක් ඉන්නවා නම් වාගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මේක ඕගොල්ලෝ අද ඉන්න තැනට එන්න වගේ තැනකට එන්න නම් මොන විදිහටද ෆලෝ කරන්න ඕනේ සබ්ජෙක්ට් එක විදිහට පොඩ්ඩක් ලඟ වෙලා කතා කරමු අපි
2: අනිවාර්යයෙන්ම මියුසික් හදන්න ඕනේ තමන්ගේ මේවා තමන්ම නිර්මාණය කරගත යුතුමයි
0: දැන් කියන්නේ ගොඩක් වෙලාවට කාගේ හරි ට්‍රැක් එකක් අරගෙන ප්ලේ කරන එක නෙමෙයි වැඩේ කියන්නේ
2: අනිවාර්යයෙන්ම කොහෙත්ම නැහැ අනිවාර්යෙන් තමන්ගේ ඒවා තමන්ටම තියෙනවා.
0: රයිට් ඊට පස්සේ දැන් DJ ප්ලේ කරන්න පටන් ගන්න කෙනෙක්ට සින්දු සම්බන්ධව කොහොමද තියෙන්න ඕනේ අවබෝධය මේ ඉදලා?
2: අනිවාර්යෙන්ම ඔඩියන්ස් එක හෑන්ඩල් කරන්න පුළුවන්
0: විදිහ. ඒකට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පාවිච්චි කරන මොකක් හරි ටෙක්නික් එකක් මොකක් හරි දැන් අපි හිතමු ආට හම්බ වෙනවා වෙඩින් එකක් එහෙම නැත්නම් පාටි එකක් එක එක ಜಾති කට්ටි ඉන්නවනේ නේ. අපි අමුතුවෙන් කියන්නේ දැන් ඕගොල්ලොන්ගේ ඉවෙන්ට් එක අපි දකිනවා හරි අමුතු වෙනසක් තියෙනවා හරිද? එතකොට කොහොමද මේ ක්‍රවුඩ් එක බැලන්ස් කරන්නේ?
2: ක්‍රවුඩ් එක බැලන්ස් කරන්න කියන්නේ දැන් අපි ඉවෙන්ට් එකට ගිහම අපි ඉවෙන්ට් එකට ගියපු මුල ඉඳන්ම එන ක්‍රවුඩ් එක අපි මොනිටර් කරගෙන ඉන්නේ.
0: එතකොට
2: ඒ ක්‍රවුඩ් එකට හරියන්න තමයි අපි සින්දු සිලෙක්ට්
0: කරගන්නේ.
2: එතකොට අපි දෙන්නා වුණා කතා කරලා අපි මෙහෙම කරමු මෙහෙම කරමු කියලා ඒක මුල ඉඳන්ම තියෙනවා යන තැන ඉඳන්.
0: දැන් ඔය ඩාන්ස් එක පුරුදුනේ කොහෙන්ද? ඒක නේක ඔටෝ වෙනවනේ. ප්ලේ කරනකොට නිකම් වෙනවනේ මං හිතන්නේ ඒක තමයි අර දැන් සාමාන්‍යයෙන් නිකන් හිටගෙන වැඩේ ප්ලේ කරා නම් අර මං හිතනවා නිකන් බලාගෙන ඉන්න ඇටත් පොඩි බෝරින්ග් එකක් එනවා වැඩිපුරම දැන් ඇත්තරම කට්ටිය මේ Facebook live එක බලාගෙන ඉන්නකොට ඔය දේවලුත් කියලා දින ඔයගොල්ලෝ ගෙදර ගියාට පස්සේ කමෙන්ට්ස් බලන්න කොල්ලෝ දෙන්න මරු කියන එක තමයි තියෙන්නේ හරි රයිට් ඕකේ ඔයගොල්ලන්ට chance එක තියෙනවා බලාගෙන ඉන්න කට්ටියට ඊට පස්සේ support එක දීපු අයට thank කරන්න පුළුවන් මේ වෙලාවේ
2: මේ වෙලාවේ අපිට support එක දුන්න මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න බලන හැමෝටම thank you
0: Right, okay. Tafari, ඔයාට chance එක තියෙනවා මේ වෙනකන් ආපු ගමනට support කරපු කට්ටියට ඊට පස්සේ අද දවසේ වැඩේ success කරගන්න ඔයාට support එක දීලා බලාගෙන ඉන්න කට්ටියට thank කරන්න පුළුවන්.
1: Thank you ඔක්කොම thank you. අම්මා තාත්තාගේ පවුලේ ඔක්කොටම යාළුවන්ට උදව් කරන හැමෝටම අද අපිට කතා කරමු net එකට.
0: හරි ආයි වැඩකට ආව සම්බන්ධ කරගන්න ඕන ලංකාවේ වෙන්න පුළුවන් පිටරට වෙන්න පුළුවන් අද ජෝර්දාන් වලින් කට්ටිය බලාගෙන ඉන්නවා අපේ ලයිව් එක. එතකොට ලංකාවේ නෙමෙයි ලෝකයේ ඕනම ඉවෙන්ට් එකකට මේ දෙන්නව ආයි කතා දෙකක් නැහැ මෙතනින් එහාට අරගෙන යන්න පුළුවන් කියලා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සාක්ෂි සාධක ඕනේ අද Facebook live එක බලාගෙන හිටපු ප්‍රමාණයත් එක්ක අපිට ඒක කියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්නවා නම් කොහොමද සම්බන්ධ කරගන්නේ? එකතු කරගෙන වැඩක් ගහනවා නම් මේ තමයි රියල් ඩබල්. හරිද? ඉතින් ඒ නිසා තමයි මතක් කරන්නේ මේ දෙන්නව ලංකාවෙන් එහා ලෝකයට අරගෙන යන එක. අපේ ලංකාවේ ඉන්න සුපිරි වැඩෝ දෙන්නෙක් රියල් වැඩෝ දෙන්නෙක්. එතකොට මේවා 100%ක් සජීවීව ප්ලේ කරන්නේ. එතකොට රෙකෝඩඩ් මුකුත් නෙමෙයි තනිකර 100%ක් මික්සින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේ කරන එක වෙන්න පුළුවන්. හැමදේම 100%ක් සජීවීව යන්නේ. මං හිතන්නේ ඒක තමයි ටැලන්ට් එක. සහ මේ මෙතනින් එහාට ලංකාවෙන් එළියට යන්න ඕනේ අනිවාර්යයෙන් මේ ඩබලන්නේ නිසාම තමයි අපි ඔයාලට කියන්නේ මේ දෙන්නව සෝෂල් මීඩියා හරහා සම්බන්ධ කරගන්න පුළුවන් ටෆාරි කියලා සර්ච් කරාම ටෆාරිව සම්බන්ධ කරගන්න පුළුවන් Facebook එකේ වෙන්න පුළුවන් TikTok එකේ වෙන්න පුළුවන් Instagram එකේ වෙන්න පුළුවන් හරිම ලේසි නම සර්ච් කරපු ගමන් ටග් ගහලා උඩට එනවා හරිද අපි තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ටෆාරි කියන නම කොහෙන්ද ආවේ
1: ඔගතර මේ මගේ යාළුවෙක් තමයි ඒක නම් සෙට් එකක් දුන්නේ ඒකේ තිබ්බ නමක් ඔය
0: කියන්නේ
1: මතක් කරනවා මේ තිරින කියලා යාළුවෙක්
0: තිලෙන
1: ඔව් එයා තමයි මේ මම ඇත්තට දුන්නේ ඔක නමේ තේරුම තියෙන්නේ මේ විශ්මය උපදවන්න
0: කියලා. විශ්මය උපදවන්න ගැලවෙනවනේ. රයිට්, ඕකේ. විශ්මය උපදවන්න අද විශ්මය ඉපදෙව්වා. අන්නේ නිසාම තමයි මෙච්චර සක්සස් ඩීජේ නයිට් එකක් අදාරගෙන ඉන්න අපිට අවස්ථාව හම්බ වුනේ. රයිට්, එහෙනම් අපි අන්තිම සෙෂන් එකට යන්න හදන 11 විනාඩි 18යි. අපි මේ පැත්තෙන් නටාගෙන යන්න පුළුවන් සුපිරි සෙෂන් එකක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. Facebook Live එකේ අපිව මෙච්චරලා බලාගෙන

හිට පවාට තැංකව අපි ලබන සතියේ මීටත් එහා අලුත් වැඩක් කරගෙන එනවා. අද වැඩේ සක්සස් කරගන්න අපේ නැත්වීමක ලොකු සහයෝගයක් ලබාදුන්න ප්‍රෝගැමින් අපේ ඉහළ කළමනාකාරීත්වය ප්‍රධාන අපේ ප්‍රෝගැමින් ටීම එක, ඊට පස්සේ අපේ ඉංජිනේරු වංශයේ වගේම තමයි අපේ මාර්කටින් එකේ සෙට් එක, ඊට පස්සේ අපේ ෆයිනන්ස් එකේ සෙට් එක, ඊට පස්සේ අපේ ලයිබ්‍රරි එකේ ප්‍රඩක්ෂන් එකේ එකී මෙකී නොකී හැමෝටම බොහොම ස්තුතියි. ස්පෙෂලි අපේ කුමාරයියා ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ, ඊට පස්සේ අමිලයියා වගේම චන්දිම සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගෙන අපි අන්තිම සෙෂන් එකට යන්න හදන කොල්ල දෙන්න ලෑස්ති ඉන්නේ. මෙතනින් එහාට මේ දෙන්නව ඕගලන්ට බාර දීලා අපි අදට වැඩේ ඉවර කරනවා. ගිහිල්ලා එන්න ලබන සතියේත් හම්බ වෙමු. ජය වේවා. මෙන්න ටෆාරි එක DJ දුලාන්.

නැත්නම් ඔෆිෂියල් Facebook පිටුවට දැන්ම පිවිසෙන්න.

நித் எஃப்எம் ஸ்பிரிட் மண்டபம். කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nit FM, Spirit Vanderbilt. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM, Nit Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින්

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක්

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM. Nit FM. Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.